0: Money. Siapa Pocket Money?
1: පහයි විනාඩි 38යි මාසෙ දැන් වෙලාව. ඔන්න අද දවසේ පොකට් මනී දිනන්න බලාපොරොත්තු වෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන පළවෙනි පොඩ්ඩ දැන් ඉන්නවා කතා කරන්න. Good morning.
2: Good morning.
3: අකේන් නේද මේ?
2: ඔව්.
3: අකේන් ඔන්න පොකට් මනී චැලෙන්ජ් එක බාර ගන්න ඔයාලා ඈස්ති නේද?
2: ඔව්.
3: ප්‍රශ්න හතරක් තියෙනවා. හා. ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් රුපියල් 5000ක් අපි ඔයාලට පොකට් මනී දෙනවා.
1: අකෙන් දැන් ඉස්කෝලේ යන ලෑස් වෙලා ඉන්නේ. කොහෙද පුතා ඉස්කෝලේ? හරි. මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ 8 වෙනි වසර නේද ඉගෙන ගන්න. හරි. ඉස්කෝලේ වැඩිපුරම කැමති විෂය මොකක්ද? භූගෝල විද්‍යාව තමයි කැමැතිම විෂය. හරි, අපි ලෑස්ති. එහෙනම් හකේනුත් ලෑස්ති. ප්‍රශ්න හතරක් තියෙන, උත්තර හතර හරියට දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්න පුළුවන් වුණා.
3: මේ තමයි අකේන් අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: පළවෙනි ප්‍රශ්නය සැකසෙන්නේ විද්‍යාව පාඩමෙන් ජීවීන් ආහාර දාම මත දක්වන සම්බන්ධතාව ආහාර දාමයක් ලෙස හැඳින්වේ. ආහාර දාමයක් ප්‍රධාන පියවර කිහිපයකින් සමන්විතයි. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් එක් ආහාර දාමයකට පමණක් හුරු වී සිටින සත්වයා වන්නේ කවුද? 1. පැන්ඩා 2. ජිරාෆ්.
3: අකෙන් හරි උත්තරේ වෙන්න ඕනි පැන්ඩා. තප්පර 5යි අපි දෙන්නේ. තප්පර 5 ඇතුළත හරියටම උත්තරේ තෝරන්න ඕන. හොඳද? අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: මෙන්න දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය සැකසෙන්නේ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන්. යුගල පද යනු අර්ථයෙන් එකිනෙකට සම්බන්ධ වචන දෙකක් එකට යෙදෙන පදයි. ප්‍රශ්නය. මේ අතරින් යුගල පදයක් නොවන පදය මොකක්ද? 1. රණ්ඩු සරුවල් 2. ගම්දොර.
3: දෙවැනි ප්‍රශ්නයට හරියටම උත්තරේ තෝරලා පොකට් මනි රුපියල් 250ක් ඔයා දිනා ගන්නවා කෙන්. අපි අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: පොරවැසි අධ්‍යාපනය විෂයෙන් නිර්මාණය වන අපේ තෙවන ප්‍රශ්නය. මූලික මහජන සේවා සපයන ආයතන පළාත් පාලන ආයතන නම් වේ. ලංකාවේ ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන ප්‍රධාන කොටස් තුනකි. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් පළාත් පාලන ආයතනයක් වන්නේ කුමක්ද? 1. ප්‍රාදේශීය සභාව 2. පාර්ලිමේන්තුව.
3: ප්‍රශ්න දෙකකටම හරි උත්තර තෝරලා මේ වෙද්දි අකෙන් නැතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා අකෙන්. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා ඔය පොකට් මනී ගාන 5 ගුණයක් කරගන්න. යමුද බෝනස් ප්‍රශ්නෙට?
2: හා.
1: ගාලුකොටුව වසර 400කට අධික ඉතිහාසයකට හිමිකම් කියයි. ගාලුකොටුව යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති පෞරාණික බලකොටුවක්. මෙන්න ප්‍රශ්නය. ගාලුකොටුව ඉදිකලේ කිනම් ජාතිකයන් විසින්ද? 1. ලන්දේසි ජාතිකයන් 2. පෘතුගීසි ජාතිකයන්.
2: 1.
3: ගාලුකොටුව ඉදිකලේ කුමන ජාතිකයන් විසින්ද කියලා තමයි අපි ප්‍රශ්නය අහුවේ. හරි උත්තරේ වෙන්න ඕනි පෘතුගීසි ජාතිකයන්. අතේ පොකට් මනි රුපියල් 500ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තරේ තෝරන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා. අපි අයිම දවසක උත්සාහ කරමු අකේන්. අකෙන්නේ විදිහට පොකට් මනි දිනනකොට අපි ආයමත් සැරයක් නම්බර් එක මේ විදිහට මතක් කරන්නම් 0714 151 151 අපේ WhatsApp නම්බර් එකට 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න නංගිලා මල්ලිලා එවන්න අපිට මැසේජ් එකක් පොකට් මනි දිනන්න ඔන්න අවස්ථාව දෙන්න අපි ලෑස්ති.
4: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: කවුරුත් අහන්න ඇනේ වාගෙන් සැන්ඩි වාගේ උස කීයද කියලා. මම දැකලා තියෙනවා ආව හම්බෙන්න මිනිස්සු වාගෙන් අහන්නේ.
1: මොකද්ද?
0: සැන්ඩි. ඔයාගේ කොට කීයද?
1: මම ගහනවා.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.4

0: Money. හය වෙන තව හරියටම විනාඩි 6ක් තියෙනවා. වෙනුරි අමාශා මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. පොකට් මනී දිනන්න. Good morning.
1: Good morning.
0: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්නේ මොකද්ද පුතාගේ ඉස්කෝලේ? ටිකක් හයියෙන් උත්තර දෙන්න ඕනේ. හරිද? උත්තර දෙකක් දෙනවනේ. ඒ උත්තර දෙකෙන් එකක් තෝරගන්න ඕනේ. හයියෙන් ටිකක් සද්දෙන් හරි උත්තරේ කියන්නත් ඕනේ නේද?
2: ඔව්, එහෙම උත්තර දුන්නොත් රුපියල් 5000ක් ඔයාට අපි පොකට් මනී දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. වෙනුරි, මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
0: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි පළවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. වේදිකා නාට්‍යයක් ප්‍රේක්ෂකයාට පෙන්වීමට උපයෝගී කරගන්නා ඉඟි, හැඟීම් හා අදහස් අභිනය ලෙස හැඳින්වේ. භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ එම අභිනය සතර අභිනය ලෙස කොටස් හතරකට බෙදා ඇත. මෙන්න ප්‍රශ්නය. නාට්‍යයක මුහුණේ ඉරියව් මගින් ප්‍රකාශ කරන අදහස් හඳුන්වන්නේ කිනම් නමකින්ද? 1. සාත්‍වික අභිනය. 2. ආහාර අභිනය.
2: වෙනුරි, හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා පළවෙනි ප්‍රශ්නෙට. අපි එහෙනම් යමු වෙනුරි දෙවෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසයේ විශේෂ දෙවන ප්‍රශ්නය සැකසෙනවා. ශ්‍රී මහා බෝධිය අනුරාධපුර මහා මෙවුනා උයනේ පිහිටා ඇත. එය ක්‍රිස්තු පූර්ව 288 දී දේවානම්පියතිස්ස රජතුමා විසින් රෝපණය කරන ලදී. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කරවන ලද්දේ කිනම් වරාය හරහාද? 1. ලංකා පටුන වරායෙන්. 2. දඹකොළ පටුන වරායෙන්.
1: 2.
2: වෙනුරුගේ අතේ පොකට් මනි රුපියල් 500ක් තියෙනවා. තව එක ප්‍රශ්නයකට උත්තර දුන්නොත් ඔයාට රුපියල් 1000ක් දිනා ගන්න පුළුවන් පොකට් මනි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: විද්‍යා විෂය ආශ්‍රය කරගෙනයි තුන්වන ප්‍රශ්නය සැකසෙන්නේ. පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 1000ක් පමණ ඉහළට විහිදී ඇති වායු ස්තරය වායුගෝලයයි. නයිට්‍රජන්, ඔක්සිජන්, ආගන්, කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයේ අන්තර්ගත වේ. මෙන්න ප්‍රශ්නය. කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය. 2. තාප ගෝලය.
2: වෙනුරි, ප්‍රශ්න තුනකට උත්තර තෝරලා මේ වෙනකොට රුපියල් 1000ක් පොකට් මනි දිනාගෙන තියෙන්නේ. දැන් බෝනස් ප්‍රශ්නට ගියොත් ඔය 1000 ඔයාට පස් ගුණයක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
1: ඔව්, තෝරගන්න.
0: බර්ටෝල්ඩ් බ්‍රෙස්ට් විසින් රචිත ලෝක ප්‍රසිද්ධ නාට්‍යයකි කොකේසියන් චෝක් සර්කල්. මේ නාට්‍ය නිර්මාණයෙන් මානව දයාව, ආදරය සහ යුක්තිය පිළිබඳ ගැඹුරු පණිවිඩයක් සමාජගත කරයි. මෙන්න ප්‍රශ්නය. කොකේසියන් චෝක් සර්කල් නාට්‍ය ඇසුරෙන් සිංහල නාට්‍යයක් නිර්මාණය කරන ලද්දේ කවුද? 1. හෙන්රි ජයසේන. 2. දයානන්ද ගුණවර්ධන.
2: ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරලා මේ වෙනකොට වෙනුරි රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
0: දැන් ඉස්කෝලේ ආලුවන්ටත් පොකට් මනි ගැන කියන්න ඕනේ. හරිද?
2: ජය වේවා වෙනුරි. හරි, එහෙනම් වෙනුරි වගේම පොකට් මනි රුපියල් 5000 දිනා ගන්න මැසේජ් කරන්න 0714-151-151 කියන අපේ WhatsApp නම්බරයකට.
0: දැන් මේ වෙලාවේ අපිව අහගෙන ඉන්න අපේ ආදරණීය දෙමව්පියෝ ඉන්නවනේ. එයාට තමයි මේ පණිවිඩය මතක් කරන්නේ. දැන් අතේ තියෙනවා නම් පොඩි මුදලක්. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඒක තව ගණනකින් වැඩි කරගන්න. මේ වගේ දේවල් කරන්න තියෙන හොඳම දේ තමයි ආයෝජනය. අපි හම්බ කරනවා, තුරු කරනවා. හැබැයි ආයෝජනය කරන්න ටිකක් විතර, අපි කියන්නේ කැමැත්තක් නෑ. එහෙම නැත්තම් පස්ස ගහනවා. එහෙම කරන්න එපා. අතේ තියෙන මුදල 3 ගුණයකින් 4 ගුණයකින් 5 ගුණයකින් වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි ස්ථාවර තැන්පතු. දැන් ඔන්න මේ දවස්වල ස්ථාවර තැන්පතු වල පොලිය වැඩි වෙලා තියෙන්නේ. කතා කරන්න 13:19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබට කැළපෙන ප්ලෑන් එකක් ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙනවා. මේ දවස්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් ලබා දෙනවා. අවුරුදු 5ක කාලයක් තමන්ගේ අතේ තියෙන මුදල් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට අරන් ගිහිල්ලා ස්ථාවර තැන්පතුක් ආරම්භ කළොත් 15%ක පොලියක් ලැබෙනවා. 11.84%ක වාර්ෂික සඵල පොලී අනුපාතයකට යටත්ව. කතා කරන්න අදම 13:19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ඔබට පුළුවන් එතකොට දැනගන්න කොයි විදිහකින්ද මගේ අතේ තියෙන මුදල වැඩි කරගන්න පුළුවන් වෙන්නේ කියලා. වෙලාවත් මතක් කරමු. දැන් වෙලාව උදේ 6:00.
3: වේලාව ඔබ වෙත ගෙනාවේ Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 01114700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය දෙවිනුවර පෙරහරට විශේෂ ආරක්ෂාවක් සලේගේ රීපෙත්සම සලකා බැලීම අද දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම තවත් ඉහළ යන ලකුණු
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: සුමදකෙන් 98.4 දිව

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මිනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් අහන්න ඕන ඔබතුමාට.
2: නිදම් මංකොල්ලේ ගැන ෆිල්ම් එකක් කරොත් ඊට වඩා හොඳ හිට් එකක් තියෙයි.
3: සිරකාරයෝ ටිකක් මැද්ද බන්දනාගාරියල හරියා වගේ මාවල් ලගන්න යන්නේ.
4: මම හුසාවෙට ගියේ නෑ කියලා වොරන්ට් එකක් ඉෂුව කරලා තියෙනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: ඔයාගේ වාචාලකමේ සීමාවක් තියාගන්න.
3: ඉල්ලා අස්සනක ඔබතුමාගේ වැඩක්, අස්කරන එක ජනාධිපතිතුමාගේ වැඩක්, අස් නොයන එක ලැජ්ජ නැති වැඩක්.
5: අපිට කාත්වකත් පෞද්ගලික ආරෝවක් ආරවුලක් නෑ.
0: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ත්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
7: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 3 4 2 0.7 1 1 2 3 4 2 7
8: ඉතින් පහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
9: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.

0: ලේබි ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Vehicle.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ థియేటర్ టెలి దేపహ అలుత్ కళావకట టెలినాట్య పెలక్ බලන්න
1: ඔය ඉන්නේ 10 වෙනි ඔල මුලනේ. එයාගේ තාත්තා නම විල්.
2: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
3: රාජ්‍යරය ගොබ්බයා.
4: එයි, කටද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
0: නිලබල කරේති ඔල මුල පුරේ.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට. සීත TV තුලින්.

0: ඇයි විනාඩි දහස්සයයි. දැන් මේ වෙලාවට තමයි පොඩ්ඩෝ ඉස්කෝල යන්න ගෙදරින් එළියට එන වෙලාව. අදත් ඒ වගේම පිට එක්ක මේ වෙලාව කෙනෙක් ඉන්නවා සම්බන්ධ වෙලා. අශේන් පුතා, ගුඩ් මෝනිං. පුතා කොහෙද ඉස්කෝල යන්නේ? මොකද්ද පාසල? කොහෙද? දැන් කියන සාමාන්‍යයෙන් ගෙදරින් එළියට එන්නේ ඉස්කෝල යන්න වෙලා තියෙනවා නේද? ඉස්කෝලෙට ළඟයි ඒ කියන්නේ නේ, ගෙවල් ඉස්කෝලෙට ළඟයි නේද? හරි, ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. මේ ප්‍රශ්න හතරට හරියටම උත්තර දුන්නොත් අශේන් පුතාටත් පුළුවන් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න.
1: ලෑස්ති නේද අශේන්? තප්පර පහක් ඇතුළත ඔයා හරියට උත්තරේ තෝරන්න ඕන. අපි ඔයාට උත්තර දෙකක් දෙනවා. හොඳද? හොඳට කල්පනා කරලා උත්තරේ තෝරන්න. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
0: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි පළවෙනි ප්‍රශ්නය සැකසෙන්නේ. ක්‍රිකට් තරඟ අතරතුර නිතර ඇහෙන පාටයකි කණ්ඩායම් දෙක කරට කර තරඟ වැදුනේය. මෙන්න ප්‍රශ්නය, කරට කර යන වචනයේ තේරුම කුමක්ද? 1. සමාන දස්කම් ඇතිව, 2. සමගිව.
2: සමාන දස්කම්
1: අශේන්, ඔන්න පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තේරුවා. රුපියල් 250ක් උත් දිනා ගත්තා. අශේන්, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: බුදුන් වහන්සේගේ හෝ රහතන් වහන්සේලාගේ ධාතු තැන්පත් කර ඉති කරන ලද නිර්මාණය දාගැබක් ලෙස හැඳින්වේ. දාගැබ හැඳින්වීමට ස්තූප, චෛත්‍ය, සෑය හෝ වෙහෙර යන නාමයන්ද භාවිතා කරයි. මෙන්න ප්‍රශ්නය, මේ අතරින් දාගැබක ආරක්ෂාව සඳහා නිර්මාණය කරන ලද ආවරණය කුමක්ද? 1. වටදාගය, 2. හැටදාගය.
1: රුපියල් 500ක් පොකට් මනි දිනා ගන්න වශයෙන් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: විද්‍යාව විෂයනුයි තුන්වෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ පෘථිවිය ජලයෙන් 3%ක්ම මිරිදිය ජලයයි. මිරිදිය ජලය මිනිසාගේ පානීය ජල අවශ්‍යතා, කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනේ. මෙන්න ප්‍රශ්නය, මේ අතරින් මිරිදිය ජල ප්‍රභවයක් නොවන්නේ කුමක්ද? 1. මුහුදු ජලය, 2. උල්පත් ජලය.
1: මේ අතරින් මිරිදිය ජල ප්‍රභවයක් නොවන්නේ කුමක්ද කියලා තමයි ප්‍රශ්නය ඇහුවේ. හරි උත්තරේ මුහුදු ජලය. අතේ පොකට් මනි රුපියල් 500ක් තියෙනවා ශේන්. ඔයාට පුළුවන් දැන් බෝනස් ප්‍රශ්නෙට ගිහිල්ලා ඔය රුපියල් 500 පස්කුණයක් කරගන්න. බෝනස් ප්‍රශ්නේ තෝරගමුද?
2: හා.
0: ජලයට පසු ලෝකයේ වැඩිපුරම පරිභෝජනය කරන පානය තේ. ලංකාවේ ලෝකයේ සිවවන විශාලතම තේ නිෂ්පාදකයා වේ. මෙන්න ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ තේ පර්යේෂණ ආයතනය පිහිටා ඇත්තේ කොහේද? 1. තලවකැලේ, 2. හලාවත.
1: අශේන් අතේ රුපියල් 500ක් පොකට් මනේ තිබ්බා. බෝනස් ප්‍රශ්නේ තෝරගෙන බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තරේ දීලා ඒ 500 ඔයා පස්කුණයක් වෙනකම් වැඩි කරන් රුපියල් 2500ක් අද දවසේ ඔන්න දිනා ගන්නවා. අශේන්, මොකද හිතෙන්නේ ඔයාට?
2: සතුටුයි.
0: ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් පොකට් මනි ගැන කියන්න ඕනේ අශේන්, හරිද?
2: හා.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 982 2984 දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි. අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Money. අද පොකට් මනී දෙනන්න අපිත් එක්ක සම්බන්ධ වෙන අවසාන පොඩ්ඩක් මේ වෙලාවේ නැස් වෙලා ඉන්නවා කතා කරන්න. සවනි, ගුඩ් මෝනින්.
1: ගුඩ් මෝනින්.
0: හරි, එහෙමනම් ඉතින් අපිට ටිකක් වෙලා වඩුයි. අපි කෙලින්ම ප්‍රශ්න අහන්න පටන් ගන්නනේ.
2: ඔව්, සවනි, ප්‍රශ්න හතරයි තියෙන්නේ. තප්පර පහක් ඇතුළත ඔයා එක ප්‍රශ්නකට හරියට උත්තරේ තෝරන්න ඕන. ඒ වගේ ප්‍රශ්න හතරක් තියෙනවා. අපි එහෙනම් යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: භූගල විද්‍යාව පාඩමෙන් තමයි පළමු ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. නිම්නයක් යනු කඳු හෝ උස් ප්‍රදේශ දෙකක් අතර පිහිටි දිගටි පහත භූමියක්. ගංගා ඇළ හෝ අයිස් ඛාදනය වීම නිසා නිම්න නිර්මාණය වේ. මෙන්න ප්‍රශ්නය. ගංගා නම් නිම්නය පිහිටා ඇත්තේ කොහේද? එක, පාකිස්තානයේ. දෙක, ඉන්දියාවේ.
2: හරි උත්තරේ වෙන්න ඕනි ඉන්දියාවේ. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසයේ විශේෂයෙන් දෙවන ප්‍රශ්නය සැකසෙනවා. මෙන්න ප්‍රශ්නය. පොළොන්නරුව රජකල පළමු පරාක්‍රමබාහු රජු මහා පරාක්‍රමබාහු ලෙසින්ද ප්‍රසිද්ධයි. එම කාලය පොළොන්නරුව රාජධානියේ ස්වර්ණමය යුගය ලෙසද සැලකෙනවා. අපි අහන්නේ මේ අතරින් පරාක්‍රමබාහු රජතුමා ඉදිකළ වෙහෙරක් නොවන්නේ කුමක්ද? එක, දෙමළ මහා සෑය. දෙක, රන්කොත් වෙහෙර.
2: හරි උත්තරේ වෙන්න ඕනි රන්කොත් වෙහෙර. තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයනුයි නිර්මාණය වන්නේ. ගුණදා සමරසේකර මහතා ලංකාවෙන් බිහි වූ විශිෂ්ටගත් කතුවරයෙක්. මෙතුමා සාහිත්‍ය ශාස්ත්‍රයට මුලින්ම එක්වන්නේ කෙටි කතා කරුණක් ලෙසින්. මෙන්න ප්‍රශ්නය. ගුණදාස අමරසේකර මහතා ලියු කෙටි කතාවක් වන්නේ මේ අතරින් කුමක්ද? එක, විල්තර මරණය. දෙක, අමල් බිසෝ.
2: අපි අහපු ප්‍රශ්න තුනටම හරියට උත්තර තෝරන්න බැරි වුණ නිසා බෝනස් ප්‍රශ්න තෝරගන්න බෑ. හැබැයි අපි ආයෙමත් දවසක උත්සාහ කරමු. හොඳද? බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට.
0: සර්වෝදේ ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එක මේ දවස්වල ඔන්න 15%ක පොලියක් ලබා දෙනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. ඔබේ යතේ තියෙන මුදල අරගෙන යන්න සර්වෝදේ ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට. ඉහිල්ල කතා කරන්නත් පුළුවන්. යන්න කලින් විස්තර කතා කරලා යන්න. කොච්චර මුදලක් ලබා ගන්න පුළුවන්ද? අවුරුද්දක් දෙකක් තුනක් මේ මුදල තැන්පත් කළොත්. 13-19 සර්වෝදේ ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරන්න. අතේ තියෙන මුදල් වලට කෙටි කාලයක් ඇතුළත හොඳ පොලියක් අරගෙන හොඳ ආයෝජන ක්‍රමයක් විදිහට හඳුනගත්ත ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න 13-19 අදම කතා කරන්න. සරෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් ලෑස්ටි ඔබේ හීනට යන්න ලේසිම පාර කියන්න. එනම් අපි යනවා නිවුස් බ්‍රේක් එකට. නිවුස් බ්‍රේක් එකෙන් පස්සේ මමීස් පොකට් මනී අහන්න ලෑස්ති වෙන්න. දැන් වෙලාව උදේ 6:30.

0: ගවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය. දෙවිනුවර කාවඩි පෙරහැරට විශේෂ ආරක්ෂාවක්. සලේගේ රීට් පෙත්සම සලකා බැලීම අද. දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම ඉහළයයි. ප්‍රංශය සහ ස්පාඤ්ඤයේ ලැබුගිනි දරුණු අතට.
0: දේශීය සියත. Local news on Seattle. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117866.
1: අද සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර සහ නුවරඑළි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල වැසි ඇතිවිය හැකි. මේ අතර දැනට ශ්‍රී ලංකාවට බලපා ඇති එල්නිනෝ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති වියලි කලුගුණික තත්ත්වය ඉදිරියේදීද අපේක්ෂා කරන බවයි කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන පැවසුවේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී එම තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි බවයි.
4: ඉදිරි දිනවලත් අපි බලාපොරොත්තු වෙන්නේ දැඩි අරස්ණයක් තමයි එම ප්‍රදේශවලට. මේ හේතුව ඇත්තටම මේ විශේෂයෙන් අපි පවතින එල්නිනෝ තත්ත්වය. මේකේ ප්‍රතිඵලයක් විදිහට අපිට ගත්තොත් එහෙම මේ අපේ මෙම වසරේ අපි වැඩියම බලාපොරොත්තු වෙන්නේ අගෝස්තු මාසයේත් සැප්තැම්බර් මාසයේ මුල කාලයේත් වැසි අඩු වෙලා උෂ්ණත්වය ඉහළ යන තත්ත්වයක් තමයි එන්නේ. එතකොට සාමාන්‍යයෙන් ජල කළමනාකරණයක් කරගන්න වෙනවා. ඒ වගේම විදුලිය, බලශක්තිය, ඒ වගේ දේවල් අපි අර පිරිමැස්මෙන් පාවිච්චි කළොත් තමයි අපිට මේ ප්‍රශ්නයට තරමක් හොඳින් මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ.
1: මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ මහකන්නේ වගා කටයුතුවලදී ජල කළමනාකරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් කන්න රැස්වීම් හරහා ගොවින් දැනුවත් කරන ලෙස සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ HMPSD හේරත් සඳහන් කළේ. දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ 6 වැනි පෙරහැර අද විශේෂ ආරක්ෂාවක් යටතේ පැවැත්වීමට නියමිතයි. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ මේ වන විට නිකුත් කර ඇති උපදෙස් අනුව කටයුතු නොකරන නර්තන කණ්ඩායම් පෙරහැරින් ඉවත් කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.
5: කාවඩි නර්තනය සමග පෙරහැරට බුද්ධි වාර්තා අනුව ලැබිලා තියෙන තොරතුරු අරා අතිරික්ත පොලිස් බලයනි කීපයක් යොදන්න අවශ්‍ය වෙනවා. මේ පිළිබඳව කරපු සමාලෝචනයේදී අපිට ඒ බව හේතු ගියා. ඒ අනුව අපි මෙතනදී තීන්දුවක් ගත්තා. සියලුම කාවඩි කණ්ඩායම් වලට මේ නර්තනයට සම්බන්ධ වෙ ඉඩ දෙන්නත්, යම් අශෝභන ලෙස හැසිරීම් තියෙනවා නම් එවැනි කණ්ඩායම් ඒ අවස්ථාවෙම ඉවත් කරන්නත්, ඒ අනුව අපි තීන්දුවක් ගත්තා.
1: දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ නර්තනයේ යෙදීමට කාවඩි කණ්ඩායම් 45කට අවසර ලබා දීමට ඊයේ තීරණය කරනු ලැබුවා. එම අවසරයේ හිමි වූයේ පසුගිය වසරේදීද පෙරහැරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45කටයි. ඒ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලී ඉදිරිපත් කළ රීට් පෙත්සම අද යළි කැඳවීමට නියමිතයි. අදාළ පෙත්සම ඊයේ අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. ඇය සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකරන විමර්ශනවලට පෙත්සම්කාර සුරේෂ් සලේ විසින් බාධා කර ඇති ආකාරය එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ප්‍රසාද් රණසිංහ ලබා දුන් කටඋත්තරේ පැහැදිලිව සඳහන් කර ඇති බවයි. එමෙන්ම සුරේෂ් සලේගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන්ද ඔහු ව්‍යාජ ප්‍රකාශ සිදු කර ඇති බව මේ වන විට තහවුරු වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළා. සුරේෂ් සලේසිය රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය විදේශ කටයුතු අමාත්‍යාංශයට බාර දුන් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කළද නඩුවට අදාළව එහි සත්‍ය පිටපතක් බාර දී ඇති බවයි ඇය පැවසුවේ. පෙත්සම්කාර සුරේෂ් සලේ අත්අඩංගුවට ගනු ලැබුවේ විමර්ශනවලදී ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වීමෙන් පසුව බැවින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් එහිදී කරුණු දැක්වූයේ නීතිඥ රුක්ෂාන් සේනාධීරයි. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කර කරුණු සරකා බැරීමෙන් අනතුරුව අදාළ පෙත්සම අද යළි කැඳවීමට අභ්‍යාචනාධිකරණය නියෝග කළා. සංචාරක වීසා මත පැමිණෙන යුරෝපීය ජාතිකයන් සහ ඉන්දිය ජාතිකයන්ද සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරවල නිරත වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ගේ එකමුතුව පවසනවා. එහි සභාපති සමීර සේනකද සිල්වා සඳහන් කළේ ඉන් රටේ ආර්ථිකයට බලපෑම් එල්ලවන බවයි.
6: කලින් රුසියානු සංචාරක යුක්රේන ජාතිකයෝ බිස්නස් කරාට අමතරව දැන් යුරෝපානු ජාතිකයනුත් මෙහි බිස්නස් කරන්න පටන් අරන් තියෙනවා. වගේම ඉන්දියානු ජාතිකයෝ චීන ජාතිකයෝ සියලු දෙනාම බිස්නස් එකක් තමයි කරන්නේ. ඇත්තටම මෙහෙට ඇවිල්ලා එයාලා මේ සිද්ධ කරන ව්‍යාපාර හින්දා අපේ ඉන්න සුළුහා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයට විශේෂයෙන් බලපාලා දෙනවා. ඒ වගේම ලංකාවේ ආර්ථිකයටත් ඒක ඍජුව බලපාන.
1: වසරේ මේ දක්වා කාලය තුළ දෙවෙනට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 13,13,974ක්. මෙම මාසේ ගත වූ දින 26 තුළ විදෙස් සංචාරකයන් 167,401 දෙනෙක් දෙවෙනට පැමිණියා. වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙත්තේ ඉන්දියාවෙන්. මේ අතර මහා පරිමාණ ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බව ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනන්දු සඳහන් කළා.
7: අපනයන නිතරම වර්ධනය වෙන්නේ අලුත් ආයෝජනත් එක්ක තමයි ලොකු ප්‍රමාණයකින් අපනයන වර්ධනය වෙන්නේ. නැත්නම් අර චූටි චූටි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අපනයන කරන්න පුළුවන්. නමුත් අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් එක වතාවකදී ඇමරිකන් ඩොලර් මිලියන 100ක් 200ක් බිලියනයක් විතර ආයෝජනය කරන්න පුළුවන් අවස්ථාවක් හඳුනා ගන්න. ඒකට අපි කියන්නේ ටිකක් බරපතල ටිකක් විශාල ප්‍රමාණයේ ආයෝජනයක් අවශ්‍යයි මේ ක්‍රියාපරිපාටිය සිදු වෙන්න.
1: උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. ඔහු සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි. කැබිනට් මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස් වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධ වැඩිදුර තොරතුරු අද ප්‍රකාශයට පත් කරන බවද අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළා. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධන කටයුතු අත්හිටවන ලෙස මීට පෙර ලීමක් කර තිබුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින්. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය පසුපස පවතින සත්‍ය ආණ්ඩුව අනාවරණය කළ යුතු බවයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසුවේ. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
8: රජයට කියන්න පුළුවන් නම් උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ නිල වශයෙන් අදහස් විමසුවයි කියලා. මං හිතන්නේ රජයට එහෙමවත් කියන්න බෑ. සෙසු විනිශ්චයකාරවරුන්ගේ අදහස් සලකලා බලන්නේ නැතුව, නීතිඥ ප්‍රජාවගේ අදහස් බලන්නේ නැතුව, ඒ විතරක් නෙවෙයි සෙසු සිවිල් සමාජයේ අදහස් විමසලා බලන්නේ නැතුව, මේ ගැන කල්පනා කරන්නේ නැතුව ඇයි මේ හදිස්සි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නේ? අපිට තියෙන ප්‍රශ්නේ තමයි මොනවා හරි දිනයක් තියෙනවද ආණ්ඩුවට ඊට ඉස්සෙල්ලා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනේ හදිස්සියක් තියෙනවද? සත්‍ය අනාවරණය කරන්න ඕනේ. අපි දකින්නේ මේ නඩු ගොඩ ගැසීම වළක්වන්න කියලා කියන කාරණයට විසඳුම නෙවෙයි මේ ආකාරයෙන් විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කරන එක.
1: ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා සඳහන් කළේ රට ආඥාදායකත්වයක් වෙත රැගෙන යමින් පවතින බවයි.
9: ඉතා පැහැදිලි ආඥාදායකත්වයක් කරා යනවා. අන්න ඒ ක්‍රියාවලිය කරා යෑමේදී හැම ආයතනයක්ම අධිකරණය ඇතුළු සියලු ආයතන තමන්ගේ ග්‍රහණය යටට පත් කරගෙන තමන්ගේ නියෝජිතයින් මාර්ගයෙන් තමන්ට ආවට ණය මාර්ගයෙන් තමන්ගේ ග්‍රහණයට පත් කරගෙන එතනින් එහාට තමන්ට ඕන විදියට කටයුතු කරන්නට සැලැස්මක් හදාගෙන යනවා. ඒක ඉතා පැහැදිලි.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ජාතික ජනබල වේගය තීරණයක් නොගත් බවයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක පැවසුවේ.
10: NPP එක හෝ ඒ ආණ්ඩුව මම දන්න තරමින් මගේ ඇතුළේ ඉන්න ඉඳ මම දන්නවා අද වෙනකල් තීන්දුවක් කරගෙන නැහැ මේවා එකක් ගේන්න කියලා. අපි තීන්දුවක් කරන්නේ නැහැ. මම ඒ බව ප්‍රකාශ කරා. මොකද මට කිව්ව නිශ්ශබ්ද වෙන්න කියලා. මම ඒව මොකක් පිළිබඳ නිශ්ශබ්ද වෙන්න කියන්නේ කියලා. ඊපස්සේ කිව්වා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ සේවා කාලයේ විශ්‍රාම ගැනක වයස වැඩි කිරීම ගැන කියලා.
1: තමන් සහ නීතිඥ සංගමයේ සභාපතිවරයා අතර පැවති සාකච්ඡාවක් පිළිබඳව ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු අසත්‍ය ප්‍රකාශයක් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජන හමුවකට එක්වෙමින්.
11: ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා, මම නීති සංගමයේ සභාපතිවරයාට රජීව අමරසූරිය මැතිතුමාට පොරොන්දු වුණාලු මහා ඇමති අපේක්ෂකත්වයක්. ඒ නිසාලු එයාගේ සහයෝගයක් ලැබෙන්නේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව වෙනස් කර අමූලික පට්ටපල් බොරුවක්.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිබඳව විමසා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල පැවසුවේ.
12: ජනතාවගේ අධිකරණ බලයයි පාර්ලිමේන්තුව හරහා අධිකරණයට ලබා දීලා තියෙන්නේ. එතකොට මේ අධිකරණ බලය ජනතාවට භාවිතා කරන්න අවස්ථාව තියෙන්නේ ජනමත විචාරණයකදී. අර වෙනත් නඩුවකදී නීතිඥයෝ දෙකට බෙදිලා අධිකරණයේ වාද විවාද කරනවා වගේ ජනතා පරමාධිපත්‍යයේ උල්ලංඝනය වෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා නම් ඒක ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතුයි කියලා. එහෙමනම් ජනාධිපතිතුමා 22 සංශෝධනය මේ රටේ ඉහළම අධිකරණයේ වෙන ජනතා අධිකරණයට ජනමත විචාරණයකදී තීන්දු කරන්නට යොමු කරන්නයි කියලා අපි ජනාධිපතිතුමන් ඉල්ලා
13: සිටිනවා.
1: සිය රට මේ වන විට පෙර කිසි දිනක ඇති නොවූ ලැබුගිනි තත්වයකට මුහුණ දී ඇති බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසනවා. ඔහු සඳහන් කළේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශය මුහුණ දෙන දරුණුතම තත්වය මෙය බවයි. ප්‍රංශ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලැබුගිනි හේතුවෙන් දැනිහානි සිදුව ඇති ගිරොන්ඩිය කලාපයේ සංචාරයක නිරත වීමෙන් පසුවයි. ගින්න හේතුවෙන් ගිරොන්ඩිය කලාපයේ විනාශ වී ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 42,000ක්. ප්‍රංශය පුරා පැතිර යන ලැබුගිනි හේතුවෙන් ඉවත් කර ඇති ජනතාව 220,000කට ආසන්නයි. බෝඩෝ නගරය ආශ්‍රිතව පැතිර යන ලැබුගින්න මේ වන විටත් කිලෝමීටර 15ක් පමණ දුරකට ව්‍යාප්ත වී ඇති බවයි බෝඩෝ නගරාධිපතිවරයා සඳහන් කළේ. මේ අතර ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් ප්‍රදේශය ආශ්‍රිතවද පාලනයකින් තොරව ලැබුගිනි ව්‍යාප්ත වෙමින් පවතින බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ස්පාඤ්ඤයේ ඉවත් කර ඇති ජනතාව 100,000කට අධිකයි. දැඩි උෂ්ණත්වය සහ සුළං සහිත තත්වය හේතුවෙන් ගින්න පාලනය කිරීම අසීරු වී ඇති බවයි ස්පාඤ්ඤ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. ඉරානය සමග මිත්‍රශීලී සාකච්ඡා සාර්ථකව සිදුවෙමින් පවතින බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු සඳහන් කළේ ගැටුම් අවසන් කිරීම සඳහා සුදුසු අවස්ථාවක් මේ වන විට නිර්මාණය වෙමින් පවතින බවයි. ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එයාෆෝස් 1 ගුවන් යානයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්. සාකච්ඡා අසාර්ථක වූ හොත් ප්‍රහාර යළි ආරම්භ කිරීමට පසුබට නොවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී අනතුරු අඟවනු ලැබුවා. මේ අතර ඉරානය සඳහන් කළේ ඇමරිකාව සමග කිසිදු ඍජු සාකච්ඡාවක් සිදු නොවන බවයි. ඕමානයේ මැදිහත්වීමෙන් සිදු කරන සාකච්ඡා යම් ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගායි සඳහන් කළේ.

0: රුවරුන්ගේ විශ්වාම වයස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය. දෙවිනුවර කාවඩි පෙරහැරට විශේෂ ආරක්ෂාවක්. සලේගේ රීඩ් පෙත්සම සලකා බැලීම අද. දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම ඉහළයයි. ප්‍රංශය සහ ස්පාඤ්ඤයේ ලැව්ගිනි දරුණු අතට. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනේන්ද්‍රි සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහ්න 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමග.
1: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: අන්න ඒ සිංදුවත් එක්ක ලංකාවේම ෆේමස් වුණු ටෂ්නි පෙරේරා අලුතින් සිංදුවක් රිලීස් කරලා තිබ්බා.
2: අපි ඉතින් වැඩි විස්තර ටෂ්නිගෙන් ඇහුවා.
3: හිතමගේ මත් කෙරුවේ සුන්දර ඔය දැස නිසා.
4: අලුතින් ගීත නිර්මාණයක් කරන්න ආසිත නැත්තම දිලශාන් සහ ලසිත එක්ක එදෙනව කන්ට්‍රැක්ට් කරගෙන දෙන්නත් එක්ක කතා කරා.
1: වැඩිය දකින්න නැති විදිහේ මියුසික් වීඩියෝ එකක් තමයි කරලා තිබ්බේ.
4: මේ විෂයේ ශාරක දුෂාන්ත මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ කොහොමද හරිම වෙනස් ආකාරයට වීඩියෝ කරන කෙනෙක් තමයි ශාරක කියන්නේ. මොකද මට ඇත්තම ඕනනේ මේ song එකට colorful video එකක්. අපි කවුරුත් කරපු නැති ආකාරයෙන්.
2: සින්දුවට හිතාගන්න බැරි විදිහේ feedback එකක් හම්බුණා නේද?
4: ඒක මම ඊට වඩා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර කියනවා. මොකද කලින් මගේ songs දෙකම ටිකක් slow numbers දෙකක්. මේ නිර්මාණය ටිකක් stage එකට සුදුසු වෙන නිර්මාණයක් තමයි මට ඕනේ වුණේ. ඒ විදිහටම output එක ආවා.

0: Town.
1: මේ අවුරුද්දේ රිලීස් වෙන්න තියෙන ඉන්දියාවේ ලොකුම ෆිල්ම් ප්‍රොජෙක්ට් එක තමයි රාමායන.
2: මේ ෆිල්ම් එක පහුගියදා සැන්ඩියාගෝ කොමික් කොන් ඉවෙන්ට් එකේදී මුළු ලෝකෙටම ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා.
1: තාමත් ඔෆිෂල් ට්‍රේලර් එක ෆෑන්ස්ලට රිලීස් කළ නැති වුණත් මේ ෆිල්ම් එක ගැන මේ විදිහ ලෝකෙ පුරාම කතා වෙනවා.
2: ඒකට හේතුව තමයි රන්බීර් කපූර්, යෂ්, සයි පල්ලවි වගේ ලොකු කාස්ට් එකක් වගේම හොලිවුඩ් මට්ටමේ VFX එක ලොකු බජට් එකක් වියදම් කළ මේ ෆිල්ම් එක හදපු එක.
1: AR රහමාන් එක්ක හැන් සිමා එකතු වෙලා තමයි ෆිල්ම් එකේ තියෙන මැජිකල් මියුසික් අරේන්ජ්මන්ට් කරලා තිබ්බේ. ෆිල්ම් එක කොටස් දෙකකින් එකක් මේ අවුරුද්දේ දෙවෙනි එක 2027 දෙත් රිලීස් කරන්න තමයි ෆිල්ම් ක්‍රූ එක ප්ලෑන් කරලා තියෙන්නේ.
0: Talk of the Town.

0: හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඟුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
1: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොටම මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: හරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සයකෙන් ලෝන් එක ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන.
2: LLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: කවුරුත් අහන්නේ නැහැනේ වාගෙන් සැන්ඩි වාගේ උස කීයද කියලා. මම දැකලා තියෙනවා ආව හම්බෙන්න මිනිස්සු වාගෙන් අහන්නේ.
4: මොකද්ද?
3: සැන්ඩි. ඔයාගේ කොට කීයද?
4: මම ගහනවා.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
9: මාෂි, මං ඔයාට දෙනවා ගෝල්ඩ් බාර් එකකුයි ලී කොටයකුයි. ඔයා මොකද්ද තෝරගන්නේ?
4: ගෝල්ඩ් බාර් එක.
9: හැබැයි මාෂි, ඔයා වතුරට වැටිලා ඉන්න වෙලාවක ගිලෙන්න යනකොට මං ඔය දෙකම ආපහු දෙනවා. ඔයා මොකද්ද තෝරගන්නේ?
4: අනිවාර්යෙන් මං තෝරගන්නේ ලී කොටේ.
9: හරියට හරි. ජීවිතේ අපි පුරුදු වෙන්න ඕනේ හරි වෙලාවට හරිම දේ තෝරගන්න. මේ තමයි හරිම වෙලාව මමීස් පොකට් මනි දිනන්න.
4: අද දවසේ පොකට් මනි චැලෙන්ජ් එක බාර ගන්න ලෑස්ති වෙලා ඉන්නවා කඳානේ උමේෂ සොයිසා. ගුඩ් මෝර්නින්. උමේෂ, ප්‍රශ්න 4 තියෙන්නේ. හරියට උත්තර දුන්නොත් පොකට් මනි දිනා ගන්න පුළුවන් රුපියල් 5000ක්. මේ තමයි අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට හරියට උත්තරේ තේරුවොත් ඔයාට පොකට් මනි හම්බ වෙනවා රුපියල් 250ක්.
9: උමේෂා, කප්රුක කියපු ගමන් අපේ මතකයට එන්නේ පොල් ගහ. අද පළවෙනි ප්‍රශ්නය පොල් ගැන. පොල් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝගයක්. තාල වර්ගයට අයත් ශාකයක් වන පොල් ගසෙහි සියලු කොටස් වාණිජමය අගයක් ගනී. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය පිහිටා ඇත්තේ කොහේද? 1. මාරවිල, 2. ලුණුවිල.
4: උමේෂ, හරි උත්තරේ වෙන්න ඕනේ ලුණුවිල. 1929 දී ලුණුවිලදී ආරම්භ වෙච්ච පොල් පර්යේෂණ ආයතනය පොල් වගාවට අදාළ දැනුම ලබා දෙනවා. උමේෂ, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
9: උමේෂ, ලෝක ඉතිහාසයේ බලවත්ම අධිරාජ්‍යයක්නේ රෝමය. රෝම නීතිය අදටත් ලෝකේ භාවිතා වෙනවා. දෙවෙනි ප්‍රශ්නය අපි අහන්නේ රෝම අධිරාජ්‍ය ගැන. රෝම අධිරාජ්‍යයේ ආරම්භය සටහන් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 27 දී. එහි පළමු අධිරාජ්‍යය ලෙස සැලකෙන්නේ ඔගස්ටස්. මෙන්න ප්‍රශ්නය. රෝම අධිරාජ්‍යයේ අගනුවර කුමක්ද? 1. රෝමය, 2. ඇතැන්ස්.
4: උමේෂ, හරි උත්තරේ වෙන්න ඕනේ රෝමය. අතීත රෝම අධිරාජ්‍යය යුරෝපයේ මධ්‍යදරනි ප්‍රදේශය, අප්‍රිකාව සහ ආසියාවේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණා. උමේෂ, තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා. ඔයා මේ ප්‍රශ්නෙට හරියට උත්තරේ තේරුවොත් ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගන්නත් අවස්ථාව තියෙනවා. මේ තමයි අපි ඔයාට දෙන තුන්වෙනි ප්‍රශ්නය.
9: උමේෂ, ගෙදර කෑමට ගන්නේ රතුහාල්ද සුදුහාල්ද? හරි, අපි තුන්වෙනි ප්‍රශ්නය අහන්නේ රතු සහල් ගැන. රතු සහල් නියුඩ්ඩ සහිත පෝෂණයෙන් වැඩි සහල් වර්ගයක්. රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම පාලනයටත් රතු හාල් උපකාරී වේ. වෙන ප්‍රශ්නය, මේ අතරින් රතු සහල් වල වැඩිපුරම අඩංගු වන්නේ කුමක්ද? 1. ෆයිබර්, 2. ප්‍රෝටීන්.
10: 1. ෆයිබර්.
4: උමේෂ තුන්වෙනි ප්‍රශ්නට හරියට උත්තරේ තෝරපු නිසා දැන් ඔන්න බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ තේරුවොත් අතේ තියෙන පොකට් මනී ගාන උඩ 5 ගුණයක් වෙනකන් වැඩි කරගන්න අවස්ථාව තියෙනවා. අපි අමු බෝනස් ප්‍රශ්නෙට.
9: උමේෂ අවුරුදු ගානක් ගියත් නරක් නොවී තියාගන්න පුළුවන් කෑමක් නේ මී පැණි. ඔන්න බෝනස් ප්‍රශ්නේ මී පැණි ගැන. පුරා විද්‍යාත්මක කැණීම් වලදී ඊජිප්තුවේ පිරමීඩ වලින් හමු වූ මී පැණි භාවිතයට ගත හැකි මට්ටමේ පැවතුණා. කැස්ස, උගුරේ අමාරුව සහ සුළු පිළිස්සීම් තුවාල සඳහාත් මී පැණි ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි. මෙන ප්‍රශ්නය. මී පැණි දිගු කාලයක් නරක් නොවීමට බලපාන ප්‍රධාන හේතුව කුමක්ද? 1. ජලය අඩුවීම. 2. අධික සීනි සාන්ද්‍රණයක් තිබීම.
4: උමේෂ, ජලය අඩුවීම තමයි හරි උත්තරේ. මේ පැණිවල ජලය ඉතා අඩු නිසා බැක්ටීරියා වර්ධනය වීම අවමයි. ඒ නිසා ගොඩක් කල් නරක් නොවේ තියාගන්න පුළුවන්. අතේ පොකට් මනි රුපියල් 250ක් තිබ්බ උමේෂා, හැබැයි බෝනස් ප්‍රශ්නට උත්තරේ තෝරන්න බැරි වුණ නිසා පොකට් මනි ගාන 50%කින් අඩු වුණා. හැබැයි අපි ආයෙමත් දවසක උත්සාහ කළා, රුපියල් 5000ම දිනා ගමු. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට.
9: එක වෙලාවක මාෂි වොරන් බෆට් ලස්සන කතාවක් කියනවා. එයා කියනවා එකම ආදායම් මාර්ගික යැපෙන්න එපා, ආයෝජන කරලා තව තව ආදායම් මාර්ග හදාගන්න. එතකොට ඉක්මනට පුළුවන් ඔබට මූල්‍ය ස්ථාවරත්වය ළඟා කරගන්න. දැන් ඔන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකෙන් ඔබට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවකට හිතාගන්නවත් බැරි පොලියක් ගෙවනවා. ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නම් 13:19 කතා කරලා අහන්න, මගේ අතේ මෙච්චර ගාණක් තියෙනවා, තව අවුරුදු 2කින් 3කින් එහෙම නැත්නම් අවුරුදු 5කින් මගේ මුදල කොච්චර වැඩි කරගන්න පුළුවන්ද? දැන් අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතු වලට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් ගෙවනවා. 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අනාගතේ මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහනේ. කෝකටත් ලෑස්ති වෙලා ඉන්නේ කොහොඳයිනේ. අදම කතා කරන්න 13:19ට FD එකක් පටන් ගන්න. මොකදද නිකන් රිස්ක් එකක් ගන්නෙ? ලෝකේ රිස්ක් එකක් අඩුම ආයෝජන ක්‍රමයනේ ස්ථාවර තැන්පතු. ඉතින් අදම කතා කරන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට.
4: එන්න අපිත් එක පොකට් මනී දිනන්න. හෙටත් උදේ 5 කාලට මැසේජ් එකක් එවලා තියන්න 0714 151 151 කියන අපේ WhatsApp නම්බරයකට. එහෙනම් රටම දන්න රේඩියෝ ඩබලක් මගේ එනවා. අපි දැන් ගිහින් එන්නම්. මම ආශි.
9: මම නිශාන්.
4: ඉස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනී දිනා ගන්න.
10: සියතා පොකට් මනී. අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. Blanca Rating Agency BBB- Stable Outlook.

0: Good morning, දවලව 7යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Brand new උනත් registered උනත් 3 wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114700IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
0: Good morning. මම්මේ කල්පනා කරේ හැමෝම අකමැති වෘකෙක් වෙනවද? එහෙම නැත්නම් හැමෝමම කරේ තියාගෙන යන බූරුවෙක් වෙනවද කියලා. හතයි විනාඩි 3යි. Good morning.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: මේ දවස්වල උණ හැදුණොත් ඔබ නොකළ යුතු දේවල් මොනවද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: මේ දවස්වල ඔබට උණ තියෙනවා නම් ඇඟ වෙහෙසෙන වැඩවලදීම ක්‍රීඩා කිරීම, ව්‍යායාම කිරීම වගේ දේවල් නවත්තන්න. හිතුමතයට ආවට ගියාට දියර වර්ග පානය කරන්න එපා. ඔබගේ දේහේ බරට සරිලන විදිහට වෛද්‍ය උපදෙස් මත පමණක් දියර වර්ග පාවිච්චි කරන්න. උණ ඉක්මනට අඩු කරගන්න කියලා තද උණට දෙන බෙහෙත්, විශේෂයෙන්ම ඇස්පිරින් කාණ්ඩයේ බෙහෙත් වර්ග උදාහරණ විදිහට ඉබ්‍යුප්‍රොෆන්, ඩයික්ලොපෙනික් සෝඩියම් වගේ බෙහෙත් වර්ග හිතුමතයට ගන්න එපා. ඊට අමතරව ස්ටිරොයිඩ් කාණ්ඩයට අයිති වන ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සමෙතසෝන් වගේ බෙහෙත් වර්ග භාවිත කරන්න එපා. තද පහටට හුරු දියර වර්ග පානය කරන්න එපා. ඒ වගේම මත්පැන්නම් බොන්නම එපා. ඔබට උණ තියෙන විට මෙවැනි දේවල් කිරීම මගින් ඔබට බැරි වෙලා හරි ඩෙංගු රෝගය තියෙනවා නම් එහි සංකූලතා ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇති වෙනවා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
4: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
5: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help
7: නොලිමිට් සේල් එක ආයේ ඇවිල්ලා. කාන්තා පිරිමි ළමා ඇඳුම් ගෘහපකරණ සඳහා 70%ක් දක්වා මෙගා ඩිස්කවුන්ට්. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් ශාඛාවන් හා nolimit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
8: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Hadunwa Dina Rhino Premier Roofing Sheet Fetivistra Sandhal Dhatunai Anuhaya Amatrin Dhe

0: දෙදහස් විසි පහසේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින් අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna Bindu Aikai Kai Hatai, Atasi Asuvatai, Hayasi Hata Haya.
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
2: හා කොහෙද මේ දෙන්න උදේවන්ද?
3: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලී, සිමෙන්ති, ටයිල්, ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට්, බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
2: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
4: දැන් ස්විස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
2: නෑ නෑ, හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිබිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුවින් කෙනෙක්.
3: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
9: 0.1 0.2

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්ටි නේද?
4: ₹345 ඉතිරිය ₹495 මන්චිනයිස් බිස්කට් ₹150

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: අද කාලේ හොඳම ආයෝජනය Brand New Bajaj 3 රෝද රථය මාසික වාරිකය රුපියල් 22,000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ.
3: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
4: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
5: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නෑ.
4: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
5: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
6: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස්
7: ක්ලබ්. අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට රැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
8: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
9: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
8: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
10: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
11: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
12: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
13: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
14: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
15: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරක්.
16: අනුවටයි දශම දෙකෙන්, අනුවටයි දශම හතරෙන්, දිව

0: ඔයා හොඳ මනුස්සෙද්ද?
1: ට්‍රයි කරනවා. හැම තිස්සෙම ට්‍රයි කරනවා.
0: දැන් මමත් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි, මම හොඳ මනුස්සෙද්ද?
1: හරි.
0: මගේ මොනවා මොනාරි හොඳ දේවල් තියෙනවා. ඒක ඉතින් බලත් ඒක බලන්න වෙන්නේ අපි
1: කරන කියන දේවල් අනුව නේ.
0: පැහැදිලියුම්. පැහැදිලියුම්.
1: යස්.
0: අපිට අහුවෙනවා මිනිස්සු මේ හොඳ දේවල් කරන්න හිතේ තියෙනවා. මොකක් හරි හින්ද කරගන්න බෑ. එක්කෝ තියෙන දුර්වලකම නිසා, එක්කෝ කරන විදිය දන්නේ නැති නිසා.
1: හරි.
0: එක්කෝ කම්මැලි නිසා. එක්කෝ වැඩපිළිවෙලක් නැති නිසා. හැබැයි තව සමහර මිනිස්සු ඉන්නෝ මහලොකු ගොඩක් දේවල් කල්පනා කරන්නේ. හැබැයි හිතෙන දේවල් කරනවා.
1: ඔව්.
0: අන්න ඒ මිනිස්සුන්ගෙන් අපිට ඒ මිනිස්සු හොඳද නරකද කියලා පොඩි අදහසක් ගන්න පුළුවන්. මොකද ක්‍රියාවෙන් තමයි මේක අපිට බලන්න වෙන්නේ එළිය. ඔයාට හිතෙනවද ගෙදරක ගේට්ටුවක් ඉස්සරහා දන්නේ නැති මිනිස්සෙකුගේ දන්නේ නැති පළාතකට ආගිය වෙලාවක කාගරි ගේට්ටුවක් ඉස්සරහා නැත්නම් කාගරි ගරාජ් එකක් ඉස්සරහා ඔයාට වාහන බැලුවා, වාහනේ පාක් කරන්න තරන්නේ ඔයා ඔහොම කියලා කාගෙරි ගේට්ටුවක් ගරාජ් එකක් ඉස්සරහා වාහනේ පාක් කළා. ඔයා ඔයාගේ වැඩේ කරගන්නවා. වාටෙක් කරන්න පුළුවන්ද?
1: බෑ.
0: වාටෙක් කරන්න බෑ.
1: යස්.
0: ඔයාටෙක් කරන්න බැරි වුණාට මං පෙරේද මිනිහෙක්ව දැක්කා. පෙරේදද? පෙරේද නෙමෙයිනේ, ගිය සිකුරාදා. ගිය සිකුරාදා. ගිය සිකුරාදා මං මිනිහෙක්ව දැක්කා. දැන් මේ අපේ ගංගාරාම මේ හුණු පිටි හරස් පාර තියෙනවනේ.
1: ඔව්.
0: එතන වාහන පාක් කරන්න පුළුවන්නේ. සමහර වෙලාවට දවල් වෙනකොට එතන වාහනයක් පාක් කරන්න බැරි තරම් කාර් පාක් එක බිසී වෙනවා.
1: යස්.
0: මම පාරට යනකොට දකිනවා දැන් මිනිස්සු කීප දෙනෙක් කටුකුටුක ගන්න අතපය හෙට මෙහෙට කර කර දැන් එන කතාවක ඉන්නවා. බලනකොට ඒ පාක් කරලා තිබිච්ච වාහන තුනක් විතර හිර වෙන විදිහට පාකින් නැති නිසා එක මිනිහෙක් හරහට පාක් කරලා ගිහිල්ලා.
1: ආ ඕකේ.
0: දැන් අර මිනිස්සුන්ට රිවර්ස් කරලා පාරට ගන්න විදිහ නැහැ. වාහන තුනක් විතර හිර වෙන විදිහ තමයි. අර අන්තිමට ආපු හාබෑ බැලුවා පාකින් නැහැ, ගහන්න තැනක් නැහැ, මිනිහාගේ වැඩේ කරගන්න ඕනේ. ගැහුවා හරහට මිනිහා ගියා. මගේ දැනුවත් භාවයේ හැටියට අඩුම තරමේ විනාඩි 35ක් 40ක් විතර.
1: සීරියස්ලි?
0: දැන් අර වාහන තුනේ අයිතිකාරයෝ සැරෙන් සැරේ ඇවිල්ලා සමාරුවයි ඔෆිස් එකට ගිහිල්ලා ආයෙ ඇවිල්ලත් බලනවා දැන්වත් අරගෙනද කියලා. කොහොම හරි නිකන් විනාඩි 35ක් 40ක් විතර වගේ කාලය. ඕන් කවුද ආවා? දෙන්නේ තුන් දෙනෙක් ආවා. අර හරහට ගහලා තිබුණ වාහනේට නැග්ගා. ඒතර කියලා ඔයා මේ වාහනේ මේ ගහලා ගිහිල්ලා නෑ මේ පාකින් තිබුණ නෑ ඒක මම පොඩක් ගහලා ගිහ වාහනේට නැග්ගා.
1: හරි.
0: ගියා.
1: හා හා. ඒ
0: අඩුම තරමේ ඒ මිනිහගේ මූණේ ඒ පිළිබඳව පශ්චාත්තාපයක් මූණේ නෑ. වචනකින්වත් අනේ සෝරි මචං නෑ. මං හිතන්නේ භාගවිට ඒ මිනිහට ඒකේ කිහිම ප්‍රශ්නයක් නෑ.
1: ඕ නෑ.
0: ඒ මිනිස්සු කොච්චර වෙලා හිටියද? මං මෙහෙම වාහනේ ගහලා ගියේ එකේ මේ මිනිස්සුන්ට ලොකු පාඩුවක් වුණාද? පැයක් දෙකක් හිටින් හිටියද දන්නේත් නෑ. මොකද මම දැනුවත්ව පැය භාගයකට වැඩි.
1: හරි. ඒ තරම මිනිස්සුන්ට ඒක ගානක් නෑ.
0: නෑ නේ නෑ.
1: එයාගේ ජීවිතේක සාමාන්‍ය දෙයක් වෙන්නේ නැති.
0: ඔබ ඔබේ දරුවෙකුට උගන්වන්න ඒක. මං දන්න පොඩි උන් ඔඩොක්කුවේ තියන ඩ්‍රයිවිං උගන්වන තාත්තලා ඉන්නවනේ. පොඩි එකාට අවුරුදු 3යි. ඔව් ඌ ඩ්‍රයිවිං සීට් එකේ ඔඩොක්කුවේ තියාගෙන ඒකට ඩ්‍රයිවිං උගන්වන තාත්තලා
1: ඉන්නවා.
0: මම දන්නේ නැහැ ලොක්කා මේවට මොනවද කියන්න ඕනේ කියලා. චර මේ ඩ්‍රයිවිං උගන්වන්න උනත් තියෙනවනම් මං කියන්නේ ඔය අතරතුරම ළමයට කියලා දෙන්න මිනිහෙක්ගේ ගේට්ටුවක් ගරාජ් එකක් ඉස්සරහා තව මිනිහගේ වාහනයක් ගන්න බැරි වෙන්න වාහනය ගහන්න එපා කියලා කියන්න. අපි හිතන්නේ නැති වුණාට ඒක මහා ලොකු දෙයක් කියලා.
1: හරි.
0: ඇත්තට මේක මේ සමාජ ජීවත් වෙනකොට ඉගෙන ගන්න ඕන මහා විශාල පුරුද්දක්.
1: අනිවාර්යෙන්.
0: තව මිනිහෙකුට කරදරයක් නොවන විදියට හැසිරෙන්න දරුවට උගන්වලා තියෙන එක මම හිතන්නේ මහා විශාල ව්‍යාපාරයක් කියලා. දැන් පේන විදියට ඉස්සර ඒවා හරිය සාමාන්‍ය දේවල්.
1: යස්. ඔක ගොඩක් දකින්නවා ඉස්කෝල ගාව. ටක් ගාලා වාහනේ නැවැත්තුවා ගේටුව ගාව පාර මැද බැස්සා තාත්තා හරි අම්මා හරි ගියා ළමයා වර්ගෙනාව නැග්ගුවා ආවා. එත්තකන් අර පිටිපස්ස මිනිස්සු ඉන්න ඕනි බ්ලොක් එකේ.
0: ඔව් ඒ මිනිස්සුන්ට ගන්න ළමයකුත්
1: නැහැ. නැහැ. ඔව්.
0: ඒ මිනිස්සු ඉස්කෝලේට ඇවිල්ලත් නැහැ.
1: නැහැ.
0: හැබැයි අර යන මිනිහා හිතනවා මගේ ළමයාව බස්සලා නැත්නම් මගේ ළමයාව වයිෆ් අයවල ඉස්කෝලෙන් අරගෙන වාහනෙට දාගෙන ඒ යන එක තමයි මේ වෙලාවේ මේ ලෝකෙ සිද්ධ වෙන්න ඕනේ එකම දේ.
1: අනිත් එක පොඩ්ඩක් හරි නිකන් බැලුවොත් අම්මෝ මේ දරුවෙකුට අධ්‍යාපනය කරගන්නවත් දෙන්නේ නැමේ.
0: අන්න එතනින් තමයි ආලා.
1: Seriously.
0: දැන් අපිට තේරෙනවා මේ අතිශය සාමාන්‍යයි කියලා අපි අපේ තාත්තලගෙන් ඉගෙනගත්ත මනුස්සකම්
1: හරි
0: මේ සොසයිටි එකේ සාමාන්‍ය දේවල් නෙමෙයි. මේ මනුස්සකම් වලට අසාමාන්‍ය වටිනාකමක් තියෙනවා මෙයා. අසාමාන්‍ය වටිනාකමක් තියෙනවා. තමන් නොවෙන වෙන මිනිහෙකුට තමන් කරන වැඩකින් බාධාවක් වෙන්නේ නැහැ. මම මෙහෙම කරාට කාටවත් බාධාවක් නැහැ. මම මේ කරන එකෙන් කාට හරි අවහිරයක් නැහැ.
1: Yes.
0: අපි හිතුවට ඒක ඊටාම සරල සිතුවිල්ලක් කියලා නැහැ. ඒක මේ වෙනකොට චූඩා මාණික්කයකට වඩා වටින මනුෂ්‍ය හැසිරීමක් බවට පත් වෙලා තියෙන. ඒ තරම් වටින එකක් දරුවන්ට උගන්වන්න. Bro, we are losing them. අපිට මේක මග ඇරිගෙන යන්න. අපි මෙහෙමනම් අපේ දරුව අහල වැඩක් නැහැ. යකඩ මල්ලට ගොල්ලෝ ගාලා නම් පම්මල්ල බලන්නෙම නැතුව ඉසි කරන්න ඕනේ. ඔය ඉස්සර තිබුණානේ හැමදාම මම අර මැරෙන්න හදන මෙරීන් ඩ්‍රයිව් එකේ. නේද? කැඳ කඩයක් කරනවා. හොඳ ව්‍යාපාරයක්. කැඳ කඩයක් උදේ පාන්දර කරනවා කියන්නේ කොහා හිතන්නේ සෙල්ලම්ද?
1: නෑ කීරේ.
0: කැඳ ජාති පහක් හයක් හදන්න ඔයා ගෙදර එක කැඳ එකක් හදන්න මහන්සි වෙන්නකෝ. ඔයාට යන වෙලාව බලන්නකෝ. දැන් ඒ පාරේ මගේ මතකෙ දිරේ කැඳ කඩේ නැහැ.
1: ආ ඕකේ.
0: ඇයි දන්නවද? ඒ කැඳ කඩේ එතන අයින් කරන්න උනා කියලා මට හිතෙන්නේ ඒ කැඳ කඩේට ආපු පාරිභෝගිකයන්ගේ හැසිරීම. වාහනේ පාර මැද නතර කරලා කැඳ එක ඕඩර් කරනවා. ඩ්‍රයිව් ත්‍රූ කරා. ලේන් දෙකක් තියෙන මෙරින් ඩ්‍රයිව් එකේ ඩ්‍රයිව් ත්‍රූ එකක් හදාගත්ත අපේ මිනිස්සු. අනිත් මිනිස්සුන්ට කුද ගහ ගන්න කියලා.
1: අන්තිමට අර මනුස්සයාගේ බිස්නස් එකට තමයි
0: අන්තිමට මං හිතන්නේ පොලිසියෙන් අවවාද කරා.
1: හරි.
0: මේ බිස්නස් එක වෙන කොහෙට හරි shift කරන්න කියලා කියන්නේ නැති මොකද? එතන මහා විශාල රථවාහන තදබදයක්. මේ මේ ට්‍රැෆික් එක පීක් වෙලාවේදී කිසිම සමාවක් නැතුව වාහන නැත්තලා මට කරපිංච කැඳ එකක් දෙන්න. කොවක්ක දෙන්න, කොවක්ක ටිකක් දාල් දෙන්න. ඔව්. කීයද? අනේ 1000ක් තියෙන මාරු තියෙනවද පොඩ්ඩක් බලන්නකෝ. සම්පූර්ණ session එක ඉවරලා තමයි යන්නේ.
1: Yes, yes.
0: Bravo, bro. Bravo.
1: එහෙම කරන්නේ නැති කෙනෙක් නම් ඔබ අන්න හොඳ මනුස්සෙක්.
0: මේ සිරාම සිරාම සිරාම පොරක්.
1: Definitely.
0: තව මිනිහෙක් ගැන හිතනවනම් මම මේ කරන වැඩේ මෙච්චරයි. මම මේ කරන වැඩෙන් තව කාට හරි බාධාවක්, අවහිරයක්, අපහසුතාවයක් වෙනවද? ඔබ එහෙම හිතනගෙනද? මම හිතන්නේ ලොක්කා.
1: හරි.
0: මේ රටේ 1000ක්වත් නැද්ද මන්දා දැන් ඒ වර්ගේ. 1000ක් හිටියත් පුදුමයි මට නම්.
1: Yes.
0: හොඳම තැනක ඉන්නවා අපියා. හොඳම තැනක ඉන්නවා.
1: සීහි. හොඳම රටක්.
0: ඉන්න හිතෙන රටක්. කාලෙට පස්සේ බෝ කියන්න ඕනේ.
1: Good morning.

0: අත්තයිතිසටයි
1: පවාදියෙන්
0: අත්තයිතිසට රයි. ඒ අතරතුර මට හොඳ මිනිස්සු කීප දෙනෙක්
2: කතා කළා.
0: අපි කිලෝමීටර් ගණන් පයින් යනවා කියලා. කිලෝමීටර් ගණන් යන්න නැතුව ඇති. අරමුතරම මීටර් 3-400ක් යනවා. කිලෝමීටර් 3-4ක් පයින් යනවා නම් ඉතින් මම වාහනේ දාලා පයින් බලලා. ඉන්නේ ගත්තාගෙන යන්න
2: එතන ඉඳලා. ප්ලීස් පයින් නම් යන්න පැච්චර දුර.
0: 3-4 යන්න එපා.
2: ඔව් එච්චර එපා.
0: මීටර් 300ක් යන මිනිස්සු ඕන තරම් ඇති.
2: ඇත්ත.
0: දැන් ලංකාවේ තියෙන කාර් පාක්ස් ප්‍රමාණයට වඩා
2: හරි.
0: කොළඹ තියෙන කාර් පාකින් ඒරියාස් ප්‍රමාණයට වඩා කොළඹට ඇතුළේ වෙන වාහන ප්‍රමාණය අතිශය වැඩි. ඒක අපිට පේනවා.
2: හරි.
0: ලංකාවට ඉම්පෝට් කරන්න දීපු වාහන ප්‍රමාණයට වඩා අතිශයම පාරේ තියෙන ඉඩකඩ අඩුයි. අතිශය අඩුයි. අපි එහෙමනේ. අපි ගොනාට කලින් කරත් එකට ගහන ඉස්සරහෙන් කරත් එකට ගහන ඩයල්නේ අපි. අපිට මේවා ගැන මෙලෝ සංසරක අදහසක් නැති බව පේන්න තියෙනවා. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ගැන එක දලඹුවෙක් සයිස් එකටවත් කිසිම අදහසක් නැහැ.
2: පුදුමයි අපි වැඩට එන එක ගැනත් එකතකින්නේ.
0: 2000ක් දාන්න පුරම් පාරේ ලක්ෂ 3ක් වාහන දුවනවා. ඉතින් එහෙම තමයි අපි අපේ සැලසුම් ප්‍රතිපත්ති අපේවා. එකක් පේනකොට එකක් පේන්නේ.
2: හරි.
0: එහෙමනේ. ඒකෙන් එන සල්ලිය පේනකොට ඒකෙන් වෙන ඒකෙන් අනිත් පැත්තට වෙන ඩැමේජ් එක පේන්නේ. හොස් ගාලා වාහන ගෙන්නවා. ඒකට ලිමිට් එකක් තිබුණ නැහැ. අන්තිමට ඩොලර් ටික බස් ගාලා ගියා. ඒක පාරේ බ්ලොක් එක. අද වාහන අරගෙන අපි එකතන වාහන නවත්තන් ඉන්නවා.
2: තෙල් පිච්චන එක ඒවා තව ඊට පස්සේ
0: තෙල් ඒවයින් මොන තෙල් කන්දරාවක් වාහනයක් එකතැනක අයිඩල් වෙවි තියෙනකොට තෙල් පිච්චෙනවද? ඒවා ගණන් හදන්න කෙනෙක් නැහැ. මේ ඩේටා එක අරගෙන දෙන්න මිනිහෙක් නැහැ. මේකට සොලූෂන් එකක් හොයන්න ඕන කියලා හිතන්න මිනිහෙක් නැහැ. මම දන්න විදිහට එහෙම කවුරුත් හිතන්නේ නැහැ. ඒ වාහන ටික ගෙන්නවාම එන ටැක්ස් ටික. ඊට පස්සේ අපි දැක්කා තව වාහන 1000 ගානක්ද කොහෙද නේද? විවිධ ප්‍රශ්න හේතු මත. ඒවන සමහර අය වංගු ගහලා කොට පාරවල් වලින් වාහන ගෙන්නන්න ගිහිල්ලා ඒවා වෙන්දේසි කරන්න ලෑස්ති කරලා තන වෙන්දේසි බාගට වෙන්දේසි කරන්නත් ඇති. ඉතින්
2: මම තියනකොට මෙහෙම ඉන්න එකත් හොඳයි කියලා තමයි ඉතින් හැමතිස්සෙම හිතෙන්නේ
0: නේද? මම පොඩි ලස්සන කතාවක්
2: කියන්න හරි.
0: හොඳ මිනිස්සු ගැන කතා කරන්න ඕනේ. අදපට හොඳ මිනිස්සු ගැන කතා කරමු. මොකද හොඳ මිනිස්සුන්ට උපහාරයක් අද අපි ෂෝ එකෙන් කරන්නේ.
2: අද හොඳ මිනිස්සුන්ගේ දවස.
0: හොඳ මිනිස්සුන්ගේ හින්දු මිනිස්සුන්ට දවසක් තියෙනවා.
2: ආ ඒකනේ.
0: 360 දවසෙන් එකක් හරි. අනේ අපි ඒ වගේ මිනිස්සු. අපි අනිත් මිනිස්සු ගැන හිතලා දෙයක් කරන මිනිස්සු. තව මිනිහෙකුට මන්නේසා කරදරයක් වදයක් වෙයිද කියලා හිතලා වැඩ කරන මිනිස්සු.
2: ආ ප්‍රශංසාවක් හම්බ වෙනවත් අඩුයි නේ තින්නේද?
0: එහෙම දන්නේ නැහනේ. ඔයාගේ ගේට්ටු ඉස්සරහා මට වාහනේ ගහන්න වෙන එක නතර කරගන්න මම මීටර් 200ක් පයින් ගියා කියලා වාහනේ ඈත නතර කරලා එමිණියා.
2: දන්නේ නැහනේ.
0: ගෙදර අයිතිකාරයා ගරාජ් එක අයිතිකාරයා දැනගන්නවද? අහල පහල මිනිස්සු දැනගන්නවද? නෑ කවුරුවත් දැනගන්නේ
2: නැහැ.
0: බොහෝ විට හොඳ ඇප්‍රීෂিয়েට් නොවෙන්නේ ඒකයි. හොඳ කියන එක නොටිස් වෙනව අඩු වෙන්නේ ඒකයි. හොඳ කියන එකෙන් කාටවත් කරදරයක් නැහනේ. නරකෙන් බහුතරයකට කරදරයි. හොඳ බොහෝ විට එක්කෙනෙකුට හොඳ වෙයි. ගොඩක් කලාවට
2: දන්නෙත් නැහැ.
0: නෝටිස් නොවි තමයි හොඳ මෙව වෙලා යන්නේ.
2: දැන් අපි හොඳයි. අපිව නෝටිස් වෙන්නේ නැහැ නේද?
0: එහෙම වෙන්නේ නැහැ. එනිසා නෝටිස් වෙන බලාගෙන හොඳ කරන්න එපා. හුඟක් වෙලාවට නෝටිස් වෙන්නේ.
2: හරි.
0: මං හිතන්නේ ගොඩක් මිනිස්සු හොඳ ගැන ඇත්තට ලොකු උනන්දුවක් නැත්තේ හොඳ කරා කියලා ලොකුවට නෝටිස් නොවෙන නිසා වෙන්නේ නැති.
2: ඕනේ.
0: නේද? ඔයා කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැති මිනිහෙක් වුණාම ඔයාව නෝටිස් වෙනවද? එහෙම
2: නැහැ.
0: ඔයා හැම එකටම ඊර්ෂ්‍යා කරන ගෑණියෙක් වුණොත් ඔයාව නෝටිස් වෙනවද? ඔයා හැමෝගෙම මෛත්‍රී සිතින් ඉන්න කෙනෙක් වුණාම ඔයාව නෝටිස් වෙනවද? නෑ. ඔයා හැම මිනිහටම වලකපන ඩයල් එකක් වුණා නම් ඔෆිස් එකේ ඔයාව දවසින් දෙකෙන් නෝටිස් වෙනවා.
2: ඉතින් අපිටත් උوني අවදානෙනි නෝටිස් වෙන්නනේ.
0: ඉතින් අපි වලකපන. උදැල්ල කරේ.
2: යා.
0: වැරදේ නකොට. උදැල්ල කරේ දැන් එන්න. ඔයා හිතන්න.
2: හරි.
0: මහ මුහුද මැද්දේ දවස් 36ක් ඉන්නවා කියලා. හරි. තෙල් තියෙනවා. හැබැයි එන්ජිම කැඩිලා නම් කෑම ඉවර වෙලා නම් බලන බලන පැත්තේ වතුර විතරයි ගොඩ බිමක් නැත්තම්
2: හරි
0: මේක චිත්‍රපටි කතාවක් නෙවෙයි දෙවිනුවර දැන් පොපියුලම නම
2: අනිවාර්යෙන්
0: දෙවිනුවර දීවර තාත්තෙක් සහ පුතෙක් මූණ දීපු අත්දැකීමක් ගැන මේ කතාව දෙවිනුවර දීවර තාත්තෙක් සහ පුතෙක් දෙවිනුවරෙන් දීවරේ 4 දිනක් මුමුදු යනවා. හිටපු ගමන් කාලගුණේ සෑහෙන නරකතට හැරුණා. ඒ අස්සෙම බෝට්ටු එන්ජිමත් නතර වුණා. දන්න ශිල්ප ඔක්කොම දාලත් එන්ජිමට පණ දෙන්න මේ හතර දෙනාට බැරි වුණා. දවස් 3කට පස්සේ ඒ හරියෙන් ගිය තව බෝට්ටුවක නැගලා එතනින් දීවරයෝ දෙන්නෙක් ආයිත් පාරක් ගොඩට එන්න තීරණය කරා. දෙන්නෙක් කැඩුණු බෝට්ටුවේ නතර වුණා. ඒ තමයි තාත්තයි පුතයි. මොකද ඒගොල්ලෝ නතර වුණේ මේ බෝට්ටුව ඒගොල්ලන්ගේ. අපි එහෙමනේ කන්ද නාය යනවා කියවට ගේ දාලා යන්න බෑනේ. කන්ද නාය ගිහිල්ලා ගේ පිටින් අරන් ගියත් අපිට ගේ දාලා යන්න හිතා දාගන්න බෑ. මොකද සමහර වෙලාවට අපේ මුළු ජීවිතේම හැම කරපුවා තියෙන්නේ ඒක ඇතුලේ. සමහර වෙලාවට මේ තාත්තගේ පුතාගේ ජීවිත කාලෙම හම්බ කරපෝ යට කරලා තියෙන්නේ නැති මේ බෝට්ටුවට වෙන්නේ. ඒ නිසා මේ දෙන්න ගියේ අනිත් දෙන්න ගියා. අනේ අයියේ මාකස් අයියේ අපි යනවා මේ අපේ දරුවෝ ඉන්නවා මේ මෙතන මේ ඉන්න බෑ කියලා දෙන්නෙක් යන්න ඇති. ඉතින් තාත්තයි පුතයි දෙන්න බෝට්ටුවේ ඉන්න ගත්ත තීරණය ඒ දෙන්නගේ ජීවිතේ දවස් 36ක මාරාන්තික සටනකට ඇදලා දැම්මා කියලා කියනවා. ඒ දෙන්න පුළුවන් උපරිම ධෛර්යය දැම්මා. එන්ජිම හදාගන්න බැරි වුණා.
2: හරි.
0: ඔය යන මිනිසුන්ට පොඩි දැනුමක් තියෙනවා එන්ජිමක් එම්මෙන් කරගන්න. මේ පාරේක හරි ගියේ නෑ. දවස් 7ක් යනකොට තාත්තටයි පුතාටයි තේරුණා මේ එන්ජිම හදන වැඩේ හරියන මංගල්‍යයක් නෙමෙයි කියලා. හැබැයි ඒක තේරෙනකොට අරගෙන ගිය කෑම ඉවරයි. දැන් දවස් 7යි.
2: හරි.
0: ඉතුරු දවස් 29 මේ තාත්තයි පුතයි නොමරී හිටියේ මාළු අල්ලන්න අරන් යනවනේ ඇමට දාන ඒවා. පොඩි ඉස්තෝ කෑලි, දැල්ලෝ කෑලි, මාළු කෑලි වගේ. ඒවයි අමු මුහුදු මාළුයි කාලා තමයි මේ දෙවිනුවරින් මුහුදුගේ තාත්තයි පුතයි දැන් රැකුණේ.
2: හරි.
0: දැන් ගොඩබිම පේන හරිය නෙමෙයි ඉන්නේ. දවස් 7 යනකොට හුළඟට රැල්ලට හරිමේ අහුවෙලා, විශේෂම හුළඟට අහුවෙලා

0: සිතියම මතක තියෙන්න ඕන.
1: ඔව්. බෙන්ගාලි බොක්ක මතකයි.
0: ඔව්.
1: කාව මතක වුණාත්.
0: ඉතින් මේ
1: හරි.
0: ඔහම දවස් කීපයක් යනකොට එක පාරටම මිනිස්සු කට්ටිය බෝට්ටුවට ආවනේ.
1: හා?
0: එක පාරටම.
1: හා.
0: කොහේදෝ ඉඳලා මිනිස්සු කට්ටියක් තව බෝට්ටුවක ඇවිල්ලා.
1: හරි.
0: මේ බෝට්ටුවට දඩ බඩ ගාලා ගොඩ වුණා. තාත්තට පුතාට හිතුණා යන්තම් ඇති බේරුණා. බේරණ එක කොහම වුණත් ඒ බෝට්ටුවේ තිබුණ වටිනා කියන දේවල් ටික අරගත්තා. අරගත්තා තාත්තවයි පුතාවයි මැරෙන්න දැම්මා. කරදරයක් කරේ නැහැ. මැරෙන්න ඇරලා වගේ බඩු ටික අරගෙන ගියා.
1: මොහුදු මංකොල්ලකාරයද?
0: නෑ, මියන්මාර් මිනිස්සු කියලා පස්සේ ඒගොල්ලෝ දැනගෙන තියෙනවා.
1: හරි, ඔකේ.
0: මතකද කාලයක් මේ මියන්මාර් වල ඉඳලා බෝට්ටු ගානක් ලංකාවට එලා හරි අනුකම්පාව. ඒ මියන්මාර් මිනිස්සු මහා අමුතුයි කියනවනේ. මම දන්නේ නැති ඇහිලා තියෙන ඒවාම නරක ඒවා තමයි. මියන්මාර් මිනිස්සු ගැන හොඳක් නම් ඇහිලා නැහැ අපිට. වඩ මතක ඇති.
1: ඔව් මතකයි මතකයි මතකයි.
0: ඔව්. ඒකන හරි වාද විවාද තර්ක විතර්ක ගියා මෙහෙ තියා ගන්නවද ආපහු යවනවද? ඔහොම තියාගන්න ගමේ අපිටත් ඉන්න හැටියක් නැති මේක ඉතින් කොහොමද මේ?
1: අපි ඒක ගැන කතා කරලා
0: තියාගන්න ඉල්ලකු.
1: පුළුවන් නම් ගෙවල් වල ඒක
0: මේ පේනවනේ මේ මේ චීනු ටික ඇවිල්ලා දැන් ඔය ඊයේ පෙරේද එනකොට අහගත්ත දේවල් ටික.
1: අද එක චීනු එක්කෙනෙක් දැක්කා.
0: දැක්කා?
1: යස්.
0: හොඳයි. ඉතින් අපි තාත්තායි පුතාවයි කතාවට
1: යමු.
0: අනේ මේ තාත්තවයි පුතාවයි මැරෙන්න ඇරලා බෝට්ටු එතන බඩු ටික මංකොල්ල කාලා මේ ඩයල් ටික ගියා. මියන්මාර් පොරවල්. ටික දවසක් යනකොට මං හිතන්නේ තාත්තට ටිකක් අමාරු වුණා.
1: හරි.
0: වයසයි. 36 වෙනි දවසේ හොඳේ. දැන් මාසකට වැඩිය මොහොතේ මේවා ෆිල්ම් වගේ, මේවා ෆිල්ම් වල බලනකොට
1: පුදුම
0: ගති මේවා නිකන් අපි සීට් එජ් එකේ ඉඳන් බලන්නේ මේවා. මේවා ඇත්ත කතා. බංග්ලාදේශයේ මහේෂ් කාලි වෙරළ හිටපු මිනිස්සු නිකන් මේ බෝට්ටුව ආහාර මෙහෙ තල්ලුවේවි යනවා දැක්කා. සැකේට ඇවිල්ලා බලනවා. මැරෙන්ඩ වැටලා හිටපු පුතාවයි තාත්තවයි දකින්න.
1: හරි.
0: එයාලා බෝට්ටුව ගොඩට ඇදගෙන ආවා. දවස් 36ක් තිස්සේ අත්හැරලා තිබිච්ච බලාපොරොත්තු වලට ආයමත් බංග්ලාදේශ මිනිස්සු පණ දුන්නා. දැන් බංග්ලාදේශි බලධාරීන් ගාව තාත්තයි පුතා ඉන්නවා. දවස් කීපයක් වෙනවකට. ඒගොල්ලන්ව ලංකාවට ඉක්මනට එවයි. දැනටත් එවලත් ඇති. ඉතින් බංග්ලාදේශෙත් හොඳ මිනිස්සු ඉන්නවා. මං කියන්නේ අපිත් අද ඉඳන්වත් ඒ වගේ හොඳ මිනිස්සු වෙන්න බලමු. අර මියන්මාරේ අර දාලගේ මිනිස්සු වගේ නොවි
1: අනිවාර්යෙන්.

0: රාජකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111783888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
0: සමාගම. මොළේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුකිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
2: 100 පාරට සියක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
3: 20
4: 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital

0: ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතර.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: අයියා මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
7: Big big dinumai bonanza bonanza.
8: Satipata scooter, dinapata smartphone, big race ho, big light wala athi escort dankya. 2343 ට දැන්ම SMS කර. දවටනේ ළඟ තබා ගන්න.
9: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
10: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117866.
11: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222
12: අමතන්න. 98.2 98.4

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.
1: මේ දවස්වල බජාජ් වීගෝ ත්‍රිවිල එකක් ගන්නකොට ඔබට අදහන්න බැරි විශේෂ වට්ටම් ලෑස්ති කරලා තියෙනවා ඩේවිඩ් පීරිස් එක. ඉතින් ඒ වගේම වැසි ආවරණ කට්ටලයකුත් නොමිලේ හම්බ වෙනවා කියලා මතක තියාගන්න. මේ ජූලි මාසේ තියෙන වාසි ගැන තමයි අපි ඔබත් එක්ක මේ කතා කරන්නේ. NLB ලොතරැයි ගන්න මිනිස්සු තමයි ජාග්‍රහණය කරන්නේ රුපියල් 40යි. හැබැයි තෑගි ලක්ෂ ගණන්, කෝටි ගණන්. හරිද? කලර් අප් ස්ට්‍රිප් සීලින් එක ගැනත් අද දවසේ අපි කතා කරනවා. කලර් අප් LK.com සයිට් එකට ගියොත් විස්තර දැනගන්න පුළුවන්. ඒත් එක්කම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් හරහා අපි මේ දවස්වල කතා කරන්නේ ඒගොල්ලන්ගේ මෝටර් ප්ලස් ගැන. වැඩි විස්තර කියන්නම් තව පොඩි වෙලාවක් දෙන්න. කමර්ෂල් බැංක එකත් මතක් කරනවා, ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් වලට ඒගොල්ල ලොකු පොලියක් දෙනවානේ. ඉතින් ඒ නිසා ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න අවශ්‍යයි නම් හිතාගෙන ඉන්නවා නම්, නැත්තම් තැන තැන සල්ලි තියෙනවා නම් එහෙම පොඩි පොඩි කෑලි දාලා ඒ ටික ඔක්කොම එකතු කරලා කමර්ෂල් බැංක එකේ ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ලොකු පොලියක් එක්ක ඔයගලන්ට දවස් 100 ඉඳලා දවස් 500 වෙනකන් ෆික්ස් ඩිපොසිට් දාන්න අවස්ථාව දීලා තියෙනවා. ලංකා ටයිල්ස් අලුතින්ම හඳුන්වලා දෙන කූල් රූෆ් ටොප් ටයිල් එක ගැන අද දවසෙත් අපි කතා කරනවා. H15 පැකේජ් එක ගැන කියන්න ඕනේ. ඒ වගේම ඇලුමිනියම් සම්බන්ධව ඔබට මොන හරි දෙයක් දැනගන්න, එක්ස්පීරියන්ස් කරලා බලන්න, එක්ස්පීරියන්ස් කරන්න කියන්නේ ගිහිලා බලලා දැන කියාගන්න අවශ්‍යයි නම් ඒගොල්ලන්ගේ තියෙනවා ස්පෙෂල් එක්ස්පීරියන්ස් හබ් එකක්. ඒක තියෙන්නේ නාවල පාරේ. හරිද? ඉතින් එතනට ගියොත් ඕගලන්ට ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊළඟට අපි අදත් පික්මී ගැන කතා කරන්න ඕනේ. පික්මී ෆ්ලෑෂ් ගැන ඊයේ කතා කරපු නිසා අද අපි පික්මී ට්‍රක් ගැන කතා කරන්න හිතුවා. හරිද? LOLC ගැන අලුත් ආරංචියක් ඔබත් එක්ක ෂෙයා කරගන්න තියෙනවා. ඔනර් ෆෝන් එකේ අලුත් ෆෝන් එකක් ගැන තමයි අපි මේ දවස්වල කතා කරන්නේ. ඒක ගන්න යන සිංහයකට, සිංහයකේදී ඔබ දන්නවා ගෙවන්න ගන්න පුළුවන් කියලා. ෆ්‍රිජ් එකක් වුණත් ගෙවන්න ගන්න පුළුවන්. මාසිකට රුපියල් 5000 ගණක් තමයි වැටෙන්නේ. Valentino Italy Mattress ගැන කතා කරන්න ඕනි. ඔබේ Isuzu ලොරිය දාන්න ඕනි තැන දැන් අපි කියලා තියෙනවානේ නඩත්තුවට දාන්න ඕනි සතොස මෝටර්ස් වලට. විශේෂයෙන්ම මේ දවස්වල නඩත්තුවට දානකොට ඔයගලන්ට ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරලා තියෙනවා. කලින්ම ඩිස්කවුන්ට් එක දැනගෙන වාහනේ ගිහිලා දාන්න. හරිද? අපිට පත්‍රේ බලන්නත් තියෙනවා. ඊට කලින් අපි බයික් ගැන කතා කරන්න ඕනි. බීජින්. හරි? දැන් මේ බයික් X55 SUV එක ගැන තමයි හැමෝම වගේ කතාබහ කරන්නේ. ප්‍රධානම හේතුව මේකේ ගාන, මේකේ ලුක් එකත් එක්ක, මේකේ පර්ෆෝමන්ස් එක, මේකේ ගාන අපිටම දැනෙනවා මේ ගාන හරි සාධාරණයි කියලානේ. ඉතින් එහෙම අදහසක් තියෙන ඔබ අනිවාර්යෙන් යන්න ඕනි ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙත ගිහිල්ලා බලන්න මේ බයික් එක. හරිද? මේ බයික් X55 SUV එක ගිහිලා බලන්න. ඊළඟට අපේ big racer සහ big lighters වලින් ඔගලන්ට මේ දවස්වල දවස ගානේ mobile phones, සතිපතා scooters ජයග්‍රහණය කරන්න පුළුවන්. කොකෝ ෆ්‍රයි ගැනත් මතක් කරන්නම්. පොල් තෙල් එකක් ගන්නවා නම් ඉස්සර වගේ බෑ. දැන් අපි සුට්ටක් දන්නවනේ දෙයක් නේද? දැන් අපි දන්නවා මේ හරි විදිහට, ඒ කියන්නේ ෆිසිකලි RBD කරපු පොල් තෙල් එකක් තමයි අපි පාවිච්චි කරන්න ඕනි කියන එක දැන් අපිට දැන් තේරෙනවා. හරිද? ඒ නොලෙජ් එක හම්බ වෙලා තියෙන. දැන් අපි හොයනවා ඒ වගේ පොල් තෙල් එකක්. අපි කියන්නම් බ්‍රෑන්ඩ් එක, ඒ තමයි කොකෝ ෆ්‍රයි. පැල්වත්ත කිරි ගැන මතක් කරන්න ඕනි. මාකට් එකේ අඩුම කිරි පිටි එක තමයි පැල්වත්ත කිරි එක. ග්‍රෑම් 400 පැකට් එක අඩුම ගානට ඔබට ගන්න පුළුවන්. එහෙම වෙන්නේ ඒකට හේතුව තමයි නිෂ්පාදන ක්‍රියාවලිය එක විදිහටම යනවා. හැබැයි පිටරටින් නෙමෙයිනි ගෙන්නන්නේ. ඉතින් ඒ නිසා ලංකාවේ ඇතුලේ අර ටැක්ස් අරවා මේවා ගොඩක් ගෙවන්න නැති නිසා ඔන්න අපිට හරි ගානකට, සාධාරණ ගානකට පැල්වත්ත වලට කිරි පිටි එක දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ප්‍රයිම් ගෲප් එකේ අද අපි විශේෂ ආරංචියක් ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. ඊළඟට කාගිල්ස් ෆුඩ් සිටි වල මේ දවස්වල බිල් වයිප් අවුට්ස් වෙන විදිහ අපි කතා බහ කරමු. සහ බජාජ් පල්ස N160 බයික් එක ගැනත් කතා කරන්න ඕනේ. ඒ ගැනත් අඩු විස්තර කියන්නම් තව පොඩි වෙලාවකින්. දැන් බලමු පත්තරේ. වෙලාව උදේ 8:00.
2: හතර වටේම පත්තර තප්පරේට 100ට.
3: 100ත පත්තරේ විත්හසා.
4: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන්. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
5: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
6: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
1: Hi Hasa, good morning.
8: Good morning Ascharya, good morning.
1: Velawa
8: nae. Velawa nae ne eka ne me.
1: Na bye.
8: Man endala gihilla. රයිට්. පත්‍රවලට යන්න කලින් ඉක්මනට අපේ අනුග්‍රාහක බහතුන් මතක් කරලා ඉන්න. රිට්ස්බරි රොකෝවා ප්‍රමෝෂන් එක ගැන ඉස්සෙල්ලාම කියන්නම්. ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ උරුණාට තාමත් ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ උණුසුම එහෙම මෙහෙන් දැනෙමින් පවතින කාලයක් තාම. ඉතින් රිට්ස්බරි රොකෝවා රස බලන ඔබට පුළුවන් පාපන්දු ලොවේ රජු ලියනල් මෙසි තමාගේම අත්තකුරින් අත්සන් කරපු නිල ආජන්ටිනා ෆිෆා 2026 ජර්සියකට හිමිකම් කියන්නේ. ඒත් එක්කම ඊයේ අපිට කතා කරලා කිව්වා මේ රොනාල්ඩෝගේ අත්සන තියෙන ජර්සියකුත් පිරිනමන්ඩ සූදානම් කරලා තියෙනවා කියලා. ඊට අමතරව වාසනාවන්ත ජයග්‍රහක 300 දෙනෙකුට කස්ටමයිස් කරපු ෆුට්බෝල් ජර්සි එකක් බැගින් දිනා ගන්නත් අවස්ථාවක් තියෙනවා. මේ ඔක්කොටම ඔබ කරන්න ඕනේ රිට්ස්බරි රොකෝවා චොක්ලට් මිලදී අරගෙන QR කෝඩ් එක ස්කෑන් කරලා ඒකෙන් රීඩිරෙක්ට් වෙන වෙබ් සයිට් එකට ගිහිල්ලා වෙබ් එකේ ලියාපදිංචි වෙන්න. එතනින් හම්බෙන යුනික් කෝඩ් එකයි ඔයාගේ පින්තූරෙකුයි අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාට මේ මහඟු අවස්ථාව උදා වේවි. අගෝස්තු 20 වෙනිදා දක්වා කාලය තියෙනවා රිට්ස්බරි රොකෝවා වෙතින් මේ මෙසි සහ රොනාල්ඩෝ අත්සන් කරපු, ඒ වගේම ලෝක කුසලාන වෙනුවෙන් කස්ටමයිස් කරපු ෆුට්බෝල් ජර්සි දිනා ගන්න. රත්රන් අයදන ස්තරම්ම තැන ගැන මතක් කරන්නම්. ඒ තමයි CDB දැන් ඔබට රන් සහනය සූදානම් කරලා තියෙනවා. ඔබේ ජල විදුලි දුරකථන බිල්පත්වලට සහනයක් ලබා දීම සඳහා මේ දිනුමැදීමට ඇතුළත් වෙන හැටි දැනගන්න, වැඩි විස්තර දැනගන්න ළඟම CDB ශාඛාවට එන්න, නැත්නම් 011-7388-388 දැන්ම කෝල් එකක් දෙන්න. අපි යනවා දිවයින පත්තරයට. ඉස්සෙල්ලාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තිය සුරක්ෂිත කිරීම රජයේ වගකීමක්. බුදු සසුනට වින කරන මිසදිටු වැඩට ඉඩ නොදෙනු. කොළඹට රැස් වූ මහා සංඝ රුවන මහා සංඝ ප්‍රතිඥාවක් මගින් රජයට කියති කියලා තියෙනවා. බෞද්ධ සිද්ධස්ථාන, පුරාවිද්‍යාත්මක උරුමයන්, විහාර, දේපොළ ප්‍රායෝගිකව රැක දෙන්න කියලා ඒ අය කියනවා. සම්බුද්ධ ශාසනය පක්ෂ දේශපාලනයේ හෝ පුද්ගල බල අරගලයක උපකරණයක් වන්නට ඉඩ දෙන්න එපා කියලා තියෙනවා. මහා සංඝරත්නයට පූජනීය ස්ථානවලට එරෙහිව කරන අපහාස, හිංසන, අලාභහානි, නීති විරෝධී මැදිහත්වීම් ගැන පක්ෂග්‍රාහී නොවන විමර්ශන හා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න කියලාත් කියනවා. සියලු ආගම් අතර සාමය ගෞරවය වෙනුවෙන් ව්‍යවස්ථා නිරෝධී නිර්ආගමික ප්‍රතිපත්තියට එරෙහිව පෙළගැසෙමු කියලත් මේ සඳහන් කරලා තියෙනවා. බෞද්ධ සිද්ධස්ථාන, පුරාවිද්‍යාත්මක උරුමයන්, විහාර, දේපළ, පූජා භූමි හා ශාසනික ආයතන නීත්‍යානුකූලව හා ප්‍රායෝගිකව ආරක්ෂා කරන ලෙසට රජයේ නිල්ලා සිටීම ඇතුළු යෝජනා කිහිපයකින්ුත් සංඝ ප්‍රතිඥාවක් ඊයේ කොළඹ කොටුව ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී රැස් වූ මහා සංඝරත්නය විසින් සම්මත කරනු ලැබුවා කියලා තියෙනවා. ඉතින් මේ මං හිතන්නේ මේ සම්බුද්ධ ශාසනයට මහා සංඝරත්නයට පූජනීය ස්ථානවලට අපහාස වෙන එක ආදිය රජේ වරදක් හැටියට තමයි මේ පෙන්නුම් කරන්නේ. මම දන්නේ නැහැ මේ මොකද්ද කියලා කාරණාව. කුමාර රජයට කියනවා එහෙම ඒවා වෙන්න දෙන්න එපා කියලා සංඝ ප්‍රතිඥාවක් මගින් කිව්වයි කියලා තමයි තියෙන්නේ. මේ ගැන දීර්ඝ ආටිකල් එකකුත් තියෙනවා. මහා සංඝරත්නය විසින් සංවිධානය කළ මේ සමුළුව අප ලැබූ ජයක්. නිහඬව සිට අපට එල්ලවන අභියෝග ජයගත නොහැකි. බුද්ධාගම ආරක්ෂා කිරීම රජයේ වගකීමක් කියලා තියෙනවා. ඒක තමයි ඉතින් අද දිවයිනේ විතරක් නෙවෙයි අනිකුත් පුවත්පත්වලත් මේ ප්‍රවෘත්ති යම් යම් ආකාරවලින් වාර්තා වෙලා තිබුණා. දිනමින පත්‍රයට මම ඊළඟට එන්නත්. මහින්දට එරෙහි කෝටි 100 අල්ලස් පැමිණිල්ල සජින් වාස්කෙන් පැය 3 ප්‍රකාශයක්. සජින් වාස්කෙන් පැය 3 ප්‍රකාශයක් ලබාගෙන තියෙනවා. හමුදා මූලස්ථානයේ පිහිටි ඉඩම ශැංග්‍රිලා හෝටලයට විකිණීමේ ක්‍රියාවලියේදී ඇමරිකානු ඩොලර් මිලියන 5 එනම් රුපියල් කෝටි 100 අල්ලස් මුදලක් ලබාගත් බවට සිදුකරන විමර්ශනයන් සඳහා ප්‍රකාශයක් ලබා දීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අල්ලස් කොමිසම හමුවට ඊයේ ඇවිල්ලා තියෙනවායි කියලා තමයි වාර්තා වෙන්නේ. එම අල්ලස් මුදල් ලබාගත් බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් අනුව තමයි මේ විමර්ශනය ආරම්භ කරලා තියෙන්නේ. සජින් වාස් ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ කරුණු උපුටා දක්වමින් මේ පැමිණිල්ල ඉදිරිපත් කරලා තියෙනවලු. එම මුදල් තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් මිලදී ගැනීමට සහ CSN මාධ්‍ය ජාලයට ලබා දී ඇති බවද එහි සඳහන් කිරීම හේතුවෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව කොමිසම වෙත කැඳවපු බව තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. විනිසුරු දුරකාලයේ දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හම්බුණා කියලා තමයි වාර්තා වෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා වන යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බුණා කියලා කියනවා. ඉතින් මේ විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වී තියෙන අතරතුරේ කැබිනට් මණ්ඩලය මේකට අනුමැතිය ලබා දුන්න බව තමයි ඉතින් අද පුවත්පත්වල වාර්තා වෙලා තියෙන්නේ. අරුණ පුවත්පත ගන්නවා මං අතට. පොලිසියේ තීරණය වෙනස් වෙයි. දෙවිනුවර කාවඩියට අවසර. දෙවිනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ 6 පේලි පෙරහැරට සියලුම කාවඩි කණ්ඩායම් වලට නර්තන යෙදීමට අවස්ථාව ලබා දීමට ඊයේ සවස පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබේ. ඒ අනුව මේ වසරේ පෙරහැර මංගල්‍යයේ පරිපාලනය සම්පූර්ණයෙන්ම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයවීම යටතේ සිදු කිරීමටද තීරණය කරලා තියෙනවලු. යතරේ ඇමති ආනන්ද විජේපාල මහත්මයා කියනවා මේ තර්ජනවලට බයේ නතර කරන්නේ නැහැ කියලා. ඒ මහත්ත එහෙම කියලා තියෙනවා. හැබැයි අපිට මතක විදිහට දැන් මේ සිද්ධිය පහුගිය දවස් ටිකේ දිගහැරිච්ච විදිහට බස්නායක නිලමෙතුමාට ඕන වෙනවා කාවඩි නටන කණ්ඩායම් සංඛ්‍යාව ගිය පාර 45ක්ද 43ක්ද නැටවලු. මේසරේ ඒක 25කට සීමා කරන්න. ඊට පස්සේ විවිධ පාතාල කණ්ඩායම් වලට ඕන වෙනවා නෑ හැමෝටම නටන්න දෙන්න ඕනේ කියලා තර්ජනය කරනවා. අපි දැක්කා කංජිපාන ඉම්රාන් කියලා, ඒ කියන්නේ මම කංජිපාන ඉම්රාන් කියලා කෙනෙක් හඬපටයක් දාලා තිබුණා ඔක්කොරම නටන්න දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ තව දෙහිබාලේ මල්ලි හැටියට තව හඬපටයක් නිකුත් වෙලා තිබුණා. ඒගොල්ලෝ තර්ජනය කරගන්න පටන් අරන් තිබුණා. ඊට පස්සේ පොලිසිය තමයි තීරණය කළේ මේ කවඩි නටන්න දෙන්නේ නැහැ කියලා. පාතාලෙට ඇත්තටම මං හිතන්නේ ඕනුනේ කාවඩි නටන්න සහ සියලුම කණ්ඩායම් වලට නටන්න දෙන්න. ඒතකොට ඇමති ආනන්ද විජේපාල කියනවා තර්ජන වලට බයේ නතර කරන්නේ නැහැ කියලා. මට තේරෙන්නේ
1: නැහැ
8: මොකද්ද ඒක. පාතාලෙත් තර්ජනේ තිබුණේ නම් ඇමතිතුමා කාවඩි නටන්න ඕනේ කියලා.
1: ඒක තමයි
8: දැන් මේ ඒක තමයි ඉතින්. එතකොට දැන් කාවඩි ඔක්කොටම කාවඩි කණ්ඩායම් 45ටම නටන්න දෙනවා කියලා තමයි වාර්තා වෙලා තිබුණේ. මං දන්නේ නැහැ ඇමතිතුමාට කවුද තර්ජනය කළේ කියලා. මට තේරෙන්නේ නැහැ ඒක. කියන්නේ තර්ජනය තිබුණේ කාවඩි නටන්න දෙන්න කියලා.
1: හරි.
8: ඊට පස්සේ පොලිසිය තමයි තීරණය කළේ කාවඩි නටන්න දෙන්නේ නැහැ කියලා. දැන් ආපහු කාවඩි නටන්න තීරණය කරලා තියෙනවා. එතකොට තර්ජනවලට බයද? ඒක හරි කන්ෆියුස් උංග බංගනේ දැවතුම.
1: මම කියලුන් දැන්
8: නටනවද? නැන් නටනවා නටනවා දැන් නටනවා. තර්ජන වලට බය රතර කරන්නේ නැහැලු. මන් දන්නේ කවුද මේක එපා කියලා. කවුරු හරි මේක එපා කියලා තර්ජනය කළා දන්නේ නැහැ. එහෙම එකක් අපි දැක්කේ නැහැ. අපි දැක්ක පාතාලෙන් තර්ජන තියෙනවා හැමෝටම නටන්න දෙන්න ඕනේ. නටනවා නම් 45ම නටන්න ඕනේ කියලා තමයි පාතාලෙන් තර්ජනය තිබුණේ. ඉතින් දැන් 45ම නටන්න ආණ්ඩුවෙන් අවසර දීලා තියෙනවා. අපි දන්නේ නැහැ ඉතින් කවුරු කාට හරි බය වෙලාද ඒක අපි දන්නේ නැහැ. ඇමතිතුමා තමයි ඒක දන්නේ.
1: හරි.
8: ලංකාදීප පත්‍රයට මං එනවා. එල් නිනෝ අත ළඟටම ඇවිත් පළාත් 4 දිසා 2 නියඟය. ප්‍රබල උරොත් වසරාග ගම් වතුරක් එන වසරේ ඉඩෝරයක් කියලා තමයි කියවෙන්නේ. එල් නිනෝ තත්ත්වයේ බලපෑම මේ වන විට උතුර මැද නැගෙනහිර සහ ඌව පළාත්වලටත් හම්බන්තොට රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකටත් බලපා ඇතයි කාලකුරු විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මහතා ලංකාදීපයට පැවසුවා කියලා වාර්තා වෙනවා. අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා මේ වර්ධනය වුවහොත් ලබන වසරේදී දැඩි නියඟයක් ඇතිවිය හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා කියලා තියෙනවා. වර්ෂාපතනය අඩුවීම, ජලමූලාශ්‍ර සිඳියාම, උෂ්ණත්වය ඉහළ යාම වැනි පරිසරයට දැඩි බලපෑමක් ලබන වසර තුළ එල්ල වෙන්න පුළුවන්ලු. එල්නිනෝ තත්ත්වය හේතුවෙන් අගෝස්තු මාසයේ වර්ෂාපතනය අවම මට්ටමක් බලාපොරොත්තු වන බවද, ඔක්තෝබර් සිට පවතින වැසි තත්ත්වයට වඩා වැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කිව්ව බව කියනවා. වසරේ අවසාන මාස කිහිපය තුළ ගංවතුරක් ඇතිවීමේ ඉඩකඩ ඇති බවද ඔහු සඳහන් කළේය. ඉතින් එල්නිනෝ තත්ත්වයේ හින්දා ඉතාම ළඟ
1: විපර්යාස,
8: එක එක කාලගුණික දේශගුණික විපර්යාස වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන බව තමයි පේන්න තියෙන්නේ.
1: හරි,
8: ඕවයි පත්තරවල විස්තර යන්න කලින් මතක් කරන්නම් අපිත් එක්ක ඉන්න අනුග්‍රහක භවතුන්. ස්විස්ටෙක් කියලා කියන්නේ ගෙදරක් හදාගෙන යනකොට ගෙදරක ෆිනිෂින් වැඩ කටයුතු කරන්න නැතුවම බැරි බ්‍රෑන්ඩ් එකක්. ටයිල් ඇඩසිව්, ටයිල් ග්‍රවුට්, ස්කිම් කෝට්, වෝටර් ප්‍රූෆ් වගේ නිෂ්පාදන පෙළක්ම ස්විස්ටෙක් නාමයෙන් ඔබට මිලදී ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ස්විස්ටෙක් බලයලත් අලෙවි නියෝජිතයෙක්ව ඔබට ඕනෑම මොහොතක ඔබේ ඕනෑම ඉදිකිරීම් භාණ්ඩ මිලදී ගැනීමක් සම්බන්ධයෙන් විශ්වාස කරන්න පුළුවන්. මොකද ස්විස්ටෙක් බලයලත් අලෙවි නියෝජිතයෙක් කියලා කියන්නේ හරි මිලට ක්වලිටි බඩු විකුණන ජෙනුයින් බිස්නස්මන් කෙනෙක්. ඉතින් එයත් එක්ක ඔබේ ගනුදෙනු ඔබට විශ්වාසවන්තව කරන්න පුළුවන්කම හම්බෙනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අදත් අපිත් එක්ක රැඳිලා හිටියා. 2025 වසරේදීත් මෙරට ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්තම බෝනස් ප්‍රතිලාභය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් පිරිනමලා තියෙනවා. රුපියල් කෝටි 1460 ඉක්මවා ගිය බෝනස් මුදලක් මේ වසරේ පිරිනමනවා. ඉතින් පියකුමෙන් මවකමෙන් ඔබව රැකගන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වසර 64ක් තිස්සේ දිනාගත් මහජන විශ්වාසය ජලිත් තහවුරු කිරීමක් තමයි මේ දැවැන්ත බෝනස් ප්‍රතිලාභය. ඉතින් ගිහිල්ලන්න හෙටත් බලමු පත්තරේ.
1: හෙට බෑ, හෙට පොයන්.
8: හෙට බෑ නේද, අනිද්දාට තමයි බලන්න වෙන්නේ.
1: එහෙනම් සුබ දවසක්.
8: සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට 100ට.
3: 100ට පත්තරේ with හසා.
4: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන් 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
5: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
6: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
1: උදේ 8 විනාඩි 14යි.
9: වේලාව ඔබ වෙත ගෙනාවේ
10: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0111 700 100.

0: ये था टॉप स्टोरी।
1: ලොව වේගෙන් දියුණුවන රටවල් අතරට ශ්‍රී ලංකාවත්. ශ්‍රී ලංකාව ලොව වේගෙන් දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ 2026 වර්ෂයේ ආයෝජක සමිතිතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවට අනුවයි. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමිවැත්තේ වේගෙන් දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානයයි. එහි පළමු ස්ථානය වියට්නාමයටද, දෙවන ස්ථානය බෙලිස් රාජ්‍යයට සහ තුන්වන ස්ථානය මොසැම්බික් රාජ්‍යයටද හිමි වුණා. ශ්‍රී ලංකාවේ සමස්ත ආයෝජන සම්බන්ධතා සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ ලකුණු 50න් 43.67% ශ්‍රී ලංකාව ළඟා කරගෙන ඇති බවයි එම ආයතනය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. එල් නිනෝ තත්ත්වය හමුවේ ලෝකයේ දරුණු ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බවට ඇමරිකා එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය අනතුරු අඟවා තිබෙනවා. මැද පෙරදිග යුද්ධයෙන් ආර්ථික අර්බුදයට ලක් වූ රටවල් මීළඟට මුහුණ දෙන දරුණුතම අර්බුදය එල්නිනෝ තත්ත්වය හමුවේ ඇතිවන බවයි ඇමරිකාව සඳහන් කළේ. සුපිරි එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ 81%ක සම්භාවිතාවක් පවතින බවට ජාත්‍යන්තර කාලගුණාංශ මෙවන විට අනතුරු අඟවා අවසන්. ආසියාවේ ඇතැම් ප්‍රදේශවලට නියඟයක් සහ දකුණු ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවලට අධික වර්ෂාවක් ඇතිවිය හැකි බවයි ජාත්‍යන්තර කාලගුණාංශ පැවසුවේ. මෙම තත්ත්වය හමුවේ වැඩිම බලපෑමෙල්ල වන්නේ ආහාර සැපියුම්වලටයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 0111 788
0: 666.

0: අනේ මට හම්බුණා මයින පැටියෙක්ගේ වීඩියෝ එක.
1: හා
0: පොඩි මයින පැටියෙක් හරිද?
1: හරි.
0: මේ පින්තූරේ විදිහට ඌ ඉන්නේ බිම.
1: හ්ම්.
0: එහෙම ඇවිද ඉන්නේ.
1: හරි.
0: මෝ දකින්නවා පණුවෙක්.
1: හ්ම්
0: හ්ම්. කට පට කට තට සට පට ගාලා එහෙම යනවා.
1: හරි ඔකේ.
0: මයින පැටියා යනවා. පණුව ගාවට?
1: හ්ම්.
0: පණුව ගාවට ගිහලා කට ඇරන් ඉන්නවා.
1: හා.
0: පණුව යනවා. ආයි පණුව යන ගාවට යනවා.
1: හරි.
0: කට ඇරන් ඉන්නවා.
1: හ්ම්.
0: පණුව යනවා.
1: ඔව් පණුව යනවා.
0: පණුව යන හැම තැනම ගිහිල්ලා මූ කට ඇරන් ඉන්නවා.
1: අනේ.
0: පණුව යනවා.
1: හරි.
0: මූ හිතාගෙන ඉන්නවා කට ඇරගෙන හිටියාම පණුව උගේ කට ඇතුළට පණි. උගේ කට ඇතුළට වැටෙයි කියලා.
1: යස්.
0: මොකද ජීවිත කාලෙම උගේ අම්මා මයිනගේ අම්මා පුරුදු කරලා තියෙන එක.
1: ආ උනි.
0: කට ඇරන් හිටියාම කට ඇතුළට කෑම වැටෙනවා.
1: යස්.
0: ඌ දැනුත් පණුව ගාවට ගිහිල්ලා කට ඇරන් ඉන්නවා පණුව කට ඇතුළට වැටෙනවා. මේක හිනා වෙන්න කාරණාවක් නෙමෙයි. අපි අපේ ළමයින්ටත් ඕකම කරලා ඇති.
1: හරි.
0: අපේ ළමයින්ුත් හිතාගෙන ඇති කට ඇරන් ඉන්නකොට කෑම කට ඇතුළට
1: වැටෙනවා
0: කියලා. කට ඇරන් ඉන්නකොට අපේ ළමයි හිතනවා ඇති ලයිට් බිල ගෙවෙනවා කියලා.
1: හරි.
0: වතුර බිල ගෙවෙනවා කියලා. ෆ්‍රිජ් එක ඇරියාම කෑම පහළ වෙනවා කියලා. ස්කූල් ෆීස්
1: ඉබේ
0: ගෙවෙනවා කියලා.
1: ඒකනේ.
0: ඔබ ළමයට කියලා දීලා තියනවාද ඒක වෙන්නේ එහෙම නෙමෙයි කියලා? ඒක පුළුවන් තරම් ඉක්මනට ළමයට කියලා දෙන්න. මොකද ළමයා හිතාගෙන ඉන්නවා මේ තාත්තයි අම්මයි කරන විදිහට තමයි මුළු ලෝකෙම හැසිරෙන්නේ කියලා.
1: හරි.
0: බොහෝ විට ළමයි හිතාගෙන ඉන්නේ එහෙම තමයි. ළමයි හිතන් ඉන්නවා තාත්තගේ වාහනේ නැගලා ඉස්කෝලේ ගිහිල්ලා උදේට ඉස්කෝලේ ගාවින් බැහැලා
1: හරි
0: හවසට වාහනේ ඇවිල්ලා ඉස්කෝලේ ගාව නවත්තගෙන ඉඳලා ඒකට නැගලා ගෙදර එන එක මේක තමයි සාමාන්‍ය ජන ජීවිතයේ සිද්ධ වෙන්නේ කියලා. ඕන කෙනෙක් ඇවිල්ලා ඉස්කෝලෙන් යාව අරගෙන ගෙදරට දාලා යයි කියලා සමහර වෙලාවට ළමයා හිතාගෙන ඇති. ඒක පොඩ්ඩක් නිවැරදි කරා නම් හොඳයි නේද? ඒක එහෙම නොවෙන බව ළමයාට පොඩ්ඩක් කියලා දෙන්න. නැත්නම් ළමයා මේ ලෝකෙට තනියම කකුල් දෙක තියෙන දවසට ඒ ළමයා සර්ප්‍රයිස් වෙනවා මේ තියෙන තත්ත්වය දැකලා.
1: යස්.
0: පොද ළමයි සමාජය ගැන හිතන්නේ තමන්ගේ දෙමව්පියෝ දිහා බලලා තමයි බොහෝ වෙලාවට. එහෙම තමයි මේවා වෙන්නේ කියලා ළමයි හිතාගෙන ඉන්නවා.
1: ඉබේම වෙනවා කියලා හිතාගෙන
0: ඉන්නවා. ඉබේම සියල්ල වෙනවා. කට ඇරන් ඉන්නකොට පණුව කටට වැටෙනවා.
1: අපි තාසයි.
0: එහෙම තමයි ළමයි හිතන්නේ. පොඩක් මේ ගැන ඔබ කල්පනා කරන එක හොඳයි කියලා මට හිතුණා. ඒත් එක්කම මට මේකේ තව රීඩින් එකක් තියෙනවා මේ දෙමව්පියන්ගේ පැත්තක. මේක ලස්සනයි. දෙමව්පියන්ගේ නිවස හැම විටම ඔබේ නිවස වෙයි. නමුත් ඔබේ නිවස හැම විටම දෙමව්පියන්ගේ නිවස නොවෙනු ඇත. දෙමව්පියන් ඔබේ සුවය සඳහා ඔබේ සැපේ සඳහා ඔවුන්ගේ අවසන් සතේ පවා වියදම් කරයි. නමුත් සෑම දරුවෙකුම ඒ ආපසු කරන්නේ නැත. දෙමව්පියන් ඔබ වෙනුවෙන් ඔවුන්ගේ කාලය නින්ද සහ සිහින පවා කැප කරයි. ඒවා ගැන ගණන් නොතබා නිහඬවය කරයි. ඇතැම් විට ඔබ එය දන්නේද නැත?
1: හරි.
0: දිනක ඔබ හැදී වැඩුණු නිවස නිහඬවනු ඇත. ඔවුන්ගේ දොරකත නැමතුම් නවතිනු ඇත. ඔවුන්ගේ උපදෙස් තවදුරටත් ඔබට නොලැබෙනු ඇත. ඒ නිසා ඉඳලා හිටලවත් ගෙදරට කෝල් එකක් දීලා අම්මේ කොහොමද තාත්තේ කොහොමද කියලා අහන්න.
1: ඒක හිතට දානවා නේ.
0: අදවත් කෝල් ඇද්දෙන්. දීලා අහන්න. හොඳින්ද කියලා අහන්න.
1: කෑවද බිව්වද කියලා අහන්න නේද?
0: නිකමට අහන්න. ඒක ඔබේ ඔළුවට ලොකුවට ගියේ නැතත් අහන්න. එච්චරයි ති නේද? කොහොමත් දෙමව්පියෝ දරුවන්ට දීපු ෆේව එක දරුවන්ට ජීවිත කාලෙම රිටර්න් කරන්න අමාරුයි.
1: මට අරක ගොඩක් හිතට ඇදුනාට පළවෙනි ලයින් එක. අර ගෙදර ඇත්තටනේ අම්මා තාත්තගේ
0: තාත්තගේ අම්මගේ නිවස හැම විටම අපේ නිවස වුණාට අපේ නිවස හැම විටම අපේ තාත්තගේ අම්මගේ නිවස වෙන්නේ නැහැ. මම ගොඩක් සිද්ධ වෙලා තින්නේ එහෙම නේද?
1: ඒකනේ. හරි.
0: මෙහෙමයි ති. දෙමෝපියනුත් තමන්ගේ කාලය නින්ද සිහින පවා කැප කරනවා.
1: හරි.
0: නමුත් දෙමෝපියන්ට පොඩි වගවීමක් තමන් ගැනත් තියෙන්න ඕනි. තියෙන සියලුම දේ ඉවර කරගන්නත් එපා. මේ කාලය සහ තාලය සෑහෙන වෙනස්. ඔබට දෙමෝපිය විදිහට දරුවෝ ඉන්ෂුරන්ස් එකට පාවිච්චි කරන්න අදහසක් තියෙන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.
1: ඔව් නේද? ඒක හරියි.
0: බැරි කාලෙක ඔබේ ඉන්ෂුරන්ස් එක දරුවෝ වෙයි කියලා හිතන එක මේ කාලේ හැටියට ඒ තරම් ගැළපෙන්නේ නැහැයි කියලා තමයි රටේ ලෝකෙ සිද්ධ වෙන දේවල් දිහා බලපුවම කියන්න
1: තියෙන්නේ.
0: ඒ නිසා දරුවෝ වෙනුවෙන් කැපකිරීම කරන්න තියෙන සියලුම දේ නැති කරගන්න එපා. සමහර වෙලාවට ඒ ඉතුරු වෙන මොකක් හරි තමයි ඔබට ඉතුරු කාලේ ජීවත් වෙන්න උදව් කරනවා ඇත්ත.
1: කොටස් වලට බෙදා ගන්න නේද ලයිෆ් එකේ.
0: දරුවන්ට භාග වෙට බැරි වෙයි ඔබ බලන්න. එතකොට ඔබ තියාගත් ඉතුරු කරගත් මොකක් හරි එකක් තමයි ඔබ බලාගන්නේ. එහෙම කාලයක් අපි හැමෝටම එනවා.
1: ඉතින් අපේ අම්මලා තාත්තලා උනා තාචිලා සීයලව ගොඩාක් බලාගත්තේ නෑනේ නේ. අපි වෙනුවෙන්ම ඒගොල්ල කැප වුණා. ඒගොල්ලන්ටත් එතන මිස් වුණා.
0: කොහොමත් අපිව හදා වඩා ගත්ත පවුලට වඩා කවදාහරි අපි හදා ගන්න පවුලට අපි නැඹුරු වෙනවා. ඒක තමයි ලෝක සම්මතය.
1: යස් ස්වභාවයත් ඒකයි.
0: ලෝක ස්වභාවය ඒක තමයි.
1: යස්.
0: අපිව හැදුණු වැඩුණු පවුලට වඩා අපි විසින් පස්සේ කාලෙක හදා ගන්න පවුලට අපි තියෙන සීලම කැපකිරීම කරනවා. මේක චක්‍රයක්.
1: යස්. යස්.
0: පොඩ්ඩක් ඉස්සරවගෙනේ පොඩ්ඩක්. ඉස්සෙ දෙමපිය කියනන් ඔක්කොම කරේ අපි දරුවන්. අන්තිමට අපි පාරට වැටුණා. ඔක්කොම දරුවන්ට කරන්න. හැබැයි පාරට වැටෙන්න එපා. පාරට වැටෙන තැනටම සීරම කැප කරන්නත්
1: එපා.
0: එපා. තර්ක තියෙනවද?
1: තර්ක ඇති තින්නේ. ඒවට තර්ක දානයි ඉන්නවා.
0: ඒවට තර්ක තියනයි ඉන්නවා.
1: ඒ වෙනුවෙන් කතා කරන්නේ.
0: මම ඒගොල්ලන්ට දෙවි පිහිට ප්‍රාර්ථනා කරනවා.

0: LCDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහ

0: දෙදහස් විසි පවසර SLIC Life ජීවිතරක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්, බියකමින් මවකමින්.
1: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගම
2: නවතම විශේෂ අංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle mat reverse gear brand new bajaj ත්‍රිරෝද රථය david piris motor company private limited within
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance V-Help.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල හයිපා කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
1: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 011 5 76 222 Prime Residences.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01 1 4 667 222 අමතන්න.

0: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
2: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
1: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
2: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
0: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place e GWM Experience Center within Adama obe test drive eka wen karawa ganna Amathanna 01178888666
4: Inna tanamai dan ganu denu pahasu LB SIM app ekem
1: පහසුව සලසයි, සුහදව සලකයි, LB රන්නයි.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
1: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අම ඉදිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility
7: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Fee Help.
8: සතුට රසගුණ මුසුවෙන කැමවල රස සුරකින
9: කොකෝෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
10: මුළු පවුලටම මගේ ගානටම
11: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace Gampaha අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
12: delivery parak vela orders miss wenoda business ekata thiyena express ma visenduma pick me flash affordable cost ekakata ikminitama packages yawanna wage ma genna gannat den harima lesi live tracking saha goods insurance thiyena nisa tawat pahasui oyage business ekat express karanna pick me flash book karanna
13: hatisiyata ehe mehe tiyanne parattaran
14: run pawumakata ihala apikarma amathanna 0115880400 llc run savi runway sewawa parissamata thiyena rattaran hadissiyata thiyena tana

0: අද අපි පොඩි වචනයක් ඉගෙන ගන්න ඕනේ.
1: හරි.
0: ඒ වචනය ඒ වචනේ නම ෆැක්ටරින්.
1: ෆැක්ටරි.
0: ෆැක්ටරිය නෙවෙයි.
1: ෆැක්ටරින්.
0: ඔව්. ෆැක්ටරියකුත් මෙතන සම්බන්ධ කර ගන්න පුළුවන්. ෆැක්ටරින් කියන්නේ වෙන වැඩක්. අපි නිකන් පැහැදිලි කරමුකෝ. ඔන්න ඔයාට තියෙනවා සපත්තු හදලා විකුණන ෆැක්ටරියක්.
1: හරි, ඔකේ.
0: වාට එහෙම එකක් ආසා තිබුණාද කරන්න දවසක සම්භාණ්ඩ නිෂ්පාදනය කරන්න?
1: නෑ.
0: හැම යනකම් මෙතන වැඩ කරන්න තමයි ඉන්නේ. අතෝ සම්භාණ්ඩ නිෂ්පාදනය.
1: මම තියෙනවා බියුටි ප්‍රොඩක්ට්ස් හදන ෆැක්ටරි එකක්.
0: මේ කරන් ඉන්නේ බියුටි ප්‍රොඩක්ට්ස්. බියුටි ප්‍රොඩක්ට්ස් හදන මිනිහාගේ හැටි බලන්න මේ. ඔක්කොම ඉස්සෙල්ල. වාත්තේම තියෙන ක්‍රීම් ඉන්ජෙක්ෂන් එක ගහලත් මෙහෙම නම්.
1: තව කොහෙද? හරි, එහෙනම් මට තියෙනවා
0: සම්භාණ්ඩ ෆැක්ටරියක් තමයි ඔයා කරන්න ඕනේ. නැත්නම් වෙන එකක් නම් කරන්න ලෑස්ති වෙන්න බෑ.
1: හරි, ඔකේ.
0: සපත්තු හදන ෆැක්ටරියක් ඔයාට තියෙනවා.
1: ඔකේ.
0: ඔයාට තින් ඔන්න හොඳ ඕඩර් එකක් දැන් එක්කෙනෙක් දෙනවා.
1: මම ගන්නවා.
0: ගන්නවනේ තින්. හොඳ ඕඩර් එකක් හම්බෙනවා. සපත්තු 1000ක් ඉල්ලනවා එයා. හා. හරිද? ඔයා ඒ ඕඩර් එක හදලා
1: ඔයා
0: සපත්තු ටික ඩෙලිවර් කරනවා. ඒගොල්ලෝ කියනවා අපි ඔයාට දවස් 60කින් ඔයාගේ සල්ලි දෙනවා කියලා.
1: දවස් 60කින්.
0: ඔව්. සමහර අය 60 හොඳයි. සමහර අය දවස් 90 120 ගන්න ඇත්ත ඉන්නවා සල්ලි බේරන්න.
1: සීරියස්ලි?
0: ඒ ඇස්සේ වාට තව ඕඩර් එකක් එනවානේ. තව සපත්තු 1000 ඕඩරයක්.
1: හරි.
0: දැන් ඔයා තියෙන සල්ලි ඔක්කොම දාලා කලින් සපත්තු 1000 ඕඩරේට යට කරානේ.
1: දැන් කොහොමද මම
0: මේ සල්ලි හැම්මලත් නැහැ. සල්ලි දෙන්න දවස් 60ක් ඉල්ලනවා.
1: හරි.
0: ඒ ඇස්සේ තව ඕඩරයක් ඇවිල්ලා. දැන් කො සල්ලි. දැන් ඔයා මොකද කරන්නේ? කලින් සපත්තු විකුණපු එකට අදාළ ඉන්වොයිස් එක අරගෙන.
1: හරි.
0: ඒ කියන්නේ ඒක වටිනාකම තියෙනවානේ. ගනුදෙනු වෙච්ච papers ටිකක් එහෙට මෙහෙට.
1: හරි, ඔකේ.
0: ඔයා යන්න ඕනේ LOLC එකට. LOLC finance එකට.
1: හරි.
0: ගිහලා වාගේ invoice එක පෙන්නලා කියනවා මට මෙච්චර ගාණක් කහවලාගෙන් දවස් 60කින් එන්න තියෙනවා. ඒ ඇස්සේ මට තව order එකක් ඇවිල්ලා
1: තියෙනවා.
0: ඉතින් මට මේ invoice එක අරගෙන බලලා ඒකේ සල්ලි ටික මට දෙන්න පුළුවන්ද කියලා ඔයා දැන් කාගෙන්ද ඉල්ලන්නේ
1: මේ? LOLC finance එක.
0: අන්න LOLC finance එක ඔයාට ඒ invoice එකේ වටිනාකමෙන් 80%ක් සල්ලි අතට දෙනවා.
1: Wow.
0: ඔයා දෙවනි සපත්තු 1000 ඕඩරෙත් කම්ප්ලීට් කරනවා.
1: හරි, ඔකේ.
0: ඊට පස්සේ LOLC finance එකෙන් තමයි අර කලින් එක්කෙනාගේ සල්ලි ගාන්ට දවස් 60 යනකොට ගිහිල්ලා එකතු කරගන්නේ.
1: ආ, ඒකට මම මැදිහත් වෙන්න
0: ඕනේ. නෑ නෑ නෑ. දැන් ඒක LOLC finance එකේ වගකීමක්.
1: හරි.
0: ඒ සල්ලි එකතු කරගන්න එක. සල්ලි එකතු කරගෙන ඒගොල්ලන්ගේ සර්විස් චාර්ජ් එකට පොඩි ගාණක් අයින් කරලා අර සීට 20න් ඉතුරු ටික ආපහු ඔයාට දෙනවා.
1: නියමයි.
0: එතකොට ඔයා දෙවනි ඕඩරෙත් ඔයා කරගෙන ගිහිල්ලා මොකද ඉන්වොයිස් එක පෙන්නපු ගමන් ඔයාට LOLC finance එකෙන් දවස් ගණන් බලන් ඉන්න ඕනේ. 80%ක් සල්ලිත් දීලා ඉවරයි දෙවනි ඕඩරෙත් කම්ප්ලීට් කරගන්න.
1: නරකද? තමයි ෆැක්ටරින් කියන්නේ.
0: ඒකට අපි කියනවා ෆැක්ටරින් කියලා. මේකේ හොඳ වාසියක් තියෙනවා.
1: හරි.
0: මේ මාකට් එකේදී අපිට හම්බ වෙන හැම ගැණුම්කාරයෙක්ම ඕඩර්ස් දුන්නට හොඳ පේ මාස්ටර්ස්ලා නෙවෙයි. සමහර උන්දලා අඬලා වැඩේ කරගත්තට පස්සේ සල්ලි දෙන්න 10 අතේ ඇඹරෙනවා. ලෝකේ නැති ඒවා කියනවා. හරි හරි දෙන්නම් කියනවා. අපි මේ රට දාලා යනවා නෙමෙයිනේ කියනවා. මොකද්ද ඔය හදිස්සිය? අපි මේ පැනලා යනවා කියලා හිතුවද? අපි හොරු කියලා හිතුවද? ඔච්චර දඟලන්න එපා. දවස් දෙකක් එහෙම එහෙ වෙන්න පුළුවන්. එහෙම තමයි බිස්නස් වල හැටි. ඔයා බිස්නස් කරන දන්නේ නැතුවද මේ සපත්තු හදන්න පටන් ගත්තේ? ඔන්න අපෙන් බඩු ගත්ත මිනිහා අහනේවා.
1: මගෙන් ඕම ආපු දවසට තමයි ඉතින්.
0: ඇයි? ආපු දවසට මොකද වෙන්නේ?
1: මට ඉතින් අහගෙන ඉන්න වෙනවා.
0: අහගෙන ඉන්න වෙනවා තමයි. ඉතින් අපි LOLC finance එක මැදිහත් වෙලා මේ සල්ලි එකතු කරලා දෙන වැඩිත් කරන නිසා කාලයක් යනකොට LOLC finance එක හදනවා ලස්සන chart එකක්.
1: ඔකේ.
0: මේ ගණුම්කාරය හොඳ අයද? වෙලාවට තුලාවට ගෙවන අයද? ඇත්තටම ගෙවන්න හයියක් තියන අයද? නැත්තම් බොරුවට orders දාලා මිනිස්සුන්ව අමාරුවේ දාන අයද?
1: හරි, ඔකේ. list කරන්න ඕයි.
0: හොඳ pay masters්ලාද නැද්ද?
1: හා.
0: නැවත නැවත ගනුදෙන කළ යුතුද නැද්ද? වචනේ තියනවද? විශ්වාසවන්තද? ඔය report එකත් අපිට හම්බ වෙනවා. ඒතර අපි දන්නවා අම්මෝ ආයි සපත්තු වල order නෑ. ඔයාගේ order අපිට නැතුණාට කමක් නෑ කියලා කියන්න
1: අපි දන්නවා.
0: ඒකට අපි දැන් අතපුච්ච ගන්න යන්නේ නෑ ඉස්සර වගේ. මොකද background search එක LOLC finance එකෙන් කරලයි තියෙන්නේ.
1: Thank you. ඒක නියම සර්විස් එකක්.
0: Factoring LOLC finance ළඟම ශාකාවට යන්න ඔබත් business කරන කෙනෙක් නම්. ඉතින් හදිස්සියේවත් දවස් 30න් 90

0: ඒ අයිඩියා එක ඇවිල්ල නෑ. සමරක්කට ඕගලගේ ගෙදර ජනෙල් දිහා බලාගෙන නැත මොක්කර
1: යිති මේ දොරක් තියෙන තැනට ස්ලයිඩින් ඩෝ එකක් දාන්නේ.
0: නෑ ඒක ලස්සනයි සමහර
1: කාමරයක දොරක් වාට පේනවා.
0: ඔයා
1: හිතනවා මේ ස්ලයිඩින් ඩෝ එකක් දාන්න ඕනේ මේ මේ කාමරයට එන දොරට.
0: සමානව තියෙන හැබි එතනට දාලා තියෙන නෝමල් ඩෝස් දාලා තියෙන්නේ. දැන් එතකොට
1: ඕගොල්ලෝ කියන්නේ පිළිකන්නේ සාලේ ඉස්සරහ තියෙන අර වගුරයිනේ
0: කානුවයි සාලේ
1: වදුරු කීටෝ හැදෙන කානුවයි සාලේ පිළිකන්නයි කනෙක් කරන්න
0: පිළිකන්න
1: ගැන ඔයාලා ගෙදර තියෙන්නේ අර පොඩි මේ හුණ්ඩුවක් වගේ කෑල්ල
0: ඒකද
1: කියන්නේ පිළිකන්නේ කියලා
0: රයිට් කොමාරි එහෙම
1: මිනිත්තු දෙන්නකොට හිට ගන්න බැරි කෑල්ලක් තියෙන
0: සමහරක් කාලේ එහෙම හිතන
1: ඉන්ඩෝ ගාඩන් එකට නම දාලා තියෙනවා
0: නෝ ඉන්ඩෝ
1: මේ මේවා බලන්න අපි තාම ජීවත් වෙනවානේ මම මේවා බලන්න
0: දැන් අද හොඳ මිනිස්සු වෙනවා කිව්ව නේද?
1: හොඳ මිනිස්සු වෙන්න පුළුවන්ද ඕගොල්ලොත් එක්ක? හොඳ මිනිස්සුත් ටිකක් මේ නරක මිනිස්සු වෙනවා ඕගොල්ලොත් එක්ක ඉන්නකොට මේ මං කියන්නේ.
0: එහෙම පසු දැවෙන අවස්ථා අපිට අවිලා තිනවා අපේ ලයිෆ් එකේ. හැබැයි මේ ගැන හොඳ නොලෙජ් එකක් තිබුණොතින්
1: දැන් ඒව නෙමෙයි ඒවට ඒව දොරවල් නෙමෙයි හලෝ.
0: ඒවට මොනවද?
1: ඒවට සාමාන්‍යයෙන් අපි ෆ්‍රෙන්ච් වින්ඩෝස් නේ ඉස්සර දාන්නේ.
0: ෆ්‍රෙන්ච් වින්ඩෝස්.
1: උඩේ ඉඳලා පල්ලෙහාටම තියෙන ලොකු ජනෙල් නේ දාන්නේ. ඉතින් ඒවා එන්නේ පරණ ඒවා නේ හරි අමාරු යර ලී වලින් හදපු ඒවා. ඒවෙන් ස්ලයිඩින් ෆෝල්ඩින් ලී අද ගහනවනේ
0: අපේ රටේ
1: දැන් බලන්නකො රස්නේ
0: තවත් වැඩි වෙනවා එහෙම කියලා කියනවා
1: මම කෙලින් මිනිහව දන්නවනේ මේ රස්නේට ඇද ගහලා දෙන්නේ ඇද ගහලා ඕන අපි ඇද ගහනවා ලී ගන්න හන්ද දෙයක්
0: ඒක නේ මාත් ඇද ගහලද
1: නැතුව ඔයා දන්න කාරේ ඇද ගහන
0: රයිට්
1: රස්නේ නෙමෙයි නිකම්ම ඕමනේ
0: එතකොට දැන් ලී වලින් දැන් මම තියෙන තව ප්‍රශ්නයක් තමයි view එකට පොඩක් ප්‍රොබ්ලම් එනානේ ඩිස්ටර්බ් වෙනවා ඇයි තඩී බාර් එකක් අපි ගහනවනේ වටේට
1: ඒ විතරක් නෙමෙයි. තඩි බාර් එකක් වටේ ගහනගෙන ලීවලින් කරපුවාම
0: හරි
1: අර මැදටත් කොටු කොටු වගේ දාගන්න වෙනවා. නැත්තම් හරි අමාරුයි.
0: යස්.
1: ඊටත් අමතරව ලීවලින් දාගත්තාම අර ස්ලයිඩින් වගේව කාලෙකදී අමාරුයි. ස්ලයිඩ් කරන්න බැරි වෙනවා.
0: හරියට හරි.
1: ලීය පොඩ්ඩක් ඇද වුණොත්
0: හිර වෙනවා.
1: තල්ලු කරන්න බෑ. ලී පොඩ්ඩක් ඇද වුණොත් අර එහෙම අවාන වගේ අකුලන්න බෑ. එහෙ වදිනවා මෙහෙ වදිනවා සද්ද බද්ද දෙනවා හිර වෙනවා. ඇරියෝ වැහගන්න බෑ වැහුව අරගන්න බෑ.
0: problems
1: මේ සියලුම දුර්වලකම් ඉවර කරේ මොන වෙන්ද?
0: ඇලුමිනියම් වලින්.
1: ඇලුමිනියම් වලින් ඉවර කරේ. ඔය අපි දන්න දෙක තුනනේ. දැන් අපිට ජනේලයක් දාගන්න පුළුවන්, දොරක් දාගන්න පුළුවන්, ස්ලයිඩින් පුළුවන්, ඔහොමනේ. කොච්චර කරත් ඔබට 3කට 4කට වැඩිය මතක් කරගන්න බෑ. ඔබ හිතන්නේ මේ අලුත් ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රි එකේ constructions වලට හදලා තියෙන ඒව 4යි තියෙන කියලා හිතන්නේ. 5යි.
0: 6යි.
1: 7යි. 7යි. 7යි 8යි. අර යන්න නාවල පාර තියෙන මොකක්ද අර තියෙනවනේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එක.
0: යස්.
1: ඇලුමික්ස් වලින් කරන්නේ. අපිත් එක්ක මේ අපේ බයිල අහන්න ඕනේ. යන්න එතන ඇලුමික්ස් එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට ඔය දැන්. දැන් නිවාඩු දවස් අධ්‍යයක් සෙට් වුණාම යන්න.
0: හරි ඔකේ.
1: තාම ගයක් හදන්න හිතලා නැති වෙන්න පුළුවන්. කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකෙත් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක එක්ස්පීරියන්ස් එකක්. ඒකෙන් ඔබට එනවා ඇස් දෙකට දැකපු අතපත ගාපු දැනුම. මම මතක තියාගන්න දෙයක් කියන්නම්. ඔය දැකලා අතපත ගාලා ගන්න දැනුම රත්තරන් දැනුම. රත්තරන් දැනුම. ඕක ජීවිතේ කොතනදි හරි ඔබට ප්‍රයෝජනවත් වෙනවා වෙනමමයි. ඔබ ගයක් හදන්න නැති වුණත් ජීවිත කාලෙක යාළුවෙක්ගේ ප්‍රශ්නකදී මේ මචං අතන තියෙන නියම භාණ්ඩයක් මම දැක්කා. ගිහින් බලන්නකෝ ඔයාගේ වැඩේට ආයි තිතටම සෙට් වෙනවා ඈ. එහෙම හරි මිනිහෙකුට වචනකින් ඔබට පොඩි ගයිඩ්ලයින් එකක් දෙන්න පුළුවන්. හොඳයි නේ?
0: යස්.
1: අනිවාර්යෙන් බලන්න ඕනේ. ළමයි, දරුවෝ, වයිෆ්ලා, ඔක්කොම ගෑනු ළමයා බඳින්න ඉන්න ළමයාත් එක්ක පවා යන්න.
0: හ්ම්
1: හ්ම්. ඒව දැනුම දාගන්න. අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ ලෝකේ අලුත් දැනුම. ලංකාවට ගේන්න හරියට මිනිස්සු මහන්සි වෙනවා.
0: හරි.
1: අනේ එවෙන් ප්‍රයෝජනයක් ගන්න
0: නැහැ.
1: ඔය එක්සිබිෂන් වලට එහෙම ගියාම අපිට එන්නේ අලුත් දැනුම තමයි.
0: හ්ම් හ්ම්.
1: මලාට එකතැනක බලන්න බැරි ටික සේරම එක්සිබිෂන් එකේදී හම්බ වෙනවනේ. ඒකනේ ඔය ආකිටෙක්ට් එක්සිබිෂන් අරවට මේවට යන එකේ වැදගත්කම. අඩේ මේවත් තියනවාද ලංකාව කියලා ඒතර තමයි දන්නේ.
0: ඒකට යන්නෙත් ඉතින් මොනාරි කාලෙන්න. අපි
1: ඒකට යන්නෙත් මේ මේ හොට් ඩොග් කන්න, නූඩල්ස් කන්න ගන්න. මේ මට නම් බෑ මටන් කරන්න ඇත්තටම. මේකනම් ඇත්තටම මං කියන්නේ.
0: හැබැයි එහෙම වෙලත් අපි දියුණු වෙන රටවල් අතර හතරවෙනි
1: තැන. හතරවෙනි.
0: හිතන්නකෝ ඉතින්.
1: IMF එකත් සමහරවිට පොඩි ඒවා නෙමෙයි කියන්නේ.
0: මේ අපි
1: ආදරෙයි.

0: ආදරේ මූල් අරමුදල ආදරේ අහස වගේ.
1: ඇත්තට අපි මහන්සි වුණොත් කොයි වගේ තැනකට.
0: ඕ මේ මේ
1: බුරු කරලා. ඕ. Come on.
0: උස්පරේනිය. මේ වහලා.
1: දැන් ඔය දැනුම සීන් එකට තව කැලක් අපි එකතු කරගන්න ඕනේ පොල් තෙල් කාරණාව.
0: ඒකෙදි පොල්තල් කාලක් දාමු. පොල්තල් භාගයක් දාමු.
1: පොල්තල් කාරණාව.
0: ආ කාරණා.
1: මොකද ඒකෙදිත් අපිට මිස් වෙලා තිබුණා දැනුම. අපි හිතුවා මේ RBD අම්මෝ RBD.
0: ඒක කවුරු හරි මේ මේ මේ
1: ප්ලෑන් කරපු එකක් නේ.
0: නෑ. ඒක අර්ධ සත්‍යක්. RBD කරපු පොල්තල් හොඳ නෑ කියන අර්ධ සත්‍යක්. ඒකේ අර්ධ අසත්‍ය දැන් මං කියන්න.
1: හරි ඔකේ.
0: RBD හොඳ නෑ කියන එක අර්ධ අසත්‍යක්. ඒක බොරුවක්. RBD හොඳ නෑ කියන එක අර්ධ සත්‍ය මේකයි. කෙනෙක් RBD රිෆයින් කරන්නේ බ්ලීච් කරන්නේ ඩීඕඩරයිස් කරන්නේ ලෝකේ තියෙන දරුණුම කිමිකල් පාවිච්චි කරලා නම් පොල් තෙල් වල.
1: හරි.
0: ඒක හොඳ නෑ ඒක හරි. නමුත් මැකනිකලි ෆිසිකලි යාන්ත්‍රිකව කියන්නේ කිමිකල් නැතුව RBD කරපු පොල් තෙල් බය නැතුව ගන්න මුළු ලෝකෙම ඒගොල්ලන්ගේ රටවල් වලට ගෙන්නන්න අවසර දීලා තියෙන්නේ. ඒ වගේ මැකනිකලි ෆිසිකලි එහෙම නැත්නම් යාන්ත්‍රිකව RBD කරපු පොල් තෙල් පමණයි. ලංකාවේ එහෙම කරන ලොකුම එක කවුද? ලොකුම කවුද? කවුද ෆැක්ටරි කවුද?
1: සේනමිල්ස්.
0: සේනමිල්ස්. ඉතින් ඒගොල්ලෝ මෙච්චරකල් ජාත්‍යන්තරේ පුදුම ජාත්‍යන්තරේ ජයගනිල්ලක් නේ ඕගොල්ලෝ මේ ජයගන්න මේව කරන්නේ හැම වෙලාවෙම.
1: දැන් ඒගොල්ලෝ
0: ජාත්‍යන්තර තර නෙමෙයි ලෝකල් මාකට් එකකටත් පොඩ්ඩක් ඉතින් ඕගොල්ලන්ගේ හොඳ ප්‍රොඩක්ට් එකේ මොන හරි දෙන්න කියලා කිව්වහම
1: හරි.
0: හරි දෙන්නම් කියලා ඔන්න දැන් කොකෝ ෆ්‍රයි කියලා ඒගොල්ලන්ගේම ආය කවුරුවත් මැදින් පැනලා නැහැ. ඒගොල්ලන්ගේම පොල් තෙල් ප්‍රොඩක්ට් එක
1: තියෙනවා.
0: මම මේ පෙර දොස් කිව්වා ඔයගොල්ලන්.
1: අය මොකද්ද කිව්වේ?
0: ඔයාලා හැම තැනම ගන්න නැහැ නේ. ඒගොල්ලෝ පොඩ්ඩක් ඉන්න. අපි මේක ලංකාවේ හැමෝටම අවේලබල් කරන්න මහන්සි වෙනවා. නමුත් පිටරට දැවැන්ත ඉල්ලුම අපි සම්පූර්ණ කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ ඩොලර්ස් ටික අපි ගන්නත් එපා රටට.
1: ඉතින්
0: නමුත් ලංකාවටත් හොඳම පොල් තෙල් එක පාවිච්චි කරන අවස්ථාව අපි දෙනවා. දැනට අපි සෑහෙන තැන් ප්‍රමාණයක තියෙනවා. හැම තැනම අවේලබල් කරනවා. ඒක ඒකට තමයි මේ දවස්වල මහන්සි වෙන්නේ කියලා. වාන්න එතෙන්දි මම පොඩ්ඩක්
1: කන්ට්‍රෝල්
0: එක සමාදානෙට ආවා.
1: හා රයිට් රයිට්.
0: ඔක්කොම පිටරටට හොඳ දේවන්නේ. අපිට මොන හරි හොඳ දෙයක් දෙන්න ඕන නේ ඒගොල්ලෝ. මතක තියාන් දැක්කොත් දැකපු තැන කොකෝ ෆ්‍රයි දැක්කොත් එහෙම අනිවාර්යෙන් පොල් තෙල් බෝතලයක් බය නැතුව අරන් යන්න පාවිච්චි කරන්න අපි දැනගන්න ඕනේ. ඔබට වෙනසක් දැනෙනවා. දැන් ඉස්සර වගේ බදින කෑමවල තෙල් රහ නෑ නේද? බදින කෑමවල තෙල් සුවඳින් නෑ නේද? කටකාරන් නෑ නේද? මුඩු වෙන්නේ නෑ නේද කියලා අපිට ඔබෙන් ඒ වචන ටික දැනගන්න
1: ඕනේ.
0: එතකොට ඒ ඔබෙන් දැනගෙන ඒක අපි කොකෝ ෆ්‍රයි
1: කටට කියන්න.
0: ගොලන්ට සතුටින් ඔබ මේක එන්ජොයි කරනවා. හොඳ දෙයක් ලංකා මිනිස්සු දැන් ඔන්න හොඳ දේ අඳුන ගන්න දන්නෝ. බ්‍රාවෝ බ්‍රාවෝ බ්‍රාවෝ.
1: දැන් අද 28 වෙනිදා අද විශේෂ වැඩක් සිද්ධ වෙනවා. ගම්පහ.
0: ගම්පහ මංගලපාරේ අංක 6 කියන තැන.
1: හරි.
0: ප්‍රයිම් එකේ අලුත්ම ශාඛාව විවෘත වෙනවා.
1: වව්.
0: ප්‍රයිම් සාමාන්‍යයෙන් එහෙම හැම තැනම ශාඛා හදන්නේ නැහැ.
1: හ්ම්
0: හ්ම්. ගම්පහ කියන්නේ highly residential area එකක්. මිනිස්සු කොළඹ බැරි නම් ආයි ටක් ගාලා ඊළඟට බලන තැන තමයි
1: ගම්පහ කියලා කියන්නේ.
0: ගම්පහ කොළඹ කියන්නේ ඉස්සර නිකන් දෙකක් වගේ පෙනුනට දැන් නිකන් දෙකම එකක් හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ. ගම්පහ. හරි වටිනවා ඉතින් මෙහෙම එන එක.
1: ඒ විතරක් නෙමෙයි ගම්පහ හරි වැදගත් ප්‍රයිම් ගෲප් එකටත්. මොකද ඒගොල්ලන්ගේ ස්ටාර්ට් එකක් තියෙන්නේ ගම්පහ.
0: යස්
1: අපි දන්නව අවුරුදු 30
0: කට කලින්.
1: හරි.
0: ඒ කියන්නේ පළවෙනි ඩම් ව්‍යාපෘතිය ගම්පහෙන් තමයි ඒගොල්ලෝ පටන් ගන්න.
1: වාව් සුපිරි.
0: නේද? හ්ම්
1: හ්ම්.
0: වයසට ගියත් හවසට ගෙදර එනවා වගේ කොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ආපහු ගම්පහට ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ඉඩම් ව්‍යාපෘති 3000කට අධික සංඛ්‍යාවක්, නිවාස සහ මහල් නිහමාස ව්‍යාපෘති 12ක් සාර්ථකව නිමාවට පත් කළා. ඒ ආඩම්බරෙත් එක්ක තමයි ආපහු වැඩේ පටන් ගත්ත මහගෙදර ගම්පහට ඒගොල්ලෝ අද එනවා.
1: හරි ඔකේ.
0: ඊට අමතරව මතක තියාගන්න, ඉතින් මේවත් අස්සේ මතක තියාගන්න, අර බොරලස් ගමුව පිළියන්දල පාර සහ ගාලු පාර යා කරන.
1: හරි.
0: ගංගාරාම පාර. ගංගාරාමේ මෙහි විතරක් නෙමෙයි බොරලස් ගමුවේ තියෙන. ලස්සන ඉඩම් ටිකක් තියෙනවා. සීමිත ඉඩම් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක බලන කට්ටිය හරි පැහැදෙනවා. හරි ආසයි. නේබර්හුඩ් එකට ආසයි තේනවනේ. නේබර්හුඩ් එක බලන්න හැම වෙලාවෙම ඔබේ නේබර්හුඩ් එක ඉතාම වැදගත්. ඔබේ මානසික සුවය අවසාන වශයෙන් තියෙන්නේ ඔය ඉඩම ගන්න කේවත් එහෙම නෙමෙයි. ගත්තේ කොහෙන්ද කියන පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශවල වාසය කරන එක එන්නම මංගල කාරණාවක්
1: වුණත් නේ.
0: වටපිටාවින් ඉන්න මිනිස්සු මාරයි. ඔබට පේනවා මේ රටේ තොටේ ඇහෙන විස්තර. ඔබට පුළුවන් එහෙම පරිසරයක ජීවත් වෙන්න. අනේ අප බටනම් ජීවිතේට බෑ. ජීවත් වෙන්න පුළුවන් එක තහවුරු කරන් තමයි මේ කට්ටිය ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ මම මොනවා හරි කරන්න නැත. ඉතින් එතකන් ඔබ හැම වෙලාවෙම ඔබේ වටපිටාව නේබර්හුඩ් එක ගැන හිතන්න ඕනේ. සුපිරිම නේබර්හුඩ් එකක් ලුනේ ඔය
1: ගංගාරාම
0: පාර්ක යන බොරලස්කමයි. ඉතින් කලාතුරකින් ලු හම්බ වෙනවා.
1: හරි. ඔකේ.
0: ඉතින් ඒකත් ගැන චුට්ටක් බලන්න කියලා අපි ඔබට මේ වෙලාවේ මතක් කරන අපිට හැම වෙලාවෙම කතා කරන්න
1: බලන්න ඕනේ.
0: 13:22. ඒක තමයි නම්බර් එක මතක තියාගන්න ඕනේ. ප්‍රයිම් එකේ මොන පණිවිඩය කිව්වත් එතනට ගත්තාම ඉතින් කොහේ හරි ඒක නෙමේ මේ නම්බරේ ගන්න කියලා හරි පොඩ්ඩක් ඩිටෙක් කරයි. දැනට මේ ෂෝට් කෝඩ් එක හැම වෙලාවෙම 13:22 මතක තියාගන්න ඕන.
1: 8:56.

0: ත්‍රිමණ්ඩලය
1: ඉස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13,600 අමතන්න.
3: කෑමක නම් කෑම රසටම තිබුණා
4: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
5: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60% කට වැඩි විශ්වාසයේ
6: හරිම තැනට ගියින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
1: original quality භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech solutions within Asta Toner, HP, Canon, Brother, Epson, Xerox සතුරු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner original වගේම quality වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මමතන්න 0777-133-021 Asta Toner print smart save more.
9: ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
11: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
12: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
13: අසීමාන්තික අවකාශයක පූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

0: සියත දෙවයිනපුරා
1: උදේ 9:00 විනාඩි 1යි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: ඉන්දියා තා ටොප් ස්ටෝරි
1: ඉන්දන මිල සංශෝධනය නොවන ලකුණු මෙම මාස අවසානයේදී ඉන්දන මිලෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවනු ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ පසුගිය දින කිහිපයේදී ලෝක වෙළඳපොළෙහි ඉන්දන මිල ඉහළ ගියද මේ වන විට එය අඩු වී ඇති බැවින් සැලකිය යුතු මිල සංශෝධනයක් සිදු නොවනු ඇති බවයි.
2: බොහෝ වෙලාවට විශේෂ වෙනසක් ඉන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩු වෙන බොහෝලට මිල අඩු වුණොත් කිසිම වෙනසක් නොකර ඉන්න පුළුවන්කම තියේ. අපි බලාපොරොත්තු වෙන මිල අඩු වෙයි කියලා නමුත් දැන් තව දවස් කීපයක් තියෙනවා. සහ ඊයේ දිනෙදිත් නැහැ සැලකිය යුතු ප්‍රමාණයකින් මිල අඩු වෙලා තියෙනවා. එතකොට ඊළඟ දවස් දෙක තුනේ විශාල ලෙස මිල අඩු වුණොත් එහෙම අපිට බොහෝ වෙලාවට කිසිම වෙනසක් නොකර ඒ විදිහට පවත්වා ගන්න හැකියාවක් තියෙයි.
1: ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමස්ත මාසික ලාභය සලකා බැලීමේදී සංස්ථාව මේවන විට පාඩු නොලබන තත්වයට පත්වී ඇති බවද කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළා. මේ අතර බ්‍රෙන්ට් දර්ශකය අනුව ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වී ඇත්තේ ඩොලර් 87.82ක් ලෙසයි. WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.95ක් ලෙස සටහන් වී තිබෙනවා. දැන් තවත් දේශීය පුවතක්. වසරේ ගත වූ කාලය තුළ වර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,838ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම මාසයේ ගත වූ දින 27 තුළ වර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 27,464ක්. සිදු ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666 98.2 98.4

0: නිලුවේ මායා වතරි නිලළුවන් මොකද කියන්නේ පුතා
1: මට කතා කරේ
0: නෑ
1: ෆ්‍රිජ් එකක් කතා කරයි ෆ්‍රිජ් එකක් කතා කරයි පොඩි කාලේ ලිව්වා නේද ඒ වගේ මාතෘකා යටතේ කතා ලිව්වා නේද දැන් මගේ කතාව හයි ගයිස් මම ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එකක් මගේ ඇතුලේ තියෙනවා ලීටර් 276ක ඉඩ හොඳ ඉඩ අනිතක දොරවල් දෙකක් තියෙන නිසා මම හරි ලස්සනයි අම්මා කියනවා
2: දනෙල් නැද්ද
1: අම්මා කියනවා මම හරි කාර්යක්ෂමයි කියලා
2: කවුද අම්මා
1: තාත්තා කියනවා මම පරිසර හිතකාමී කියලා
2: කවුද තාත්තා
1: එහෙම කියන්නේ හේතුව
2: අපේ ප්‍රශ්නවලට උත්තර දෙලා යන්න
1: රචනාවක් නෙමෙයික උත්තර දෙන්නේ
2: කවුද ෆ්‍රිජ් අම්මා කවුද ෆ්‍රිජ් තාත්තා
1: ඒ කියන්නේ සිංගර් සිංගර්
2: ලස්සන්ට කරකෙවනේ
1: මගේ තාත්තා කියනවා මම හරිම කාර්යක්ෂමයි කියලා මගේ අම්මා කියනවා මම පරිසර හිතකාමී කියලා ඒකට හේතුව තමයි ගයිස් R600A ගෑස් එක තමයි මං ගාව තියෙන්නේ ඉතින් මාව ගෙදර අරගෙන යන්න හාහාහා ලොකු ලයිට් බිලක් එන්නේ නැහැ 150ක් විදුලිය ඉතිරි කරලා දෙනවා මම. මං හරි ස්වීට් කියුට්. හරිද? හා හා හා. එකපාර සල්ලි ගෙවන්න එපා. මාස ගාන සල්ලි ගෙවලා මාව ගෙදර අරගෙන යන්න. මීටර්, ඩිජිටල් ඉන්වර්ටර්, රෙෆ්‍රිජරේටර් එක, සිංගර් අවන්හල් නිකුත් සිංගර් මේ ෂෝරූම් එකේ සිට.
2: කතාවත් ඉවරයි කියූප එකත් ඉවරයි. සිංගර් අවන්හල් අවන්හල් නෙමේ ෂෝරූම්
1: ප්‍රදර්ශනාගාර
2: ඉංග්‍රීසි වචනෙත් ඇවිල්ලා නැහනේ
1: මට සමහරකට සිංහල වචන එක සැරේම එන්නේ ඇයි අරවින්දේ මගේ බෝන් එක මෙහෙ හින්දද
2: මොකද ඔයාගේ
1: මගේ බෝන් එක USA හින්දද
2: මොකද ඔයාගේ බෝන් එකට වෙලා තියෙන්නේ
1: නෑ මං කියන්නේ බෝන් වෙලා තියෙන්නේ මම
2: බෝන්නේ
1: බෝන් වෙලා
2: බෝන් එක
1: බෝන් වෙලා
2: බෝන් එක වෙලා USA එක වෙලා බෝන් එක ඉපදිච්ච ඉස්පිරිතාල නම දන්නේ අදට
1: හේතුමති පානදුරේ ලස්සන චූටි කෙල්ලෙක් ඉපදුනාලු හරිද ඒ කාලෙම කොල්ලෝ කොල්ලෝ
2: අන්තිමට පානදුරේ USA එකට දෙන්න ස්ටකින්
1: තේ පාටි දැම්මලු මං ඉපදුනා ගැල්ලා මේ කාලෙකට පස්සේ ඉපදිලා තියෙනවා
2: මේ වන්දනේ ඉති
1: මාරයි ඉතින්නේ
2: ගොඩ අඩුපාඩු ඉති
1: කාගෙද කාගෙද
2: අවුලන්නේ අවුලන්නේ කරන් යන්න කරන් යන්න
1: එනා හරිනේ වැඩේ කතා කරගන්න සිංගයකට යන්න ඕනම ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් ගෙවන්න ගන්න පුළුවන් බව මතකයේ තබා ගන්න
2: දැන් අද 28යි
1: අද 28යි
2: අදත් හෙටත් මේ සහනය තියෙනවා කතරගම ගියාද වන්දනාවේ කතරගම වන්දනාවේ ගියාද ඔබට මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් අපි මේක මේ ප්‍රයෝජනවත් වෙන්න කියලා කියන්නේ නැහැ.
1: හරි.
2: මේ කියන්නේ යන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් ඔබට දීලා තියෙන තවත් බෙස්ට් ඔප්ෂන් එකක් ගැන.
1: හරි.
2: කතරගම නගර සීමාව ඇතුළත ඔබේ වාහනේ ඔය වන්දනාවේ ගිය වෙලාවේ අද සහ හෙට කියන දවස්වල මොකක් හරි අකරතැබ්බකට මූණ දීලා කැඩුනා නම් පාරේ හිටියා නම් මොකක්ද උනේ කියලා හොයාගන්න බැරි වුණා නම්
1: හරි.
2: ළඟම තියෙන ගරාජ් එකකට නොමිලේ ගිහින් දාලා දෙන්නේ ඒගොල්ලන්ගේ මේ vehicle carrier සූදානම් කරලා
1: තියෙනවා.
2: හරි වාහන ගෙනියන්න පුළුවන්. ඒකට කියන්නේ මොකක්ද? ආපදා රථ සහන සේවාව. කතරගම නගරී ක්‍රියාත්මක වෙනවා අද සහ හෙට. දැන් ටික දවසක් එක මේක වැඩ යනවා. 26 පටන් ගන්නවා.
1: හරි ඔකේ.
2: 29 වෙනිදන් ඉවරයි. අද සහ හෙටින් වැඩ ඉවර වෙනවා. ඉතින් මේ නම්බරය ඔබ තියාගන්න. අපි හිතනවා මේක ඕන වෙන්නේ නැති වෙයි ඔබට.
1: හදිස්සියක් වුණත්
2: කොමතනේ වාහන කැඩෙන්නේ අපිට කල් තියා පොඩ්ඩක් දැනුම් දීලා නම් නෙමෙයිනේ.
1: ඕ අන්න ඒකනේ.
2: 0112 357යි 357. මේක මේ නම්බරේ දාගන්නකෝ. 0112 357යි 357 කතරගම මෝටර් ප්ලස් එහෙ මොනවා මොනාරි කියලා නිකමට සේව් කරලා තියාගන්න. හදිසියවත් වාහනයට මොනාරි වුණොත් කලබල වෙන්න එපා. කෝල් එකක් දෙන්න. මේ සේවාව නොමිලේ. පොඩි වැඩක් නම් ගරාජ් එකට අරන් ගිහිල්ලා ඒ වෙලෙම කරලා දෙනවා. ගාස්තුවක් ගන්න එකකුත් නැහැ. ටිකක් ලොකු වැඩක් වුණොත් ටිකක් වැඩේ වෙනස්. නමුත් ගරාජ් එකට ගිහින් දාලා දෙන ෆොටස
1: හරි
2: නොමිලේ කරලා දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් ලැස්සෙලා ඉන්නවා.
1: ඒක
2: සත්කාරයක්. ඒක ප්‍රජා සත්කාරයක්.
1: ඔව් නේ. මරු මරු.
2: ඒගොල්ලෝ වියදම් කරගෙන අපි වෙනුවෙන් නොමිලේ කරන වැඩක්.
1: දැන් අරවින්ද පහුගිය දවස්වල අපේ ගෙදර අර කරන්ට් එක නැති වුණ වෙලාවෙ ඉතින් අපිට බෑනේ කරන්ට් නැතුව ඉන්න. අපි ජෙනරේටර්ස් තමයි එතකොට ගෙන්නලා අපි දාලා අපි ගෙදර කරන්ට් එක මේව කරගන්නවා. හරිද? දැන් ජෙනරේටර්ස් තිබුණ ටිකක් ඈත. ඕක ගෙන්න ගන්න ඉතින් තාත්තට ගොඩක්.
2: කොයි කාලේද ඔය කියන්නේ කරන්ට් කෑල්ල?
1: අර කාලේ නෙමෙයි. ආ. අච්චර ඈත කාලේ නෙමෙයි. මම ලංකකදී කරන්ට් ගිය වෙලාවක පොඩි වෙලාවකත් අපිට ඉන්න බෑ කරන්ට් ගිහිල්ලා.
2: කරන්ට් ගියා නම් ටක් දාලා ගිහිල්ලා ජෙනරේටර් එකක් කියනවා.
1: දැන් තාත්තට ගොඩාක් ශක්තිය තියෙන නිසා එයා උස්සන් එන්නත් හදනවා. පුතා මම කියලා ජෙනරේටර් එකක් අරන් එනවා. දන්නවනේ අපේ මසල්ස්. අපි කියන නෑ තාත්තා.
2: මම දන්නවා මසල්. මෙහෙම එල්ලිලා වැටෙනවා.
1: හරිනේ.
2: මසොත් නෑ දැන් හැම.
1: අපේ තාත්ති කියලා වෙන කවුරුත්
2: නෑ. ඔලෙන් තාත්ති තාත්.
1: මොනසිංහ?
2: නැතෝ ඉතින්. මම කතා කරලා නෑන්නේ. RPW ද මන්ද නැ මොනසිංහ කියනවා.
1: හරි ඕකේ. ඉතින් අපි ඒ වෙලාවට ටග් ගාලා කරන්නේ පික් මී ට්‍රක් එකක් අපි ටග් ගාලා කතා කරලා අපි දා ගන්නවා ඇප් එකෙන් දාලා ජෙනරේටර් එක ගෙන්න ගන්නවා. ගෙනල්ලා ගෙදර විදුලිය වැඩේ කරලා ඒක
2: ඊට පස්සේ නෑ මිසේ ජෙනරේටර් මේව කරන කම්පැනි ගෙදරත් එහෙම ඉල්ලුවොත් ගෙනත් දෙනවා ඒක. ආයි ට්‍රක් වල දාලා ගෙන්න ඕනේ නෑ ඒවනම්.
1: අපේ අඳුරන කෙනෙක්ගේ ජෙනරේටර් එක ගෙන්න ගන්න.
2: අඳුරන කෙනෙක් ගුණත් ඒ වගේ ජෙනරේටර් එකක් කුලියට දෙනවා නම් එමිනේට වාහනයක් තියෙනවනේ සාමාන්‍යයෙන්.
1: වාහනයක් නැත්තම්
2: වාහනේ නැත්තම් එමිනේව ජෙනරේටර් බිස්නස් එක කරන්නේ නෑ. පොඩ්ඩක් උඩින් බල්ල කතා කරන්න එපා කියන ඒවා කියනකොට මේවා ගැන මෙලෝ සංසාරයක අදහසක් නෑ. ජෙනරේටරයක් දැකලා තියෙනවද?
1: ඉතින් ඔයා එදා කිව්වේ
2: ජෙනරේටරයක් දැකලා තියෙනවද? ජෙනරේටර මොන වගේද?
1: කොටුයි.
2: කොටුයි නෙමෙයි කොදුයි.
1: අයියෝ එදා කිව්වා රත්ටරයක්ද මොකක්ද එකක් ඕනලා අටටරයක්ද?
2: ඔව්.
1: ඕනි වෙලා ඔයා ගෙන ගත්තා. ඉතින් මේ මිනිස්සුන්ට
2: කියනවා අටටර කියන්නේ
1: ගෙදර වැඩකට මොකක් හරි ට්‍රැක්ටරයක් ඕන වෙලා.
2: මේ ට්‍රැක්ටරය නිකන් එන්නේ කොහම එනවද ට්‍රැක්ටරය?
1: ඔයාගේ
2: ට්‍රැක්ටරය ලොරියක දාලා ගෙන්නන්නේ නැහැ මිනිත්තු.
1: ට්‍රක් එකෙන් ගෙන්න ගත්තේ
2: කිලි. අනේ නොන්න දැන් ඉතින් මොකද්ද මේ කරගත් මොන වින්නේ හිත මේ?
1: නෑ මොකද තනකොළ කපන මැෂින් එකක් ගෙන්න ගන්න ඔයා මේව කරා කියලා කිව්වනේ දාලා ගෙන්න ගත්තා කියලා.
2: තනකොළ කපන?
1: ඕ. අයියෝ කිව්වේ ඉතින් මම ඉතින් ජෙනරේටරයක් ගෙන්න ගම්මා. හරි හරි ඉතින් මොකක් හරි ට්‍රක් එකක ගෙන්න ගන්න ඕනි මොන හරි දෙයක් තියෙනවා කියලා හිතන්නකෝ.
2: හිතන්නකෝ ගියා ළඟ තියෙන අපි තමයි සිංගර් එකට.
1: හරි ඕකේ.
2: සිංගර් එකෙන් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ වාහනයක දාලා බඩු එවනවා.
1: ඒක නෑ ඒක සිංගර් එකක් තියෙනවා.
2: හෙට උදෙන් මෙවනවා. සමහර ලාට සල්ලි ගෙව්වට පස්සේ
1: හරි
2: අපිට මේ ඇඟෙන් දුමක් පිට වෙනවා.
1: ඒක gedara giniyanakam.
2: ඒක දුමක් මෙහෙම පිට වෙනවා. ගැහෙනවා.
1: හරි.
2: ඒක දැන් ෂෝරූම් එකේ තිබිච්ච අර සෝෆා සෙට් එක තව මොහොතකින් සාලේ දකින්න ඕනේ. ඉවසන්න බෑ ඉවසන්න බෑ පුතා එලාට. ආ ෆ්‍රිජ් එකක් ගත්තා කියනකෝ මිසු කෙනා සිංගර් එකකින් කෙනා ගෙන ඇල්ල දෙන්නම් හවසට.
1: හරි ඕකේ. බෑ දරන්න
2: බෑ ඉවසන්න බෑ. ඉවසන්න ඉවසන්න ඉවසන්න.
1: කැමනරක් වෙයි. කැමනරක් වෙයි. අම්මෝ.
2: සල්ලි ගෙවලා මරන ගෙනියනවා මේක. එහෙම එනවා අසනීපය.
1: යා ඕකේ.
2: යන්න පික් මී ඇප් එකට. එතන තියෙනවා pick me trucks වෙනම section එකක් pick me trucks කියන්නේ.
1: Okay.
2: සාමාන්‍යයෙන් අඩි 7 ඉඳලා අඩි 16 මාර වෙනකන් ලොකු trucks තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් ගෙනියන්න තියෙන බඩු මුට්ටු ටිකක් දිහා බලපුවහම
1: ඔව් තීරණය කරගන්න පුළුවන්.
2: මොකද්ද කියලා. ඔව්. ඒ ටික ඉතින් අපිට පොඩි දැනුමක් තියෙන්න ඕනේ. හොඳේ?
1: හරි.
2: ඉතින් order එක දාලා කොතනින්ද ගන්නෙ කොතනටද ගේන්න ඕනේ කියන විස්තර ටික දැම්මම කල් තියාම ගානක් මෙච්චරයි කියලා කියනවා.
1: Yes.
2: හයරකට මෙච්චරයි කියලා. ඒවෙම වෙනස් වෙන ඒවත් නෙමෙයිනේ. කලාතුරකින් මහ විශාල ට්‍රැෆික් කැස් සෙට් වෙලා මොකක් හරි ලොකුම ජල්බරියක් වුණොත් ඇරෙන්න. ඔය කියන ගණන් වල එහෙම වෙනසක් ලීසියකට වෙන්නේ
1: නෑ.
2: හැම වෙලාවෙම අපිට යන වියදම කල්තිය දැනගන්න තියෙන එකේ වාසිය ඔබ කල්පනා කරලා බලලා තියෙනවා. ඒ වාසිය කල්පනා. දැන් කාත් එක්ක හරි කාවරි කාට කියලා මෙන්න මේ පොඩි මේ අපිට මෙන්න මේ පොඩි වැඩක් තියෙනවා. තින්ත ගන්න තියෙනවා. ආරි මාත් මං ඊට ලොක් කරලා දෙන්න. අපි කීයක් විතරයි අයියෝ වාච්ච ලොකු ඒවා නෙමෙයි අපි බලලා ගත්තා හිත හරියන්නේ
1: නැහැ නේ නෑ
2: නෑ අපිට ගාන දැනගන්න ඕනේ
1: yes ඒක හරි
2: ඒක හරි සහනේ ඉතින් pick me truck එකක් ඕඩර් කරනකොට ඔබ ගාන දන්නව ඒ විතරක් නෙමෙයි pick me truck එකේ අරගෙන ඉන්න බාණ්ඩේ ඒ වටිනාකමට ඔබ ඒ වටිනාකම දැන් කොහෙන් හරි ගත්තාම බිලක් අහර මේ තියෙනවා
1: හරි
2: මොකක් හරි ජරමරයක් වුණොත් එහෙම ඒකට ඉන්ෂුරන්ස් එකක් ඒගොල්ලෝ දාලා තියෙනවා ඉතින් ඔබට එහෙම loss එකකුත් නැහැ මොකක් හරි මහපාරේනේ පුතා වෙන්නේ.
1: ඒක
2: හරියට. මහපාර කියන්නේ එහෙම විශ්වාස දනක් නෙමෙයි මහපාර කියන්නේ.
1: අවදානම තියෙනවනේ.
2: ඒක මොන හරි උනාම කියනකෝ එහෙම වෙන්නේ නැහැ.
1: ඒත් බය වෙන්නේ
2: නැහැ. තියෙනවා. ඊට පස්සේ දැන් ගෙදර කියලා ගත්තද දන්නේ නැහැ, ගියාද දන්නේ නැහැ, එනවද දන්නේ නැහැ. සිගරට් කතා දැන් පිටත් උනා. දැන් කොහෙද දන්නේ නැහැ. ඔබට ට්‍රැක් කරලා හොයාගන්න පුළුවන්. ඔබේ දැන් බඩුටි අරගෙන එන ට්‍රක් එක කොහෙද? හිතන්නකෝ ගෙදර තියෙන පරණ බඩු ටික එකතු කරලා විකුණලා දානවා. දැන් ගෙදර තියෙන පරණ එක සෝෆා එක ගවන්නත් එපා. දැන් ඒ කුඩ මේක තියන්න බෑනේ. තව ට්‍රක් එකක් ඕඩර් කරනවා. ඒක යාළුවෙක් ඉන්නවා. මේ ගන්නට දෙනවා නම් මට ගන්න පුළුවන්. අන්න යාළුවට කියන මචං ඔන්න මම පික් මී ට්‍රක් එකක් ඕඩර් කරා. තව ටිකකින් එනවා. මෙන්න ඒකේ විස්තර ටික ඔයාට ට්‍රැක් කරන්න පුළුවන්. ඔයා ට්‍රක් එකේ සල්ලි ටික ඔයා ගෙවන්න ඕනේ. මගේ සල්ලි ටික account එකට දාන්න. දැන් මේකට අපි දැන් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් ඕන උනාද? හිතන්නකෝ ඔබ ගඩොල් වැලි සිමෙන්ති ගරාජ් එකක් නෑ මොනවද මේ හાર્ඩ්වෙයාර් එකක් කරන මිනිස්සු එක්ක.
1: හරි.
2: ඉතින් ඇත්තටම ඔබට මේ මොන හරි ටිකක් එහෙම යවා ගන්න කරගන්න මේ.
1: ඕනේ නේද?
2: ඔබ ට්‍රක් එකක් තියාගෙන ඉන්න ඕනේ නෑ. ලොකු ඕඩර් එකක් ආපුලාට ලොකු ට්‍රක් එකක් ඕඩර් කරලා පික් මී එකකින් යවලා දාන්න. One time payment. අන්න එහෙම හිතන්න පුරුදු වෙන්න. එතකොට මේකෙන් හොඳ වැඩ ගන්න පුළුවන් කියලා. ඔබේ ඔය කිකිරි මොලේට වැටිහි. චූටි මොලේට ඔයාගේ නෙමෙයි අපි කතා කරන්නේ කිකිරි මොලේ.
1: රයිට් දැන් ඕගොල්ලෝ ජූලි මාසෙ.
2: අද මේ ජෙනරේටරයක් ඕඩර් කරනවා නම් ඒ සාමාන්‍ය ගොල්ලන්ගේ වාහනේ කෙනා හොඳේ. ඒකට කවුරු ට්‍රක් දාලා මේ පික් පී දාලා ගෙන්නන්න ඕනේ ජෙනරේටරයක් කිල්ලවා. ඒ ජෙනරේටරේ ට්‍රක් වල තියෙලම තමයි ගොඩක් වෙලාට තියෙන. නැත්නම් ඒ බූම් ට්‍රක් එහෙම යවගල ඒවා අනේ මන්ද මිස්
1: කතා කරලා ඉවරයි නම් මට
2: කතා කරලා නෙමෙයි කතා කරන්න දෙයක් නෑ මට ඇත්තටම දැන් මොනවාද
1: දැන් ජූලි මාසේ 31 වෙනිදා ඔබ පුදුම වෙන්න දින්නේ කියන්නකෝ මට
2: දැන් මෙහෙමනේ
1: අපි මෙහෙමනේ අපි දැන් වැඩක්
2: මට වැඩක් තියෙනවා
1: වැඩක් ඉවරුනාමනේ අපි පුදුම ආ එහෙම එකක් තිබුණාද ආ කාගිල්ස් එකේ ආ බිල් වයිප් අවුට් උනා ආ රුපියල් 10000ක
2: බිල් වයිප් මට රෙන් මගේ බිල එම් පිටිම වයිප් අවුට් උනා මචං ඊයේ
1: පැලුණා
2: කොහෙද කාගල් සේදම මම්මේ බඩු ගන්නත් නෙමේ ගියේ පස්සේ මේ වයිෆ් කතා කරලා කොයි මට්ටික මේ ওই තත් මේ මාසෙම ටික අරන් එන්න කියලා 35ක් විතර ගියා
1: හරි
2: බිල වයිෆ් අවුට් වුණා
1: පැලෙනවා ඉවරයක් නෑ
2: ඉතින් දැන් බලන්න මේ වයිෆ්ට බලන්න මේ ඔයා ගියේ නැද්ද කාගල් සේ බිල අරන් මේ ගොල්ලන්ගේ අර මේ සරත්ලාගේ බිල වයිෆ් අවුට් වෙලා අපිට කිසිම බිලක් වයිෆ් අවුට් වුණේ නෑ
1: නේද
2: ගියෙත් නෑ මේ සෙනේ අපි මේ කාගල් සේට ගියෙත් නෑ මං ඒ ආටතේදී මේ කිසිම සීයක් නෑ මට හැමදේම බලන්න බෑනේ
1: ඉතිසනේ ඔයාලා යන්න තිබ්බනේ ඔයා මේ මොකක්ද
2: බීෂණයක් ඉතින් දැන්
1: අන්නේ කර
2: ඔව් බීෂණයක් වෙනවා එතන ඊට පස්සේ
1: ඒ පස්සු දැවීම දාන
2: බීෂණේ එන්නේ ඒක තිබුණ හින්දා නෙමෙයි
1: හරි
2: දන්න මිනිහෙකුට ඒක වැඩ කරපු ඉන්න බෑ
1: වේදනාව
2: ඉන්න බෑ ඉන්න බෑ ඉන්න බෑ ඉන්න බෑ බෑ කවද්ද මේ කියවෙන්නේ මිස්
1: ඒක ජූලි මාසෙ 31 වෙනිදායින් ඉවරයි
2: අද 28 29 31 තව දවස් 3ක් තියෙනවා මේ දවස් තුනේ ෂොප් කරන්න අනිවාර්යයෙන්ම මතක තියලා ලබන මාසේ මුල ෂොප් කරන්න හිටපෙවත් මේ මාසේ ෂොප් කරලා දාන්න මේ ජූලි මාසේ කොහොමත් එක එක වාසි තියෙන මාසයක් රුපියල් මිලියන 20ක් يعني කෝටි 2ක් අයින් කරලා තියෙනවා ඔබේ බිල් වයිප් අවුට් කරන්න ඒකට සම්බන්ධ වෙලා තින්නේ මේ ලීවර්ස් නේද
1: ඔව් යුනිලීවර්
2: යුනිලීවර් නිෂ්පාදන 20ක් නම් කරලා තියෙනවා ඒකෙන් 3ක් දාලා රුපියල් 2000ක හෝ ඊට වඩා වැඩි මේ බාස්කට් එකක් ඔබ මේ වුණා නම් ඒක
1: බිල් වයිප් අවුට් වෙනවා
2: බිල් වයිප් අවුට් එක ඔබට සෙට් වෙන chance එකක් තියෙනවා හැමෝටම වෙනවා කියලා කියනෝ නෙමෙයි
1: ඒක
2: randomly හැම ශාකාවකම මේක මාරුවෙන් මාරුවට වෙනවා දිනපතා වෙන වැඩක් 31 වෙනද දැන් ඒක ඉවරයි 31 ඉවරයි කොහොම කරත් ඉවරයි
1: දැන් ජූලි මාසේ වාසි ටිකක් තියෙනවා කියලා අපි මතක් කරානේ දැන් ඒ ජූලි මාසේ තියෙන වාසි ටිකක් දීර්ඝ කරලා තියෙනවා
2: අපි මොකද්ද
1: බජාජ් Vigo 3 wheel එක ඒක දීර්ඝ කරලා තියෙනවා ඉතින් ඒගොල්ලෝ ඔබව පුදුම කරන්න ලෑස්ති කරලා තියෙනවා ඔබ ගිහිල්ලා ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ 3 wheel බජාජ් Vigo 3 wheel විකුණන ෂෝරූම් එකට ගිහිල්ලා 3 wheel එකක් ගන්නකොට එතනදී ඔබ දැනගන්න ඔබට ලැබෙන විශේෂ වට්ටම ලොකු ඩිස්කවුන්ට් තියෙනවා ලොකු වට්ටම් තියෙනවා ඊට අමතරව වැසි ආවරණ කට්ටලයකුත් ඔබට නොමිලේ හම්බ වෙනවා ඔබේ බජාජ් Vigo 3 wheel එකට Vigo කියලා කියන්නේ මේක ඉලෙක්ට්‍රික් තන්නිකරම ඉලෙක්ට්‍රික් 3 wheel එකක්
2: ඉලෙක්ම ඉලෙක්ට්‍රික් මේක
1: ඉලෙක්ම ඉලෙක්ම
2: මේක මහ විශාල ඉඩක් මට පේනවනේ
1: yes
2: Vigo 3 wheel එක මට හිතෙන්නේ මම දැන් දෙකුන් දෙතුමතාව දැක්කම මට හිතෙන්නේ මට අර මේ ඒගොල්ලෝ පෙට්‍රල් 3 wheel එක මේක දෙකේ කලංග බලා ගන්න බැරි වුණා මට දෙනවා Vigo 3 wheel එකේ මාර ඉඩක් තියෙනවා පාට වෙනස්
1: හරි
2: පෙනුම යම් යම් වෙනස්කම් අනිවාර්යයෙන්ම තියෙනවා
1: yes
2: දන්නවනේ මේක අර එහෙම එකක් නෙමෙයි නිකන් මේ throttle එක දෙනකොට වේගය වැඩි වෙලා යනවා
1: එක
2: charge එකකින් කිලෝමීටර් 150ක් දුවනවා දැන් ගණන් හදලා බලලා කියලා තියෙනවා මේ අලුත් පෙට්‍රල් ගාස්තු ඔක්කොම එක සාමාන්‍යයෙන් රුපියල්
1: 3ක්
2: රුපියල් 3ක් විතර තමයි කිලෝමීටරයකට වියදම කියලා ගෙදර charge කරලා ගත්තම
1: එතකොට හිතන්නකො ඔබේ ලාභේ කොයි වගේද කියලා නේද
2: දවසම අපි හිතමු දවසට කිලෝමීටර් 150යි දුවන්නේ කියලා
1: හරි
2: ඉතින් ඔබට වියදම කීයද 150 ඒවා
1: 3යි
2: රුපියල් හාරසිය පනහයි. දැන් කිලෝමීටර 150ක හයර එකක් වැදුනොත් සාමාන්‍යයෙන් ඔබ කීයක් ගනේද? 450 500 600 රුපියල් 600 700 ඔබ දුවනවා කිලෝමීටර 150. අන්නේ මේ
1: එහෙම දුවනවා නම් අපිට කියන්න, අපිට
2: එහෙම දුවනවා අපි කියන්න, අටපත්තරමත් කියන්න, අපිට විශේෂයෙන් කියන්න, අපි ඔබවම හය කරමු. අපේ වාහන වලින් නෑ දැන්පත්. හරිනේ.
1: හරි, වැඩේ හරි.
2: එහෙනම් මේකේ වාසිය ගන්න, මේ ජූලි මාසේ හොඳ වාසිය ගියොත් එහෙම වීගෝ 3 wheel එකක් ගන්න බජාජ් ෂෝරූම් එකට.

0: பத்து கரத்தினும் பத்து கரத்தினும் புதா கெப்புவத்தினும் கெப்புவத்தினும் பத்து கரத்தினும் ஒப்ப ரெவுல கப்பன கணிந்த ரெவுல கப்பன கணிக்கனா ஒப்ப அனிவாரியம் பிக் ரேசர் கன அனிவாரியம் ஒப்ப தன்னா ஒப்ப எக்ஸ்பர்ட் கணிக் போ விட்ட ஒப்ப பலவினி ரேசர் கவ என்னத்தி ஹொரிங் தாத்தாக்கு ரேசர் கேரங்க ஒப்ப ரெவுல கப்பன ஒப்ப பிக் ரேசர் இந்தவாய் கொடக்க ரெவுல கப்பன
1: அனிவாரியம்
0: මතක තියාගන්න බික් රේසර් එන්නේ ප්‍රංශෙන්. ප්‍රංශයේ තමයි මේ නිෂ්පාදනය. බික් රේසර් නිසා තමයි ඩිස්පෝසබල් රේසර් කලාව හඳුන්වා දීපු නිසා තමයි ලෝකෙ හුඟක් මිනිස්සුන්ට රැවුල කපා ගන්න පුළුවන් වුණේ. ඉස්සර අපේ ආදි මුතුන් මිත්ත මේ පොඩි ගල් පතුරු වරගෙන මෝනවල් බෙලි කපාගෙන තමයි රැවුල කපේ දන්නව.
1: අනේ පව් නේද? ඒ කියන්නේ ගලක් තියලා මෙහෙම තව ගලකින් ගහ එහෙමද දන්නෙත් නැහැ නේ.
0: රැවුල කැපුවේ කැටයන් කැපුවේ නෙමෙයි රැවුල කැපුවේ
1: ආරක හොඳට මෝහක් තියලා ඊට පස්සේ
0: ගල් පතුරු අරගෙන ගල් පතුරු වලින් මම හිතන්න මොන දුකක් විඳින්නද මොන දෝමනස්යක්ද කාටද මේ බොරු කරන්නේ
1: කම්බුල් නැතුව ඇදෙන කොට
0: ලෙලි පතුරු ගියේ
1: නේපා
0: නේද ඉතින් මේ මිනිස්සු එහෙම තමයි රැවුල කැපුවේ ඒක තාක්ෂණයක් විදිහට දිනු කරලා දැන් අපිට දෙන ආ රේසරයක්නේ ඔබ කල්පනා කරලා බලන්න ඔබට පොඩි රේසරේ ඔබට gedara හදන්න කිව්වා නම් එහෙම කොහොමද ඔබ
1: හදන්නේ
0: මොකද්ද කොහොමද හරි එක බ්ලේඩ් එකක් මට තේරුම් ගන්න පුළුවන් ආ මෙහෙම තියලා මෙහෙම කරන එකනේ කියලා ඔබ කියයි බ්ලේඩ් දෙකක් බ්ලේඩ් තුනක් එහෙමවත් තියෙනවනේ බික් එකේ කොහොමද බ්ලේඩ් තුනක් කොච්චර කොච්චර දුරකින් බ්ලේඩ් තුන ප්ලේස් කරන්න ඕනද මොකද්ද ඇන්ගල් එක අපේ මූණට හරියටම සෙට් වෙන ඇන්ගල් එක මොකද්ද රැවුල බෙල්ල කපා ගන්න තුරු රැවුල කපා ගන්න තුරු රේසර හදන්නේ කොහොමද කියලා ඔබ හිතලා තියෙනවද
1: නෑ නේ අයිඩියා එකක් නෑ
0: ඒක අති විශිෂ්ට ටෙක්නොලොජියක් කල්පනා කරලා බලන්න හිතවතුනි රේසර් තුනකින් ප්‍රිසයිස්ලි රැවුල කැපෙන එක ඒක ටෙක්නොලොජි එක අපිට දීලා තියෙනවා බික් ඉතාලම මේ අපිට දරන්න පුළුවන් ගණන් වලට ඉතින් මේ කාලයක් තිස්සේ ඔබ බික් එකක හිටියා බික් ලයිටර් එක ගැනත් දැනගන්න ලයිටර් පාවිච්චි කරන එක ලාභයි අපිට ඔබට හිතනනේ කන්වෙන්ෂනල් සිස්ටම්ස් ගැන ඔබට අදහස එහෙම නෙමෙයි මෙහෙම නෑ නෑ නෑ ලයිටරේ ලාභයි පත්තු කරන්න පුළුවන් වාර ගන්න අනුව
1: හරි
0: ලයිටර් ලාබයි දැන් අපිට ඕනේ බික් එක එකතු වෙලා ඔබට
1: තෑගි දෙන්නයි අපිට ඕනේ
0: සතිපතා දිනපතා තෑගි දෙන්න දිනපතා නම් ස්මාර්ට්ෆෝන් දෙන්න සතිපතා නම් ස්කූටර් දෙන්න දැන් අපිට ඉන්න බෑ
1: දෙන්න ඕනේ
0: දැන් මේක මේ දෙන්න ඕනේ මේ ඔබට ඉතින් ඔබ කරන්න ඕනේ මොකද්ද රේසරයක් ගන්නකොට බලන්න ඒක රේසරකේ හෙඩ් එක වටේ තියෙන පොඩි තියෙනනේ පොඩි පැකේජින් පොඩි පාට් එකක් ඒක පිටිපස්සේ පොඩි කාඩ්බෝඩ් එක ඉස්සරහා පොඩි ට්‍රාන්ස්පරන්ට් ටච් එකක් තියෙන පොඩි කොටසක් රේසර් බ්ලේඩ් එක පේන විදිහ මතකයි නේ ඒ පිටිපස්සේ තියෙනවා S කෝඩ් එකක් ලයිටර් එකේ අලවලා තියෙනවා S කෝඩ් එක ඔබ මොකද කරන්න ඕනේ
1: ඒක අරගෙන එවන්න
0: ඕනේ ඔබ ගන්න ඕනේ රේසරේ ලයිටර් එක ගන්න ඕනේ වටේ පිටේ තියෙන ඒවා ෆොටෝ ගහලා S කෝඩ් හොරගම් කරන් එන්න එපා වැඩක් නැහැ මොකද ටැග් එක දිනුවාම ඔබට S කෝඩ් එක අරන් එන්න කියනවා ලයිටරේ අරන් එන්න කියනවා රේසරේ අර කෑල් අරන් එන්න කියනවා. එතකොට මොකද
1: කරන්නේ?
0: බික් හිස්තනක් එස්කෝඩ් එක හිස්තනක් ඔබේ ID නම්බර් එක දාලා 2343ට SMS කරන්න. Short message service. WhatsApp නොවේ.
1: SMS
0: එකක් දාන්න ඕනේ, right?
1: හරි.
0: ඔච්චරයි කරන්න තියෙන්නේ. දිනපතා ෆෝන්, සතිපතා ස්කූටර්. ඔකේ
1: රයිට් ගොට් ඉට් දැන් අරවින්ද අපේ ගෙවල් ගාව මුකක් හරි පාරක් හැදෙනකොට බෝකුවක් හැදෙනකොට මට මාර ගැම්මක් තියෙනවා මට හිතෙනවා මම වියදම් කළා තියෙනවා
0: මේකට
1: මේ බෝකුවට මම වියදම් කළාද මේ පාරට මම වියදම් කළා තියෙනවා මගේ සල්ලි මේ කියලා මට දැනෙනවා අරවින්ද මොකද මම සාමාන්‍යයෙන් ලොතරැයි ගන්න කෙනෙක්
0: දිනුම් අපි ඊපෙර දෙනම් කවුරු හැමති කෙනෙක් කිව්වා නේද
1: මොකද්ද
0: ඕගොල්ලන්ගේ සල්ලි නෙමෙයි මහ ජනතාවගේ සල්ලි කොයිද ඕගොල්ලන්ට ගෙවන්නේ කියලා මම රාජසේවකයන් ලොකු ටෝකක් දුන්නා අපි දැක්ක.
1: ඒක කාගේ සල්ලිද අරවෙන්නේ?
0: මේගොල්ලන්ගේ සල්ලි වෙන්නේ. ඒකරි වා මේක කියනවා.
1: හරි කොමරි බෝක්කුව මේක නම් ඒවනම් ගොඩක් කැරකිලා ඉන්නේ මේ මෙහෙමනේ.
0: හරි. ඒක කැරකිලා ඒකත් නෙමෙයි කියලා දන්නා දැන් බලන්න ඕම කියලා.
1: මොඩ පොඩි ආඩම්බරයක් දැනනවා මම වියදම් කරා ලොතරැයියක් ගන්න සල්ලි. සමහරක් ඒවට මට දිනුම් අවස්ථා තිබ්බේ නැහැ. හැබැයි මට හිතට දුකක් නැහැ. මොකද ඒ සල්ලි තමයි කැරකිලා මේ රටේ සංවර්ධනයට ඇවිල්ලා තියෙන්නේ. මට සතුටුයි. ඇත්තටම කියන්නේ මම හදවතින්ම සතුටු වෙනවා. හදිසි හරි දිනුමක් තිබ්බොත් මට ඊට වඩා සතුටුයි.
0: ඕනේ.
1: ලක්ෂ ගණන් කෝටි ගණන් මේ රුපියල් 40ට නේ නේද?
0: ඇත්ත දිනුමක් තිබ්බම තමයි ලොකුම සතුට එන්නේ.
1: ඔව්. මට සමහරවිට ඊටත් වඩා සතුටු දුක හේද දිනුමක් තියෙන්නේ නැතු රටේ මන් දන්නේ නැහැ හැංගි.
0: මොකද්ද?
1: ඈ?
0: මොකද වර්තීන එක කියනක මට
1: කියන්නේ දිනුමක් තිබ්බේ නැතත් අර රුපියල් 40 රටේ සංවර්ධනයේට කියන එක මට ඊට වඩා සතුටුයි.
0: ඊට වඩා සතුටුයි. ඔය වගේ කතා මං චන්දෙට කලින් අහලා තියෙනවා. දැන් නම් අහනවාද?
1: තව අවුරුදු 3-4කින් ඇහේ.
0: ඔබට විශේෂ සතුටක්ද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට ලොතරැයි ඇදිච්ච නැති වුණාට ඒ රුපියල් 40 රටේ සංවර්ධනයට යොමු වුණා කියලා. හැබැයි ඔබට බෝක්කෝ හැදෙනකොට සතුටුයි. පාර හැදුනොත් සතුටුයි. ලයිට් කනුවට ලයිට් එක වැටුනොත්
1: සතුටුයි.
0: ඔව්. ඒට ලයිට් දුන්නොත් සතුටුයි. ඩෙංගු කාලෙදි කුණු කසල ඉවත් කරන්න ඒවට කවුරු හරි මොන හරි ප්‍රජා සත්කාර ආවොත් ඔබට සතුටුයි. ඇවිල්ලා දුම් ගහලා ගියොත් සතුටුයි.
1: හොස්පිටල්ස් වල අවශ්‍ය කරන දේවල් එකතු වුණොත් අපි
0: සතුටුයි. ඒ වගේ දේවල් නොකොට නම් අපිට සතුටුයි. අනේ දැන් අන්න අපේ හොස්පිටල් එකට අර ස්කෑන් යන්ත්‍රයක සතුටුයි. ඉතින් මේ සතුට ගෙනාවි අර අපේ රුපියල් 40 තමයි දිනුවක් හම්බෙච්ච නැති.
1: සතුටුයි නේ.
0: හරි. ඔබ දන්නේ නැතුව සතුට වෙලා තියෙනවා 얘ගෙන. ඒක අපිට කියන්න ඕනකම තිබුණේ. ඉතින් කෝටි පොත්පතියෝ ප්‍රකෝටි පොත්පතියෝ ලක්ෂපතියෝ මිලියන පතියෝ ඉහේ කෙස් ගන්නට බිහි කළ තියෙනවා NLB ලොතරැයි. ඔබගේ මගේ එකත් දැන් කොයි වෙලාවක හරි දැන් පත්තු වෙනවා. හැබැයි ලොතරේ ගන්න ඕනේ
1: තියෙන්නේ. ආ ඒක නෙවෙයි.
0: ලොතරේ යවිලා අපිට ඇඟට පැනලා ඇදෙන්නේ නැහැ. ගාන ඇඟට පැනලා ලොතරේ කුරේ බදාගෙන අතරින්නේ නැහැ. මම එදෙනකන් ඔබට අද හම්බෙන්නේ. ලොතරේ එහෙම කරන්නේ. ඔබ ලොතරේ ගන්න ඕනේ. ලොතරේ කුරු දිහා බලන් ගියාම ඇදෙන්නේ නැහැ. ලොතරේ මල්ලිව hina වෙලා ගියාට ඔබට ඇදෙන්නේ
1: නැහැ.
0: මතකද ලොතරේ පහක් ගන්න පහක් ගත්තොත් එකක් ඇදෙන සම්භාවිතාවක් ගැන අපි ඔබට නිරන්තරයෙන් මතක් කරලා තියෙනවා. හිතවතුනි.
1: Yes.
0: එහෙම තමයි NLB ලොතරේ. සල්ලම් කරන්න දන්නේ නැහැ.
1: වාට කියන අරවින්ද මේ ෂෝ එකේ ඉඳලම දැන් මට ගෙයක් හදන්න බය නැහැ. මට ගෙයක් හදනකොට මගේ අයිඩියාස්
0: මුළු ගේම හදන්න ඕන කරන ඒවා ටික මේ අපි ගාව තියෙනවා.
1: දැන් වහල ගැන සිවිලිම ගැන කතා කරද්දි ඉතින් බාසුන්න හැට කතා කරන්න ඉඩක්
0: නැහැ.
1: මමමයි කතා කරන්නේ. මමමයි විස්තරේ කියන්නේ. කලර් අප්.
0: කොයිලා හරි ගේත් තමුන්න හැටම හදාගන්න වෙනවා. මේසන් හැන්දෙන් දමල ගහලා යනවා. තමුසි මහ දා ගන්නවා ගෙදරත් කියලා. පන්ටි ටෝක් දෙන්න යන්න එපා.
1: හරි.
0: බාසුන් නැහැලටත් ඒගොල්ලන්ගෙම වර්ෂන් තියෙනවා. බාසුන් නැහැලත් ඉතින් ඒගොල්ලන් ඔපිනියන් බෑඩ් නැහැ මාත්‍යා. ඒක දාලා.
1: හේයි.
0: අපි මේ පුරුදු වෙන කරන යනවා කියලා එහෙම එකක් දෙනවා. බාස් තරහ කරගෙන බෑනේ.
1: යාපුවෙන් කියන්නවනේ. බාසුන් නැහැ.
0: එහෙම තමයි වාගෙන දැන් අපිට නොදන්න ද යන්නේ මොනවා වුණත්. සල්ලි ගෙව්වා පළේට සල්ලි ගෙව්වා මේ අපිට ඕන දේ වැඩේ වෙන්න. එහෙමම නෙවෙයි.
1: යාප්පෙන් කරගන්න දැනගන්න ඕනේ.
0: සල්ලි හිතවත්කම කියන එක දෙකම එහෙම පොඩි. හරි
1: එහෙනම්
0: සීරු මාරු කරලා එහෙම තියෙනවා.
1: බාසු නැහැ පැටියෝ.
0: නෑ. බාසු නැහැ බඳින්න නෙමෙයිනේ. බාසු නැහැ ගේ බඳින්න යන්නේ.
1: ඔය ආදරෙන් කියන්නේ.
0: ඔයා මේ බාසු නැහැ බඳින්න දැන් යන්නේ.
1: චූටි මැනික.
0: බාසු මේ බාසු නැහැද? චූටි මැනික බාසු නැහැට.
1: හරි.
0: හොඳයි. යන කකිරි වත්තකින් ගියාද?
1: ඔය සමහර බාසුන් නැහැලා ඉන්නවා. ඉතින් ඔය පොඩ්ඩක් ඒ කියන්නේ ඒගොල්ලෝ තහනවා පොඩ්ඩක් විස්තර අහනවා. මේ මෙහෙමයි මෙහෙම ලී වලින් දැම්මොත් පොඩ්ඩක් කරදරයි මිස්. මෙන්න මෙහෙම තියෙනවා ප්‍රොඩක්ට් එකක් කලර් අප් කියලා. ඒකෙන්
0: දැම්මොත් දැන් නම් ඉන්න මේ අලුත් අය නම්
1: දන්නවා අප්ඩේට් වෙලා ඉන්නේ.
0: මිනිසුන්ට ලීත් එක්ක කරන්නත් බෑ.
1: යස්.
0: ඔය දැන් මෑතකද ගිහිල්ලා තියෙනවා ලී මඩුවකට ගිහිල්ලා ලීගෙන අහන්නකෝ විස්තර. පළවෙනිම දේ තමයි අපිට ලී පිළිබඳව තියෙන දැනුම ඉතාම හිනා යන සුළුයි. ඔයා තේනවා ලී පිළිබඳව අපි බහුතරයකට තියෙන දැනුම ඉතාම මේ හිනා යන සුළුයි. හාස්‍යජනකයි. ඒ මිනිස්සුන්ට තියෙන අපිටත් තියෙන අපි ලීගෙන පෙන්න බුරුතනේ.
1: බුරුත
0: නම් නෙමෙයි සර් මේ කොස්.
1: මේ ගෙඩි තියෙන්නේ කොස්.
0: අපි කොස් කියලා දැන්නේ ගෙඩි දෙමනොත් තමයි.
1: අනේ ගෙඩි පිටින් දී විකුණන හොන්න නේද?
0: කොස් ගහ පිටින්. ඒ ලී දන්නෙත් නැහැ. ලී වල ස්වභාවය අරටුව එළය එය දන්නෙත්
1: නැහැ. හරි.
0: වඩා හොඳ නැද්ද අර කලර් අප් එකේ තියෙන ලී වලට සබ්ස්ටිටියුට් එක ලී නෙමෙයි.
1: යා.
0: ඒකෙන් ඔබගේ

0: රිප් සීලින් එක ගාගන්න ලීපෙනුමට ජීවිත කාලයක් පවතින්න ආයි මාරු කරන්න නොවෙන්න අපි දවස ඇස් දෙක පියාගන්න දවස සීලිම තියෙනවා නියමටම ඒ විදිහට මේ පෙනුමට මේ පාටටම තියෙනවා කාටවත් කිය කිය විදිින් යන්න ඕනේ මේ ලී නෙමෙයි අපි ගැව්වේ ලී නෙමෙයි ලී වගේ තිබ්බට ඔය වෙන එකක් ඒව කියන්නේ නැහැ අපි
1: ලී වගේ ඉන්නේ
0: ලී වගේ ඉන්නේ
1: ඕ
0: දැන් මෙයා මේ සල්ලි තියනවා වගේ ඉන්නේ මෙයා ලස්සනයි වගේ ඉන්නේ
1: උගත් වගේ
0: උගත් වගේ දැනුම තියනවා හැමදේම දන්නවා වගේ ඉන්නේ හොයන්න පුළුවන්ද පුළුවන්ද හොයන්න බෑනේ හොයන්න බෑ
1: කොහමගේ කෝටි පහ මෙතන
0: තියෙන්නේ ඔය ඕ ඕ ඕ
1: Right,
0: now we're going to go to the house.
1: Now we're going to go to the house.

0: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
2: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු විට්‍රේටින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගම
4: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා
1: ඕන තරම් ඇලුමෙක්ස් නම්
2: අමතන්න
0: 0111500 LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
3: ඉලිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් කොකා කෝලා ඉතිරි රුපියල් 150යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 350යි කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 135යි ප්‍රීමා කොත්තුමේ චිකන් රසති 5 පැක් එක රුපියල් 240යි කාගිල්ස් ෆුඩ් සිටි

0: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84 නේ. දැන් ඉතින්

0: අවුරුදු පාට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13-19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩණීති නේද?
1: අමතන්න.
2: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 01-1-7-888-666
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13-96
7: අමතේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
8: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
9: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
8: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
10: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: සති පතා ස්කූටල් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේස හෝ වික්ලයිටවල ඇති ස්කෝඩ්ඩංකය 23:43 දැන්ම SMS කර දවටනය ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපු අදදිනු පත්තු කරත්
1: රිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන
0: එල්ලෝල්C ෆයිනන්ස් හරියන්න හරිම තැන. වැඩිවිස්තර සඳහා 0115 අමතන්න.
3: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
4: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
3: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
5: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
6: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
5: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
6: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
7: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
8: 98.2 98.4 දිවයි.

0: කොච්චරුණ පෙට්‍රල් වාහන හයියෙන් යනවනේ.
1: යස්.
0: එහෙම හිතලා තියනවද?
1: මට එහෙම හිතලා තියනවා.
0: මට තාම ප්‍රශ්න තියෙන පෙට්‍රල් වාහනද හයියම යන්නේ ඉලෙක්ට්‍රික් වාහනද කියලා එකකුත් මට එහෙම පොඩි තර්කයක් මගේ ඔළුවේ තියෙනවා. හැබැයි ඉතින් ඔයාට කවුරුර කිව්වොත් එහෙම මේ වාහන එන්ජින් එක පෙට්‍රල් මේක පෙට්‍රල් විතරක් නෙමෙයි මේක ටර්බෝ චාර්ජ් කිව්වොත්.
1: යා ඕකේ.
0: ඔයා ගන්න. පිකප් එක ගන්න ඔයා මරෙන්න ඕනේ නැහැ.
1: හරි ඕකේ.
0: වාහනයක ලස්සන වැදගත්. ඔප්ෂන්ස් වැදගත්.
1: හරි.
0: ඔක්කොම වැදගත්. මුලදි ගන්නකොට මුලින්ම අපි බැඳෙන්නේ මුලින්ම අපිට බැලෙන්නේ පෙනුම. දැන් අපි ලංකාවට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් බීජින් කම්පැනි කියන්නේ මේ වෙනකොට රටවල් 80කට වාහන යවන ජනප්‍රිය කම්පැනි.
1: රයිට්.
0: අමතක කරන්න එපා ලෝකේ තියෙන ටෙක්නොලොජි විශේෂයෙන්ම ඔටෝමොබයිල් පාට් එකේ ටෙක්නොලොජි කියන එක අපි හිතුවට වඩා වේගෙන් අලුත් මානයකට යන කාලෙක අපි ඉන්නේ. ඒක ලීඩින් රෝල් එකක් ඔය බීජින් කම්පැනිය කරනවා.
1: හරි.
0: හරි. ඒගොල්ලොත් එක තමයි ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් සම්බන්ධ වෙලා Bike X55 කියන SUV එක ලංකාවට එවන්නේ. මුලදි මේක දැක්කහම හැමෝම හිතුවේ මේක ඉලෙක්ට්‍රික් SUV එකක් කියලා තමයි හිතුවේ.
1: ඒ පෙනුමට නේද?
0: ඒ පෙනුම. අර ඉස්සරහා තියෙනනේ ඩයමන්ඩ් ෂේප් ස්ටාර්ස් වලින් හැදිලා ස්ප්‍රෙඩ් වෙලා ගිය අමුතු බම්පර් එකක්, ෂෙල් එකක්.
1: ෂෙල් එකක්.
0: ඒවා අපි දැකලා තියෙන්නෙම ඒ වගේ ෆියුචරිස්ටික් ඉලෙක්ට්‍රික් වීකල්ස් කියන මොඩල්ස් වලම තමයි අපි දැකලා
1: තියෙන්නේ. ඔව් නේ.
0: නොදන්න කෙනෙක් දැන් වුණත් හිතන්නේ ඔය බීජින් 5 එහෙම නැත්නම් බයික් X55 SUV එක දැකපු ගමන් ඉලෙක්ට්‍රික් නේද කියන්නේ නැහැ.
1: අනිත් එක ඒ කලර්ස් වලිනුත් නිකන් හිතෙනවා පොඩ්ඩක්. අමුතු කලර්ස් ටිකක් මාකට් එකට හඳුනලා දුන්නානේ.
0: කොහොමත් මාකට් එකට මේ අලුතෙන් පහුගිය අවුරුදු 2-3 ඇතුළත ආපු වාහනවල
1: හරි
0: කලර් ස්කීම් එක වෙනස්. ලෝකෙක කාලයක් තිබුණා මිනිස්සු පාට වලින් අයින් වෙන.
1: හරි.
0: දැන් ආයෙත් ඇවිල්ලා තියෙනවා පාට පැත්තට මිනිස්සු බර වෙන.
1: යස්.
0: කොහොමනත් අපි කතා කරන්නේ ලංකාවේ අද හැමෝම හොයන හැමෝම විස්තර හොයන බයික් X55 කියන SUV එක ගැන.
1: විශේෂම ගාන තමයි නේද? ගාන පැත්තෙන් මිනිස්සුන්ට දීලා තිනවා මාර සහනයක්.
0: ඒ ඔප්ෂන්ස් ටික සේරම ඒ ගාන ඇතුලේ තියෙන්න පුළුවන් කියලා කෙනෙකුට විශ්වාස කරන්නත් අදහන්නත් බැරි තරම්.
1: ඔව් ඒක හරි.
0: සාමාන්‍යයෙන් ඕනම එකක මොකක් කරේ අඩුපාඩුවක් හොයාගන්න පුළුවන්නේ හොයනවනම් හොයන්න බලන්න බයික් X55 එකේ තියෙන මොකක්ම හරි කමන්නේ අඩුපාඩුවක් ඔය කියන මේ අලුතෙන් ආපු වාහනවල තියෙන මේකේ නැති.
1: හරි.
0: එහෙම එකක්වත් මට නම් හම්බ වුණේ නැහැ. වාහනේ ඉන්ටීරිය ගත්තත් ලක්ෂරි පැත්තේ තියෙන කියන්නේ අපි දන්නවනේ ලක්ෂරි vehicle එකක් කිව්වම බලාපොරොත්තු විය යුතු දේවල්. ඒ වගේම අපි දන්නවා ලක්ෂරි වාහනයක් කියලා කිව්වම ඒක බලාපොරොත්තු විය යුතු ගාන.
1: හරි.
0: දැන් අපේ නිකන් day to day operation එක ඇතුලේ තියෙන අපිට නිකන් සාමාන්‍ය ජීවිතේ අපිට afford කරන්න පුළුවන්. නමුත් ඉන්ටීරිය එක්ස්ටීරිය තියෙන සියලුම දේවල් ලක්ෂරි වාහනයක තියෙන ලක්ෂණ තියෙන වාහනයක් ආවම ඉතින් මොකද අපි දැන්
1: කරන්නේ?
0: අපිට තියෙන දේ ගන්න තමා තියෙන්නේ. මේ වාහනේ ඇතුලේ ක්‍රෝම් පාර්ට්ස් ටික, බ්‍රෂ් මෙටල් පාර්ට්ස් ටිකම බලන්නකෝ. ඒවායි ලස්සන. එතනින් ගියාමම මෙතන ඉස්සරහා තියෙන ඉස්සර ඩෑෂ්බෝඩ් එකේ දෙපැත්තේ තියෙන AC වෙන්ස් ටික හදන්න අරන් තියෙන මහන්සිය ඒක වෙන ලෙවල් එකක්. ඒකට සෑහෙන මහන්සියක් අරගෙන තියෙනවා. සෑහෙන මහන්සියක් අරන් තියෙනවා ඒකට. එතකොට වාහනේ ඉඩකඩ පිටිපස්සේ සීට් එක යන අයට ඔළුව වදින්නතෝ යන්න පුළුවන්ද කියන එක. 3 දෙනෙකුට කරදරයක් නැතුව ඉඳගෙන යන්න පුළුවන්ද කියන එක.
1: හරි.

0: හැමෝටම දැන් චාර්ජින් සොකට් එකක් ඕනේ තමන්ගේ ෆෝන් එක නේද ඉතින් වාහනයක් ගතතර ඊට වඩා ලොකු වෙන්නේ ෆෝන් එක. ඒක චාර්ජ් කරගන්න තැනක් තියනවාද? ඊට පස්සේ ඒක වයර්ලස් රිචාර්ජ් කරන්න පුළුවන්. ඉස්සරහ තියෙන ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක ඊට පස්සේ
1: සවුන්ඩ්ස් කොහොමද?
0: ඩ්‍රයිවර්ට දෙන ඉන්ෆෝමේෂන් සිස්ටම් එකක් වෙනම තියෙනවානේ. බයික් X55 එකේ අඟල් 10ට වඩා ලොකු ස්ක්‍රීන් දෙකක් ඇවිල්ලා තියෙනවා. අනිත් එක සමහර දේවල් තියෙන සිම්ප්ලිසිටි එකට මම ඉන්තේරුවෙම මම නම් කැමති. මොකද හරිම සමහර දේවල් තියෙන ඕනාට වඩා කොම්ප්ලිකේට් කරපුවා මිනිස්සුන් දැන් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක ඕනාට වඩා කොම්ප්ලිකේට් කරපුවා මිනිස්සුන් තේරෙන්නේ මේකේ මොනවද කරන්න පුළුවන්.
1: ගොඩක් ඒවා මිස් වෙනවා ඊට පස්සේ.
0: වාහනේ විකුණනකම් ඒකේ තියෙන ඔප්ෂන් ටික හොයාගන්න හැමෙන්නේ ඒ මිනිහා. සමහර ඒවා තියෙනවා very simple very straight forward ඒවා ඒ විදිහට තියෙන්න ඕන කියලා දැන් අපිට ආයි හිතෙනවා.
1: Yes ඒක හරි. හරිනේ හරිනේ එනවා.
0: ඒ ඔක්කොටම ඒ ඔක්කොමත් හරි. කිසි කෙනෙකුට සම කරන්න බැරි තව එක කෑල්ලක් තියෙනවා. After sales service එක අමතක කරන්න එපා. මේක ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල් කම්පනිය ගෙන්නන්නේ. ඩේවිඩ් පීරිස් කියන්නේ ලංකාව පුරා අස්සක් මුල්ලක් නෑර පැතිරිච්ච කම්පනියක්. ඒ නිසා ආෆ්ටර් සේල් සර්විස් එක කියන එක ඔබ නිකන් කන්සර්න් එකක් ඇරෙන නිකන් ඔලුවටවත් එන්න ඕන එකක් නෙමෙයි.
1: නැතත්
0: පර්මිට් එකක් තියෙනවා නම් මිලියන 15කට අඩුවෙන් මේකේ තියෙන ටොප් මෝස්ට් කැටගරි එකම ගන්න පුළුවන්. මේකට මොකද කියන්නේ? ආ ප්‍රීමියම් වර්ෂන් එක ගන්න පුළුවන්. පර්මිට් එකක් නැතත් ඒ ළඟ ගානකට ගන්න පුළුවන්. ඒ ළඟ බොහොම ළඟ බොහොම උණු ගානකට ගන්න පුළුවන්. අහලා බලන්න මේකේ වාහනේ ඇතුලේ තියෙන වෙනතන නේ ගණන් මිනුම් ඔක්කොමත් එක සර්ප්‍රයිස් වෙන්න පුළුවන්ව ඕන් තරම්
1: තියෙනවා. හරි මම ඒ අතර ගියා පැල්වත්ත ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට මම ගිහිල්ලා බැලුවා. අපි දැන් බටර් ගැන කතා කරනවානේ. නිකම් බටර් තියෙනවා කිය කියන්නේ මෙච්චර කල් කිව්වේ ඒගොල්ලෝ ගාව බටර් වලත් තියෙනවා එක එක ඒවා. සෝල්ටඩ් බටර් එක තියෙනවා, අන්සෝල්ටඩ් බටර් එක තියෙනවා, ඊට පස්සේ ගාලික් බටර් එකක් තියෙනවා. සම අර පොඩි පොඩි කොටු කොටු තියෙන ඒකට කියන්නේ පෝෂන් බටර්. කියන්නේ කොටු කොටු ඒවා හයක් විතර නැතන් ඒක ඩීටෝ
0: කොටුල් බට
1: කොටු කොටු බට
0: කොටුල් බට
1: රයිට්. එහෙම පැක් එකකුත් තියෙනවා. සාමාන්‍ය බට එකත් ඕගලන්ට මිලදී ගන්න පුළුවන් පැල්වත්ත බටර් වලින්. පොඩක් ඔය ෂොප් කරන්න ගියාම චුට්ටක් ඒ පැල්වත්ත බටර් තියෙන ඒ රාක්කේ ළඟ චුට්ටක් වෙලා ඉඳලා බලන්න මොනවද මේ තියෙන ಜಾති ටික කියලා. මට ආසයි අර ගාලික් එක ට්‍රයි කරලා බලන්න. ගාලික් බටර් එක පැල්වත්ත වල හොඳට ෆෝම් පෙත්තක් අරගෙන
0: ඔයා ගන්න ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එක හරියට
1: හරියට හරි. Yes
0: බනන දිග පාන එක ඒක කපන්න
1: හරහට කපන්න ඕනේ
0: පොඩ්ඩයි
1: ඇන්ගල් කළා
0: ස්ලෑන් කළා ඇන්ගල් එකට කපන්න. එතකොට පෙත්ත දිගට එනවා. ඒකට ගාන්න
1: පැල්වත්ත ගාලික් බටර්
0: පොඩි වෙලාවක් දාන්න අවන් එකට. අවන් එකක් තියනවද?
1: තියනවද?
0: අවන් එකක් නැත්නම් අවන් එකක් ගන්න. අවන් එකක් සිංගරකින් ගෙවන්න ගන්න. ගාලික් බටර් ටික අටක් ගාලා දාලා ඒකට පාන් පෙති ටික දෙපැත්ත දාලා ගන්නත් පුළුවන්.
1: ඒක තවත් රසයි මට නම්.
0: හැබැයි රස්නේ කන්න ඕනේ.
1: රයිට්.
0: රස්නේ කන්න ඕනේ. රස්නේ කනකොට තමයි ඒකේ ගැම්ම තියෙන්නේ. හොඳ මේකෙන් අවන් කළා.
1: කණේකද?
0: අවන් කළා කණේකද? ආයි පාර. ජර බර ගාලා දුන්නේ නැකි. සුප් එකක් හදාගත්තා නම් එහෙම කරලා පොඩි කෑලි කඩායන දාලා තින් එකක් කන ගම රෑට ඒ ඇති මෙය.
1: ඕ ඒකනේ.
0: පොන්න චිකන් සුප් එකක් වගේ දාගෙන ඔම ගාලික් බටර් ටිකක් ගාපු පාන් පෙති දෙක තුනක් එක්ක නියම මීල් එකක් ඒක.
1: තල්වත්. මම
0: වෙනාම මේ ගඩොල් සිමින්ති කනවා වගේ රෑට ඇරලා දාන්න ඕනේ නැහැ. එහෙම ඕනේ නැහැ. අපි පල්ස් එක ගැන අපි දිගටම කතා කරා. ඉතින් අදත් අපි බජාජ් පල්ස් N160 ගැන කතා කරනවා. මේක CC 164යි තව දශම ගානක දුන්නේ. ගා ලොකු එන්ජින් එකක්.
1: ආ ඕකේ.
0: ඉතින් මේ කරන් මේ ලීටරයට කිලෝමීටර් 2000 දුනොත් ගේ හොයන්න එපා. මේක හදලා තියෙන පර්ෆෝමන්ස් වල. හරි. ඒ කියන්නේ වැඩ දාන්න, විදලා යන්න, පාර දැක්කම මිනිස්සුන්ට හැරිලා බලන්න. නවත්තලා තිබුණත් මේ මොකද්ද මේ බාණ්ඩ කියලා මිනිස්සුන්ට හිතෙන්නේ.
1: හරි ඕකේ.
0: එහෙම ඒවා තියෙනවනේ. එහෙම ඒවා තියෙනවා. ඔය වාහන වලත් සමහර ඒවා තියෙන හෙන ස්පෝර්ටි වාහන. ඒවා හැමෝම ගන්නෙ නෑ. නමුත් දකින දකින මිනිහට හරි ආසයි. දැන් අපි මේ කතා කරන්නේ බජාජ් පල්ස N160 කියලා මිනිස්සුන්ට ගණ්ඩ ඉතාම ආසහිතන බයික් එකක්. සමහර ඒවා තියෙනවනේ සිහින වගේවා. මේ N160ත් අන්න ඒ වගේ සිහිනයක් කියලා අපි ඔබට මතක් කරන්නම ඕනේ.
1: හරි.
0: මේක හැම එකක්ම, හැම කෑල්ලක්ම, හැම හැඩයක්ම පාවිච්චි කරලා තියෙන මේ බයික් එකට පුළුවන් තරම් ස්පෝටි ලුක් එකක් ඇඩ් කරන්න. බලන්ඩ පිටිපස්ස රෝධි තියෙන විදිිය. බලන්ඩ පිටිපස්ස අර ස්පිට් සීට්ටකින් අර පැසෙන්ජ සීට්ටක ඉස්සලා තියෙන වි. බයික ඉස්සරහඳල පිටිපස්සන නොකොට නිකං ඊතලයක ඔල්ලුවක් වගේ කම්පැක් කල්ලා තියෙන වි. ෆෝල් ටෑන්ක් එකේ තියෙන වටේ තියෙන ගාර්සික ස්කල්ප්ච කල්ල තියෙන විදිී
1: සෙට් වෙලා තියෙන විදිී හැඩ නේ.
0: සහ සමාරෙන්ජින් පාර්ස් තැනින් තැනින් එක්ස්පෝස් කරලා තියෙන විදිිය.
1: හරි.
0: හෙඩ් ලයිට් එක ඒක තියෙන ඩේටයිම් රනිින් ලයිට් සෙට් එක ඒ ඩෑශ් බෝඩ්ඩක යොක්කවන එක්කම කලඹක තිය.
1: මට ආස හොඳ ෆොටෝ ෂූට් එකක් කරන්න හොඳ ජැකට් එකක් දාලා බූට්ස් දාලා
0: යික ගොඳ එම ඔොයා දයන්න හො
1: එක විදි ඇංගල් සට
0: පල්ස එන්වන් සිික්ෂිය ගාව මේ අත්කරත්ත ඇති
1: වල් වෙයි ඩෙෆිනීටලි වයිරල් වෙයි එක බලමු තවයිස්සරට
0: අත්කරත්තෙකොයි එන්වන් සිික්ිය
1: අනිවිඳ මට ලොකු සතුරක් තියෙනවා. මම මිනිස්සුන්ගේ ඇස් පාදල තියෙනවා එකගලට අධ්‍යාපන කටයුතු වල දේගලන්ට මේ කරලා තියෙනවා හෙම උදව් කරලා තියෙනවා එකක දේවල් ම කරලා තියෙනවා ලයිෆගේ හරිද
0: අපි දන්න
1: මම මේ මෑතකදි කරන වැඩක් තමයි මිනිස්සුන්ට
0: හොරෙන් කරපු
1: මේ මම පින් කරන්න යනකොට හොඳ දේවල් කරන්න කැමරාවර්ගෙන යන්න කෙනෙක් නෙමේ ඉතින් සමරකර චාරූප ගත කෙරෙන්නේ එකඉතින් සමරක් කලාට එක මං ඇතුළෙ මේක කවදරි දවසක මැරිලෑයි ඒ මගේ හොඳ හරිද එම තමයි මගේ හොඳ
0: මැරිලෑයි
1: පැරිලාමයයි
0: යි රුබිණයකට රුපියල් සීයත් දුන්න ගම්ම පුරා කියව කැමරාවරන් යන්න මගින් සීයක් ගත්තා මගින් සීයක් ගත්තා තාම දුන්නෑ මගින් සීයක් ගත්තා නිවේදිකාව පත ගෝනිය නිවේදිකාවන්නේ
1: මම මේ දවස්වල මිනිස්සුන්ට ඒකැන මාතික කතා
0: මිනිස්සුන්ට කරන්නේ
1: මයිකලට නින්ද හොයලා දෙනවා දැන් කියන ගොඩක් මල්ලිල කතා කල කියෙන අක්කි බලන්න අක්කි මෙහෙම මට නින්ද යන්න මෙහෙම කතා කනට සමරකට මැසේජ් වලීම මෙවල තින හ නින්ද මයිකලට කියෙන හරි හරි මල්ලි ඔගල යන්නෝනි ස්ලීප් මේකස් ප්‍රයිවට් ලිමිට එතැන්ට ගිහිලා බලන්න ඔයාට ගැලපෙන මෙට්‍රස් එක මොකක්ද කියලා වැලන්ටිනෝ ඉටලි එකගලන්ගේ මෙට්‍රස් බ්‍රන්ඩ් එකතම වැලන්ටිනෝ ඉටලි කියලා කියන්න ඒක එක මෙට්‍රස් එකක් නෙමේ ජාති ගොඩක් තියෙනවා අපි දැන් කතා කරම මල්ලි ඔයාට ඇයි නින්ද යන්න දවට ස්්‍රෙස්ද දර අයිති මොක්කර කියන ද මට ස්්‍රෙස් කිය
0: කියන
1: ඇදට මංකින රයිට් ඔයා ගිහිල්ලා ඔය බලනවා නිදාගන්න මෙට්‍රස් එකක වාඩනිග ඇගේ පිට තුෂ්නත්වය වැඩි වගේ ගතියක් තින නිදාගන්න එගල කියන මෙට්‍රස එක නිදාගෙන ට්‍රයි කල බලන්න
0: කූල
1: කූල මෙට්‍රස් එක හෙතකුට ආට දැනයි මට හොඳර නින්ද යනවා කියලා
0: එද මේ බෝම උෂ්ණ කාලයක් තියන්නේ
1: ආයකත් බලපානනේද
0: බෝ මුෂ්ණ කාලයක් තියන්නේ අපේ කොම සර්ෆස් ටෙම්ප්‍රචර එක වැඩි ඇගේ දැන් ඇඟ නිකං උන අරම් වගේ තේරෙන
1: ඇත්තම නිකට
0: අපේ අචලතා අපි සත්තුනි අපේ ඇගේ ඇතුර තින ටෙම්පිචරක වෙනස් වෙනවා කියන උන හැදිලයි කියන එක නේ මේකැන් බාහිර උෂ්ණත්වය අපේ වෙනස් වෙලා තියෙනවා එක අර අමුතු අපහසුතාවයක් දැනෙන්නේ ඔගේ දවල්ට නම් මොකක් කර එක්මෙක් කරගන්න පුළුවන් රෑට නින්ද යනකොට ඔයක සෙට්ටුනොත් එහෙම නින්ද යන්නේ දැම්මේ ඔගොල්ලෝ දන්නවද ඒගොල්ලෝ කෝල මෙට්‍රස් එක විතරක් නෙමෙයි ඒගොල්ලෝ හගින් පිලෝ එකකුත් ඇදුවා මේ හිසේ සිට දෙපතුල දක්වාම දිගට තියෙන පිලෝ එකක් ඇදුවා ඒකත් කෝල මටීරියල් එකෙන්මයි
1: හැදුවේ
0: ඒක මහා මැජික් මටීරියල් එකක් නේ මෙට් ඒ කෝල මෙට්‍රස් එක අපි කතා කරන්නේ මේගොල්ලන් කියන්නේ වැලන්ටිනෝ ඉටලි වල තවත් එක වේරියන්ට්
1: හරි ඔකේ
0: කූල මෙට්‍රස් එක කරන්නේ දවස පුරාම පරිසරයේ තියෙන සීතල උරාගෙන සීතල උරාගෙන රස්නේ පිට කරනවා. අපි නිදාගත්තාම ඒගොල්ල අපේ රස්නේ උරාගෙන සීතල අපිට පිට කරලා අපිට දෙනවා. මේ එක්ස්චේන්ජ් එක දිගටම වෙනවා. අපෙන් උරා ගන්න රස්නේ පරිසරයට මුදාහරි.
1: හරි ඔකේ.
0: පරිසරයෙන් උදාහරණ අපි උරා ගන්න සීතල අපිට මුදාහරි. ඉතින් නිින්ද ගියොත් නම් පුතා කූල මෙට්‍රස් එක නැගිටින්නේ නැහැ ලේසි. තෑ අටන නින්දයයි කොහොමද දන්නවද එකසේ නින්දයයි හැබැයි ඒ ඔබේ බොඩි ටෙම්පරචරගේ එකනේ බාහිර උෂ්ණත්වේ ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි ඔය කූල මෙට්‍රස් හැබැයි මෙහෙමයි මේ දවස නම් කූල මෙට්‍රස් එකක් ඕන මිනිහෙකුට හරියට
1: ඔව් ඔව් ඇත්තට මේ තියෙන රස්නෙත් එක්ක
0: කාටවත් ඔහොම තමන්ගේ මෙට්‍රස් එකේ තියෙන ෆීචර්ස් කතා කරන්න බෑ මොකද අපි ආ මෙට් එකක් තියෙනවා මේක අල්ල ගන්න ඒ වොන්ත මෙට් එකක් ඒක මෙහෙම මෙහෙම වෙලා තියෙන අතරස් එකේ ස්ප්‍රින්ග් තියෙනවා මේගොල්ලන්ගේ හැම මෙට්‍රස් එකම ස්ප්‍රින්ග්ස් තියෙනවා අපි ඒව කතා කරන්නේත් නැහැ.
1: ලේයර්ස් ඕවනි විනාය කතා කරන්නේ නේද?
0: මේවැ ලේයර්ස් තියෙනවා.
1: තියෙනවා.
0: මේකේ මේ කන්ස්ට්‍රක්ෂන් ලෙවල් එක ඉතාම හොඳයි. හරිම ශක්තිමත් මෙට්‍රස් මේවා.
1: හරි ඔකේ.
0: ඒවා උඩින් තමයි ඔය ස්පෙෂල් ලේයර්ස් එන්නේ. ඒවයින් තමයි ඇත්තටම මැජික් එක පර්ෆෝම් කරන්නේ. ඉතින් ඔය කූල මෙට්‍රස් එක ළඟේ තව තියෙනවා
1: ග්‍රැෆීන් තියෙනවා.
0: ග්‍රැෆීන් මෙට්‍රස් එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා
1: රොමැන්ස්.
0: රොමෑන්ස් දැන් ගෙදර මදි වෙලා තියෙන රොමෑන්ස්. මගේ බාහිර උෂ්ණත්වය හොඳයි.
1: බාහිර
0: උෂ්ණත්වය අපි ගෙදර බලාගන්න කියලා. බයෝරිදමික් මෙට්‍රස් එක තියෙනවා.
1: හරි.
0: ඒ හැම එකකටම තියෙන්නේ එකකට එකකට වෙනස් ස්පෙෂල් ෆීචර්ස් තියෙන මටීරියල්.
1: ඕකේ.
0: ඒ නිසා තමයි ඒවා එක එක විදියට අපේ ශරීරෙන් ශරීරයට වෙනස් වෙනස්ව වැඩ කරන්නේ. වැලන්ටිනෝ ඉටලි. ලංකාවට ගෙනල්ලා විකුණන්නේ කවුද?
1: ස්ලීප් මේකර්ස්.
0: ස්ලීප් මේකර්ස්.
1: ප්‍රයිවට් ලිමිටඩ්.
0: ඒගොල්ලන්ගේ ඔෆිස් එක තියෙන කොලඹ 7 වල.

0: මේ මොනවද කංකෙත්‍රි ගන්නේ? මේ ගන්න. මොනවද කියන්නේ කියන වචන? මොනවද කියන වචන කියලා කියන්නකෝ.
1: ඔයේ ඔජයි.
0: ඔයේ ඔජයි ඊට පස්සේ මොනවද කියන්නේ?
1: ඔයේ ඔජයි.
0: ඒව වැඩන්නේ. අර මොනවද අර දැන් මෙතන?
1: මොකද? කමමීමයි.
0: කමමීමයි කියන්නේ මොකද්ද? මීමයි ගොනයි බූරුවයි. ඒකද කියන්නේ? මොකද්ද කමමීමයි කියන්නේ මොකද්ද? මීමා මෙහෙ එන්න. මගේ කම මීමයි මගේ මීමා මෙහෙ එන්න. ඒකද මේ?
1: තේරෙන්නේ කියන්නේ නැහැ නේද?
0: ඕවා තමයි ඉතින් මයිකල් ජැක්සන්ගේ හින්දුත් අපි කිව්වේ. අම්මෝ ලකුණු දාගන්න ඉංග්‍රීසි පුළුවන් කියලා පෙන්වන්න මෙතන.
1: ගන්න කාලා හයියෙන් කියනවා.
0: මතුර.
1: අයියෝ අයියෝ.
0: මයිකල් ජැක්සන්ගේ මුළු ඇල්බම් එකම අහලා මට අදටත් දන්න එකම වචන I am bad විතරයි. උත්තර කරන්න මගේ තත්. ඊට වඩා ලොකු වෙන්න පුළුවන් ද ඔයාගේ තත්ත කියන්නේ කොහොමද?
1: බෑනි. Could you be mine?
0: Oh,
1: could you be mine?
0: Could you be mine? Could you be mine කියන මොකද්ද? දෙයියෝ තමයි.
1: දන්නේ.
0: දන්නේ කියන එක තමයි කියන්න.
1: සමහර කාලවලට මම සින්දු 10-12 වතාවක් බලනවා බල්ලා තමයි සමහරක් වචන ඉගෙන ගන්න. එහෙම තියෙනවා. ඉතින් අපි ගොඩක්
0: වෙලාවට මේ නිකන් සර්ච් කරන්න පුළුවන් මේ අහවල් සින්දුවේ ලිරික්ස් කියලා එහෙම දන්න තුරු
1: ආ තියෙනවා නේ ලිරික්ස් තියෙනවා
0: ලිරික්ස් කියලා ගහන්න එනවනේ උත්තර 1000ක 15ක් ගහන්න බලන්න ඕනේ අනිත් එක උත්තර තියෙනවද මේ කැරෝකේ තියෙනවනේ පුතා වර්ෂන් එක ඔය
1: එකත් ඇත්ත ඔව්
0: හරි මුළු සින්දුවම දෙනවනේ
1: මම පොඩ්ඩක් ඉලි
0: මොන ලෝකෙද බලන්නේ මේ ඈ එහෙම නේද හත් ෆිෆ්ටින් ගැන කතා කරගෙන ඉන්නේ
1: ඒකට තමයි එන්නේ
0: මට බෑ දෙයියෝ මේ රටේ ජීවත් වෙන්න ඉතින් තමයි රටෙන් යන්න ඕනේ
1: ඉස්සර ටීවී එකක රේඩියෝ එකක සින්දුවක් ගියා ඒක අහන්න

0: තමින්දංගන්න මේ
1: අහන්න පුළුවන්ුණොත් අහන්න පුළුවන් නා බැරි වුණොත් නැ එතන ගහට නැ දැන් ඉතින්
0: කොච්චර අපේම නැ දැනුම එල්ලවල ගන්න පුළුවන්
1: යස්
0: මම පුදුම දැනුම කන්දරාවක් එකතු කර ගන්නවා TikTok වලින් සහ YouTube බුරු කියනෝනේ නියම channel කරන අය ඉන්න.
1: හරි okay.
0: Local foreign දෙකෙන්ම ඉන්නවා. වැඩක් නැති අනිත් මිනිස්සුන්ගේ ඇද්දක් උද හොය හොය ඉන්න මේවත් ඉතින් ඕන් තරම් තියෙනවා. ඒවා එකට හත ගානේ අනුපාතර තියෙන මේ ඈ.
1: ඒකත් තෝරලා
0: බෙල්ල ගහන ඒවා, සාප කරන ඒවා, හෙන ඉල්ලන ඒවා,
1: රණ්ඩු වෙන ඒවා.
0: ඔව්. අපෝ. ඒ කියන්නේ කෝල් එකක් දාලා බයින්ද කොන්ද කෙලින් නැති හින්දා මේවා බයින ඒවා. දෙවි පීඨය. දෙවි පීඨ. හැබැයි ඕක විශ්වවිද්‍යාල වගේ පාවිච්චි කරලා වැඩ ගන්න මිනිස්සු මේ රටේ ඕන් තරම්
1: ඉන්නවා.
0: ලෝකේ හැම මිනිහගෙම ගන්න දෙයක් තියනවා නම් ඒක හොයලා ගන්න පුළුවන් තැන තමයි ඕවා. ඉතින් මේවට ඩේටා නම් යනවා ඉතින්. ඕවා බලනකොට දැන් ඔයා වීඩියෝ එකක් බලුවාම ඒකේ හොඳ කාරණා තියෙනවා නම් ඔයා දෙවෙනි පාරක් බලන්න.
1: හරි.
0: සමහර ඒවා ලියා ගන්නවා. මගරුණාම ආයි බලනවා. ඒවත් ලියා ගන්නවා. ඊට පස්සේ තමයි ඔක්කොම දාලා තවත් රිසර්ච් පාරක් දාලා පොඩි ආටිකල් එකක් හදා ගන්නවා. සමහරවිට අපිට අලුත් දෙයක් හොයන්න හිතෙන්නේ ওই දකින පොඩි වීඩියෝ කෑල්ල හින්දා.
1: ඕ ඊට පස්සේ වීඩියෝ එක බලලා අපිට පස්සේ chat GPT ගිහිලා ඒක තව තොරතුරු හොයලා නතර වෙන්නේ නැහැ. මේක දිගට දිගට
0: දිගට යනවා. මේක වෙන දීර්ඝ process එකක්. data ඉතින් යනවා. යටින් යනවා වැඩේ.
1: ඕ
0: ගොඩක් දැන් මේ දවස්වල මේ යටින් යනවා. යටින් යනවා වැඩේ. යටින් මොනවද යන්නේ මේ data. ඒකට තමයි කියන්නේ රුපියල් 1199ක් ගෙවලා H15 ගන්න unlimited data. ඒ යන data ප්‍රමාණය ගැන ප්‍රශ්නයක් නැතුව ඔබට වැඩ ටික කරගන්න තමයි ඒවා ආවේ.
1: Right.
0: ඒකට අමතරව තව GB 35ක් උත් දීලා තිනවා වෙන මොන හරි browsing වලට ඕන උනොත් කියලා 1199 ඇතුලේ කරලා තින සෙල්ලම් ටික බලන්න.
1: හරි okay.
0: ළඟින්න හස් නියෝජිතේ කල්ලාගෙන මේක phone එකට දාගන්න data package එකක් හච් එකෙන් දාගත්තා කියලා ඔබේ ওই තියෙන number එකට මුකුත් හානියක් වෙන්නේ භීෂණයක් වෙන්නේ නැහැ. එහෙම භීෂණයක් නැහැ රයිට්?
1: රයිට් අපි දකිනවා හැම වෘත්තියක් ඒ කියන්නේ මොකක් වුණා ડોක්ටර් කෙනෙක් වුණා ඒගොල්ලන්ගේ වෛද්‍ය වෘත්තිය ගත්තත් ඒකේ දවසින් දවස අලුත් දේවල් හොයා ගන්නවා අලුත් උපකරණ හොයා ගන්නවා එක එක දේවල් තියෙනවා. දැන් නිවේදනය ගත්තත් මමත් සාමාන්‍යයෙන් එක්ස්පෙරිමන්ට් කරනවා අලුත් දේවල් නිවේදන කලාවට
0: මම එළියට ගිහිල්ලා ඉඳලා එන්නද? හෙට උදේ එන්න?
1: ඈ එහෙම නැහැ. ඉතින් හැම වෘත්තියකම එහෙම වෙනවා.
0: ඔයා එක්ස්පෙරිමන්ට් එක කරලා එනකන් මම පොඩ්ඩක් පොඩි බ්‍රේක් ටේක් අප් බෙල්ලෙන්න බලන්න.
1: මං දැන් කරන්නේ නැහැ. මං ගෙදර ගිහලා තමයි එක්ස්පෙරිමන්ට් කරන්නේ. එහෙම කරලා පහුවදාට අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා මේව දානවා එළියට.
0: ඔව්. මේව වණ කරනවා. මේව වණ කරනවා. විනාශ කරනවා.
1: කොරික දානවා එළියට. ඔව්. ඊට පස්සේ
0: අපිටත් කරගෙන ඉන්න නිවේදන කලාව කරගෙන දස්තාව කරගෙන ඉන්න නැති කරනවා නේද? රිසර්ච් කරලා.
1: ඉතින් අදටම අරවින්ද හැම ක්ෂේත්‍රයකම මේක වෙනවා. ඉතින් අපි කල්පනා කරනවා දැන් ටයිල්ස්. අපි ටයිල්ස් දකින්නවා. එදා ඉඳන් දැකලා තියෙනවා. කාලෙන් කාලෙට අලුත් ට්‍රෙන්ඩ්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා කරන්නේ කවුද කියලා හොයාගෙන යනකොට
0: ළඟ තියෙනවා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියලා සෙක්ෂන් එකක් තියෙනවා ටයිල් වල.
1: යස්.
0: ලංකා ටයිල් ගාව තමයි තියෙන්නේ.
1: Definitely. ඒගොල්ලෝ තමයි වැඩේ කරන්නේ. මේ ට්‍රෙන්ඩ්ස් ඒගොල්ලන් හඳුන්වලා දෙන ඒවා.
0: ඒගොල්ලෝ බලනවා මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න.
1: හරි.
0: එවෙන් ටයිල් වලින් විසඳන්න පුළුවන් ප්‍රශ්න මොනවද? කොහොමද ටයිල් එක මේකට සම්බන්ධ කරගන්නේ? ඔන්න ඔය ටික බලනවා.
1: හරි, okay.
0: එහෙම බලලා මේ මෑත කාලීන කරපු සුපිරිම නිෂ්පාදනයක්නේ ඒගොල්ලන්ගේ ඔය රූෆ් ටොප් කූල් ටයිල් එක.
1: කූල් රූෆ් ටොප් ටයිල්.
0: ඒ කියන්නේ කූල් රූෆ් ටොප් ටයිල්. ඒකේම රිසර්ච් එක ප්‍රතිපලයක්.
1: ආ, okay.
0: ඕක මනින ඉලක්කමක් තියෙනවා. ඉරේලිය තියෙන තාපය පරාවර්තනය කිරීමේ හැකියාව එක ඉන්ඩෙක්ස් එකක්.
1: හරි.
0: සාමාන්‍යයෙන් ඒක 82ක් තිබුණාම ඇති කියලා කියනවා. 82ක්. 82ක් තියෙනවා කියන්නේ
1: හොඳයි.
0: බහන්ඩ එෆිෂන්. කාර්යක්ෂමතාවය හොඳයි. දන්නවද ලංකා ටයිල් එකේ කූල් රූෆ් ටොප් ටයිල් එකේ ඒ වගේ පරාවර්තනය කිරීමේ හැකියාව 82? 82 නෙමෙයි 96.
1: හොඳයි.
0: 96.
1: ඒ
0: කියන්නේ 96ක් හිතන්න බැරි ඉලක්කමක්. ලොකු ඉලක්කමක් පක්. ඒක 96ක් කියන්නේ. මහා විශාල ඉලක්කමක්. 96ක්. ඒ කියන්නේ හිතන්නකො මේ ටයිල් ටික අතුරලා තිබුණ රූෆ් ටොප් එකේ ගිනි ගහන අවුවේ කියලා. සාමාන්‍යයෙන් මේ ඕක ඇවිදින්න පුළුවන් ද සාමාන්‍යයෙන් දෙකට විතර වගේ. සාමාන්‍යයෙන්
1: නිකන්
0: මේ ටයිල් එකේ පුළුවන්.
1: රයිට්.
0: ඔබ කල්පනා කරන රස්නේ උරලා නැහනේ. ඒක තමයි මේ ටයිල් එකේ තියෙන විශේෂත්වය. රස්නේ උරන්නේ නැහැ ටයිල් එකට. හරවලාම යවනවා. 96ක්ම යවනවා නේ.
1: ඒක නෑනේ. මරුනේ මාර තාක්ෂණය
0: මාර නම්බරයක් නේ 96ක් හරවල යන ඉන්ඩෙක්ස් එකේ 96 කියන තැන තියෙන මේ ටයිල් එක උඩ ඕන ගිනි ගන්න රස්නේ ඔය මේ

0: කතරගමේම ගිහලා දවල්ට ඇවිදලා තියෙනවද අර දෙකට විතර වගේ වැලිවල
1: කොහොමද මේ ඉවසන්නේ
0: කොහොමද මේ වගේ දවසක හිතන්න රස්ටි
1: හරි
0: ෂෝක් ටයිල් එක දාලා බලන්න රූෆ් ටොප් එකටයි ඒසී දාලා එකක් බිල අනිත් එක ඉතින් ඒසී එකක් නිතරම දුවනවා කියලා කියන්නේත් නේද
1: ඔව් නේද
0: ඒ විතරක් නෙමෙයි ගොඩාක් දේවල් ඉතින් ඒක ඇතුලේ
1: ඒකනේ නේද
0: ඉතින් ඔබව හැම පැත්තෙම බේරලා දාන්න පුළුවන් මේ සොලූෂන් එක එක සැරේ නිකන්
1: යස්
0: උදේ හවා රෑ ටයිල් අල්ලන්න එකපාර අයින් ටයිල් ටික දාලා ඔය රූෆ් ටොප් එකේ වැඩි ඉවර කරගන්න එකක් පල්ලෙහාට රස්නේ ගහන එක නතර
1: වෙනවා
0: අනිත් එක රූෆ් ටොප් එකේ ඕන වෙලාවක ඉඳ හිතෙනවා ඔය රූෆ් ටොප් එකට යන්නේ තේක හේතුවක් තමයි ඔක තියෙන රස්නේ
1: අමතක වෙනවා අපිට රූෆ් ටොප්
0: රෑ 7න් 8න් පස්සේ තමයි රූෆ් ටොප් යන්න පුළුවන් ඔය සාමාන්‍ය නිකන් මේවා දාලා අයියෝ මේව කරලා තියෙන රූෆ් ටොප්ස් වල
1: අත්ත රයිට් ආ මම ප්ලේ කර කර ඉන්නේ රෝබොක්ස් මේව කර කර ගේමින් වල ඉන්නේ
0: මොකද්ද
1: ගේමින් වල ඉන්න ගමන්
0: රෝබොක්ස්
1: රෝබොක්ස් ආ හරි ඒ කරන ගමන් තමයි මම අනවුන්ස් කරන්නේ
0: අනෝසෙල් ලං කරන්නේ නැහැ නිකන් ඕමියතක් ගහනවා වගේ කොහොමද මේ රෝබොක්ස්
1: මට ඕනේ මගේ පැත්තට පේන්නේ නැහැ මම මේව කළා මේ ප්ලේ කරන්නේ
0: පේනවා මිස අපිට
1: හරි ඔකේ
0: හැ පේනවා මිස මොන වුණත්
1: ඉතින් අරවින්ද මං අසනෑ ලැග් වෙවි එහෙම මං අසනෑ ප්ලේ කරන්න මට හොඳට එක පර්ෆෝම් කරන්න ඕනේ මගේ ලැප්ටොප්ස් ඉතින් මම කොහොමත් ලැප්ටොප්ස් ගන්න යන්නේ සිංගේකට
0: රෝබොක්ස් ඉතින් එහෙම හදිසි ගේමකුත් නෙමෙයි හැබැයි නේ
1: ඔමේ
0: මොකද මේ රෝබොක්ස් වල මරණයක් කරනවා යම්කිසි මලගයක් වුණාද එතන
1: පාතාලෙන් ඇවිල්ලා නැකලින් මම විනාශ කළේ
0: ඕ නටන්න දෙන්න තේ දන්නේ නැහැ මේකෙන්
1: අයියෝ අයියෝ 45 වෙන නටන්න ඕනි කොහොමද අනේම කතා කරන්න එපා
0: මාර ගේම් එකක් වශයෙන් ලංකා ඕක නම් වශයෙන් ලංකාන්න යන්න එපා ඔය වෙන ගේම් එකක් දාගන්න ඔයා දාගන්න මේ මේ මේවා දාගන්න
1: PUBG දාන්නද
0: ඔයා දාගන්න PUBG
1: නයි ගේම් එක දාන්න පොඩි කාලේ
0: අනේ ඔය ඒක දාගෙන ගහන්න
1: වයසට ගැලපෙන එකක් ගහන්න
0: නයි හැර පොලොන් වරි කමන්නේ නයි නෙමෙයි දැන් පොලොන් ගැත්තේ ගේම් එක
1: මේ ඇත්තට ගේම්
0: මට ඕනේ Diablo 4 ප්ලේ කරන්න Diablo 4
1: මොකද
0: ඒක තමයි Elon Musk ප්ලේ කරන ගේම් එක
1: Diablo නේ
0: අපිට දෙන එක වගේමනේ ගොඩක් කලකට හිතන්නේ
1: කවුද ඔයා ඇහුන්නේ නැහැ කවුද අනිත් එක්කන කවුද
0: ශාන්ත මාරසිං ශාන්ත මාරසිං
1: ශාන්තයා
0: Elon Musk වගේ දැන්
1: ඇතර මේ ලැප්ටොප්ස් ගනිද්දී ඔය සාමාන්‍යයෙන් ගේමින් වලට ලැප්ටොප්ස් ගනිද්දී අපි දන්නවා MSI එක තමයි ඒකට නියමට ගැලපෙන්නේ කියලා.
0: ඒකත් තියෙනවා. ඒත් MSI ගැන තමයි ගේමින් ලැප්ටොප්ස් වලදී කතා කරන්නේ.
1: ඒකේ තියෙනවනේ එක එක මට්ටම් තියෙනවනේ මේක කියලා උඩෝම ඒවා තියෙනවා.
0: ඉතින්
1: ඔබ ගැලපෙන එක තෝරගන්න යන්න ඕනේ තැන තමයි සිංග එක විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණාව මාසෙකට රුපියල් 20000ක් ගෙවලා
0: ගේමින් නම් ඉතින් උඩමකින් ගත්තර කවන්නේ නැහැ ගේමින් නේ.
1: නෑ ඉවරයක් නෑ නේ
0: ඉතින්. අලුත් ගේම්ස් එනවා ඒවලුත් වෙනවා අලුත් අප්ඩේට්ස් එනවා ඒ වෙනකොට ඉතින් ඔව් පර්ෆෝමන්ස් ඕනේ.
1: යා ඩෙෆිනිට්ලි.
0: හැබැයි සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් පාරක් ගාලා මේ පොඩ්ඩක් කරලා මේ රිපෝට් එකක් ගහගන්න ඉතින් මේ MSI එකක් අරන් ගිහලා මොනවද ඔය හිට කරන්නේ ලොකු Nvidia කාඩ් එකක් අරන් ග්‍රැෆික් කාඩ් එකක් අරන් මොකද්ද කරන්නේ?
1: ඊමේල් එකක් යවන්න.
0: ඊමේල් එකක් ගන්න. නිකන් සල්ලි නාස්ති කරගන්න එපා සිංගරකට ගිහලා කියන්නේ තමන්ගේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න සිංගරක පැහැදිලි කරලා අරගෙන දෙයි. මෙන්න මේ ලැප්ටොප් එක ඔයාට ඕනාටත් වඩා ප්‍රයෝජන ප්‍රමාණවත් කියලා දෙයි.
1: යස්.
0: සල්ලි තිතුරුයි පර්පස් එක ක්ලෝස් ලසන් වැඩේ වෙනවා.
1: තමන්ගේ මට්ටම්
0: තම්මැට්ටම්
1: කියලා හිතාගෙන
0: තමන්ගේ මට්ටම් තම්මැට්ටම්
1: මේ 20000 ඉඳන් ගෙවන්න පුළුවන් 20000 ඉඳන් මාසෙකට ගෙවලා ලැප්ටොප්ස් ගෙදර අරගෙන යන්න පුළුවන් සිංගල් එකෙන්
0: ගන්න ඔන ෆෝන්ස් ගන්නකො රෙකෝඩ් සෙට් එක ගන්න
1: අපි කිව්වා අපි දැන් ලැප්ටොප්ස් ගැන අද කතා කරන්නේ
0: අපි දැන් කතා කරන්නේ
1: අපි ඔන ෆෝන් එක ගැන අපි ළඟ දාසේ කතා කරමු
0: එද අපි කොමර්ෂල් බැංක් එක අපි මොකද්ද කොමර්ෂල් බැංක් එක ගොඩක් දේවල් තියෙනවනේ කතා කරන්නේ
1: අපි ෆික්ස් ඩිපොසිට් ගැන තමයි මේ දවස්වල කතා කරන්නේ මොකද හොඳ පොලි අනුපාතිකයක් ඔයගලන්ට හම්බ වෙනවා ෆික්ස් ඩිපොසිට් වලට කොමර්ෂල්
0: බැංක් ඩිපොසිට් කියන්නේ
1: ඩිපොසිට්ස් වල
0: ඩිපෝ එකක් ගැනද කතා කරන්නේ
1: නෑ මොකද
0: ෆික්ස් ඩිපොසිට් ඩිපොසිට් කියන්නේ මොනවද
1: ඩිපෝ ඇද්දානේ
0: ඩිපෝ ඔය ඩිපෝ වانے කතානේ ෆික්ස් ඩිපොසිට් එන්නේ ෆික්ස් ඩිපොසිට්
1: අපි මනාලද ඒකට හම්බෙන පොලි අනුපාතිකය ගැන පොඩ්ඩක්
0: පොලි අනුපාතික ගැන කතා කරන් ඩිපොසිට් කියන එක ගන්න පොලි අනුපාතික හෙට හරි කතා කරගත්තා
1: ඩිපොසිට්
0: ඩිපොසිට් අම්මෝ
1: අර කොරියා ගිහිල්ලා ආපු කාලේ මට එහෙම වුණානේ
0: රාතකට යන යන සැරේට ඉංග්‍රීසි බැරි වෙන්නේ මම මොකද්ද මේ කරලා තියෙන්නේ
1: ෆික්ස් ඩිපොසිට් ගැන අපි කතා කරමු
0: කතා කරා
1: පොලි අනුපාතිකය 10.5ක් කිව්වොත් මම නිවරදිද අරවින්ද 10.5ක් දක්වා නේද?
0: ඔව්.
1: වාව් ලොකු පොලියක් නේද? ඉතින් ඒක
0: 10.5ක්. ඒකත් ඒගොල්ලන් ඇප්සරහ යනකොට වෙනස් වෙනවා.
1: ඔකේ.
0: වෙනස් වෙන කියන්නේ හොඳ වෙනවා තව ලොකු වෙනවා. ඒක බලන්න 105කින් මේක පටන් ගන්න පුළුවන්. දවස් කීයකට දානවද කියන එක පොඩ්ඩක් බලන්න.
1: දවස් 100 200 300 400 500 වෙනකම්ම ඔයගලන්ට ෆික්ස් ඩිපොසිට් දාන්න පුළුවන්.
0: ඔබේ ඕම

0: මම ගණන් හදාගන්න. ඔබට මොකද්ද වෙන්න ඕනේ? ඔබට පුළුවන් දැන් බැංකුවත් එක්ක කතා කරලා, කමර්ෂල් බැංකුවත් එක්ක කතා කරලා ඔබගේ අතේ තියෙන ගාන.
1: හරි.
0: ඔබට දවස් කීයක් තියන්න පුළුවන්ද? ඒගොල්ලෙන් අහන්න මට මෙන්න මෙච්චර වගේ ගාණක් ගන්න උමනාවක් තියෙනවා. කොච්චර කාලයකට දාන්න ඕනද? එහෙම නේද? ගණන් හදාගන්න.
1: යා එහෙම තමයි.
0: අපි දැන් ওই දාලා කීයක් කරේ මෙන්න මෙච්චරක් අතට આવත් හොඳයි කියලා එහෙමනේ අපි
1: හිතන්නේ.
0: සාමාන්‍යයෙන් ඉතින් බිස්නස් වලදී රිස්ක් මිනිස්සු ගන්නවා. සමහර මිනිස්සු ඉන්නම සාමාන්‍යයෙන් රිස්ක් එක එච්චර කැමති නැහැ.
1: හරි ඔකේ.
0: ඔව් ඉතින් රිස්ක් එකේ හොඳයි නරකයි දෙකම
1: තියෙනවා. දෙකම තියෙනවා නේද?
0: සමහර අය ඉතින් මියෙම්මා රැකෙම්මා කියලා රිස්ක් අරගෙන ගේමක් ගහලා බිස්නස් වලට ඕනෙකට යට කරන ඉන්වෙස්ට් කරන අය ඉන්නවා එහෙම අය.
1: අනිත් එක අපේ තියෙන පොඩක් අතේ තියෙන ගාණක් පොඩි ගාණක් වගේ තියෙනවා නම් අපිට ඉතින් බිස්නස් එකට
0: වඩා ඔව් ඒක බිස්නස් එකට දාලා ඉතින් බලන් ඉඳින්න තේරුම නැහැ පොඩි ඊට නිකන් ලෙව කාලා පටන් අරගෙන ඉඳින් ගමනක් යන්නත් බෑ
1: නේද?
0: Yes. ඉතින් සල්ලි ටික බවා ගන්න හරිම සේෆ් ක්‍රමයක් විදියට තමයි අපි හැමෝම ෆික්ස් ඩිපොසිට් අඳුනගෙන තියෙන්නේ.
1: Right.
0: ඒකට ඉතින් බැංකුවක් හැටියට කමර්ෂල් බැංකුව අපි ගියත් කතා කරා ගොලංගේ
1: සම්මාන ගැන නේද?
0: සම්මාන සහතික නම් මොන්න තරම් සම්මාන සහතික ප්‍රමාණයක් අරගෙන තියනවද? ලෝකයේ තියෙන හොඳම බැංකු 1000 අතර ලංකාවේ බැංකු කීපයකුත් ඉන්නවනේ.
1: හරි.
0: ඒතර ශ්‍රී ලංකන් බැංක්ස් වලින් මිච්ච පෙර මුනේම ඉන්නේ
1: කමර්ෂල් බැංකුව.
0: අනිතකේ බැංකු 1000 අතරට ගිය පළවෙනි ශ්‍රී ලංකන් බැංක් එකත් commercial bank එක කියලා අපි මේ මේ මේ අතක අපි දැනගත්තා.
1: Oh man, congratulations.
0: ඉතින් අර ඒගොල්ලෝ අර කියන magazine එක කරන most loved brand. ඒතුම් මිනිස්සු ආදරේම බැංකුව commercial bank. ආදරේ ආ මොහොර ආදරේ ඒගොල්ලෝ. මිනිස්සු ආදරේ. එහෙම brands වලට මිනිස්සු ආදරේ වෙනවා. service එක product එක අරෝම ඒවා තියෙන product වල බලපාන සමහරවිට මේ බැංකුවේ තියෙන පාටරත් මිනිස්සු කැමති ඇති.
1: මට තාසි.
0: එහෙම තියෙනවනේ.
1: ඔව් නේ.
0: ඒ පාටරේ ලෝක ක්‍රීඩ මිනිස්සු එහෙම මිනිස්සු කැමති.
1: මට පොඩි තියෙන නිකන් හරි posh bank එකක් වගේ නිකන් ආසීතනා ඒක.
0: Right. ඉතින් ඔබේ fixed deposit එක නහන මේ ඔක්කොම කතා කරන්න පුළුවන් 13.16 කියන number එකට කතා කළා. 13.16. ඒකට කතා කරලා ඔබේ fixed deposit එක අතේ තියෙන සල්ලි මේ පොඩ්ඩක් ඉස්සරේ කතා කරගන්න.
1: රයිට් අරවින්ද, දැන් ඔයා කිව්වා නේද සතුසු මෝටර්ස් වලට ඉසුසු වාහනේ දානකොට ට්‍රක් එකක් වෙන්න පුළුවන්, කැබ් එකක් වෙන්න පුළුවන් දානකොට කලින්ම දැනගන්න පුළුවන් කියලා කොච්චර ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවද කියලා. දැන් සාමාන්‍යයෙන් හිතන්න ඔබේ ඉසුසු ලොරියේ නඩත්තුව ඇවිල්ලා තියෙන්නේ, සර්විස් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔබ හිතනවා රයිට් මම දානවා සතුසු මෝටර්ස් වලට. මුලින්ම කරන්න ඕනි සතුසු
0: මොනවාරි පෑලිය කොට හරි මාතට හරි කුරුණෑගල හරි ඒක ළඟ තියෙන එම සර්විස් සෙන්ටර් එකට දාන්න දැන් ඔයා තීරණයක් ගන්නවා ගි ඉසුසු අපි හිමු ඉසුසු ට්‍රක් එක කියලා
1: වගේ. හරි ඔකේ. ඊට පස්සේ අපි මුලින්ම කෝල් එකක් ගන්න ඕනි සතුසු මෝටර්ස් වලට.
0: ඔව්. 0777025225ට කෝල් එකක් ගන්න.
1: හෙලෝ.
0: ඔව් හෙලෝ තමයි තියෙ ඔය දෙතර කරන්න ඕනේ එහොම. බබ්බුන්ට නෙමෙයි මේ වාහනයක් ගන්න කල්පනාවල් බිස්නස් එකක් කරන්න තියෙන මිනිස්සුන් දෙන්න පුළුවන් මිනිස්සුනේ මේ කියන්නේ.
1: එතකොට ඒගොල්ලන්ට කියනවා මෙන්න මේ සර්විස් එක තමයි මට කරගන්න ඕනි කියලා.
0: අනේ හරි.
1: ඊට පස්සේ
0: එතකොට ඒගොල්ලෝ විස්තර ටික අහගන්න.
1: හරි.
0: අහගෙන ඔයාලට කියනවා මේ
1: චුට්ටකින් ගන්නම්.
0: 125ක්ද 50ක්ද 75ක්ද 100%කම ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්ද කියලා ඒ වෙලාවේ කියනවා. ඒ වෙලාවේ හරි නැත්තම්
1: පොඩි වෙලාවකින් හරි
0: අපොයින්ට්මන්ට් එක දැම්මට පස්සේ කෝල් බෑක් කළා හරි. අනේ වාරෙන් ඔබට පණිවිඩය දෙනවා. ඩිස්කවුන්ට් එක දැනගෙන තමයි දැන් යන්නේ.
1: එතකොට ගාන ගැන හොඳ අවබෝධයක් ඔබට තියෙනවා ඔබේ ඔළුවේ.
0: ඒකනේ වැදගත්ම මෙන්නේ.
1: Yes ඒක හරි.
0: දැන් එහෙම කරන්න පුළුවන් සතුස මෝටර්ස් එකට විතරයිනේ. ගාන කල්තිය කියන්න පුළුවන් ඒගොල්ලන්ට. තාම ආසන්න වශයෙන් ගාන කියන්න පුළුවන්. මෙන්න මේ වගේ කිට්ටු ගානක් තමයි මේ වැඩේදී යන්නේ
1: කියලා. යන්නේ කියලා.
0: මම කැමති එහෙම මෙයා.
1: ඒක හරි.
0: මම කැමති නෑ ඔය ගෙවන්න ගියාම සර්ප්‍රයිස් වෙන ඇඩෝ. සමහරවිට අපිට ගෙවා ගන්න බැරිම මට්ටමක ගානක් આવතෙම මොකද කරන්නේ.
1: අත.
0: එහෙම බෑ.
1: දැනගෙන යන්නේ.
0: ඔව්. අනිත් අපි හිතමුද ගාන බරපතල සර්විස් එකකට එමෙ නැත්තම් කොලිෂන් රිපෙයාර් එකකට මොන හරි රිපෙයාර් එකක් ලොකු එකක් ආව. එහෙම දැම්මහම සතුස මෝටර්ස් එකෙන් වාගේ ලොරිය නම් වාගේ ලොරියට ලොරියක් දෙනවා එතකන් දුවන්න.
1: හා ඔකේ.
0: පොඩි ගානක් ගන්නවා. පොඩි ගානක් ගන්නවා. ලොකු ගානක් නෙවෙයි. ඔබට වාහනයක් පිටින් හය කරන්න බෑ ඒ ගණන් වලට. ඒගොල්ලෝ ඒ තරම් සාධාරණ අඩු ගානකට තමයි ඒක දෙන්නේ. ඊට තමත ගොඩක් අය මගෙන් නිකන් ඔය හැමෙන් අහන ඒගොල්ලන් අර ලොරියට බොඩි එක ගහලා දෙන එක ගැන. ඔව් ඇලුමිනියම් බොඩි එක ගහන්නේ ජපානේ හදලා එව්වා වාගේම මෙහෙ බොඩි එක දැන් ෆැබ්‍රිකේට් කරන්න පුළුවන්. ටෙක්නොලොජි තියෙනවා, දැනුම තියෙනවා. තාමනාද ඒකට ඕන කරන යන්ත්‍ර සූත්‍ර ඒ ටික ඔක්කොම තියෙනවා.
1: හරි අමුද්‍රව්‍ය ඔක්කොම ටික
0: තියෙනවා. දැන් ඔයා ඔයාගේ ලොරියක් තියෙනවා, ඔයාට ලොරියට ලස්සන තට්ටුවක් බොඩියක් ගහන්න ඕනේ කියලා හිතමුකෝ.

0: ඔයා ඔයාගේ රික්වාමට එක්කනවාගේ බිස්සන්ස එකේ විදිට මේක මොනවටද මේ ලොරිය පාවිච්ච කරනකිවම් ඩිසයින් කීපයක්වාට පෙන්න්න ඔයා කැමතිරන එකට
1: හරි
0: ඔයාට එක සුපවයිස කෙනෙක්කින්න පටන්ගත්ත තැනඉඳලා ඉවර වෙන්න දවස වෙනකම්ම යාගේ වැඩේමවාගේ ප්‍රජෙක්ට එක ටයිම් ට ටයිම් චෙක්කර කර චෙක්කර කර ඒකෙ කොලිටි එක මේන්ටේන් කරන එක අන්තිමට දෙන්න කලින් ඒගොල්ලන්ගේ ඉතාම බරපතල තත්ත්වයටතේ මේක චෙක් කරනවා
1: හරි
0: උදාහරණ කරට වතුර ජෙට්ටලින් විදල බලන වතුර ඇතුරට ලීක්වෙනවාදක ජෙට්ටලින් විදින් එ ඔක්කොම චෙක් කල්ලවාට සුපිරි බාණ්ඩ ඩිලිව කරනවා
1: නියමයි නියමයි
0: ඒවත් තියෙනවා ඔක්කොම සතුසමෝට
1: හරි එහෙනම් හරි හෙට නිවාඩු කාලෙකට පස නිවාඩුවක්
0: එහෙනම් අපි එහෙම කරමු මේ හම්බෙමු නනේ මං අරවින්ද
1: අපි බ්‍රහස්පතින්ද හම්බෙමු මං හෙට හම්බෙන ඔයා බ්‍රහස්පතින්ද වැරදිලා කියන
0: බ්‍රහස්පතින්ද හම්බෙන්න හෙට නිවාඩු
1: නෑ හෙට වැඩ
0: හෙට වැඩ ගිහින්
1: එන්න එන සුබ දවසක්
0: සුබ දවසක්
1: මේ අරවින්ද මම ආශාරයා

0: සුබ දවසක්.
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: ඇගි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: කොළඹදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්බල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳමදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
7: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
9: අයියා මට ඇපල් මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
9: අයියා මට මල් ගොඩාක් දීලා.
10: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1190 නවයකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
9: හච් 15 පිස්සුවක්ම තමයි.
11: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
13: Big big dinumai bonanza bonanza
14: satipata scooter dinapata smartphone big racer ho big light wala athi escort dankya 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
15: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
16: 98.2 98.4

0: උදේ 10 විනාඩි 27යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.

0: यह था टॉप स्टोरी।
1: රකිත චරිතතුළු සැකකරුවන්ට ඇප අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටි නීතිඥ රකිත රාජපක්ෂ, චරිත් අබේසිංහ හා අරුණ වර්ණහැන්නදිගේ යන සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදහැර තිබෙනවා. ඒ ඔවුන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ඉකුත් නරුදිනේ සැකකරුවන්ගේ නීතිඥවරුන් විසින් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබුවා. එම ඇපිල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝධරගම විසින් සැකකරුවන් ඇප මත නිදහස් කිරීමට නියෝග කළා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තකහෙවත් හරක් කටා නැමැත්තාගේ බිරිඳගෙන් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්. දැන් තවත් දේශීය පුවතක්. අද සහ ලබන 31 වෙනිදා කොළඹ කොටුව මුහුදු වීදියේ සිට ගාලුපාර හරහා බම්බලපිටිය දක්වා රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවට පොලිසිය දැනුම් දීමක් කර සිටිනවා. ඒ පිටකොටුව කදිරේෂන් කෝවිලේ සහ බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලේ වාර්ෂික වේල් උත්සවය හේතුවෙන් අද පෙරවරු 10:30ට මුහුදු මාවතෙන් ආරම්භ වන වේල් පෙරහැර පසරු 5 සිට රාත්‍රි 7 දක්වා කාලය තුල බම්බලපිටිය නව කදිරේෂන් කෝවිල වෙත ළඟා වීමට නියමිතයි. එම කාලය තුල ගාලුපාරේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රිදුරන්ට දැනුම් දීමක් කළා. වේල් පෙරහැර ලබන 31 වෙනිදා බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලේ සිට පිටකොටුව කදිරේෂන් කෝවිල දක්වා යළි පැමිණීමට නියමිත බැවින් එදිනෙද රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවයි පොලිසිය පැවසුවේ.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place He GWM Experience Center within Amatanna 01117 868 666

0: නුන්න දසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
4: Finishing වහලක් ලෙස color of flower වැජබෙනා
5: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් color of තමයි
6: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8333-444 සීතා හදවත් දිනු හිතවත්කම
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමක ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
8: මුළු
6: පවුලටම මගේ ගානටම
8: කුකෝ ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
9: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. සිරිබෝඩ් සාමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 340යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි. ගෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 495යි. මන්චින් අයිස් බිස්කට් ඉතිරි රුපියල් 150යි. කාගිල්ස් ෆුඩ් සිටි.
1: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011467627222 අමතන්න.
2: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේ ටෙන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
4: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
5: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට් කෙයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
6: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමා තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
5: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
7: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
8: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
7: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
8: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
9: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
10: නොලිමිට් සෙල් එක දැන් ආයේ ඇවිල්ලා 70%ක් දක්වා සුපිරිවට්ටම් මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ chance එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් ශාකාවන් හා නොලිමිට්.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
11: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
12: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
13: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නෑ.
12: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
13: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
11: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
10: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: දැන් දෙපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
1: සියත පාත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ
3: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
6: 20 an upgrade.
7: අලුත් සොන් එකක්ද?
6: නෑ, දැන් සිංගර් එකකින් Asus, HP, Dell, Acer, MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 an upgrade.
8: Upgrade වෙන laptops ගන්න. සිංගර් එකට අදම එන්න.
9: කවුරුත් අහන්නේ නැහැනේ වාගෙන් සැන්ඩි වාගේ උස කීයද කියලා. මම දැකලා තියෙනවා ආව හම්බෙන්න මිනිස්සු වාගෙන් අහන්නේ.
10: මොකද්ද?
9: සැන්ඩි. ඔයාගේ කොට කීයද?
10: මම ගහනවා.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
13: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් 011 4 667 222 අමතන්න
14: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා
12: හොඳ ළමයා 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙලක පොඩි සතරින් තියන්න කැමරසට පොඩි වෙනසක් කළා.
15: කොකෝ ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන් CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
16: අයියා මට ඇපල් මලක් දෙන්න.
17: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
16: අයියා මට මල් ගොඩක් දීලා
17: ඔව්වා මොනවද නංගි අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
16: H15 පිස්සුවක්ම තමයි
18: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා
19: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
18: මේ අමුදෙතාවා
19: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
13: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන.
2: වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන.
14: 98.2 98.4

0: උදේ 11:00 වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 400IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: यह था टॉप स्टोरी।
1: वी अलवी मंडलीय ठे वी मैट्रिक टोन हद दहसाक। වී අලවි මණ්ඩලය මේ වන විට ගොවින්ගෙන් වී මෙට්‍රික් ටොන් 7267ක් මිලදීගෙන තිබෙනවා. ඉන් වැඩිම වී ප්‍රමාණයක් මිලදීගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කෙන්. වී අලවි මණ්ඩලය සඳහන් කළේ මේ වන විට විවිධ ප්‍රදේශවල ගබඩා 75ක් පමණ විවෘත කර ඇති බවයි. නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා කිලෝවක් රුපියල් 130ක් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140ක් යන සහතික මිල ගණන් යටතේ වී අලවි මණ්ඩලය විසින් මිලදී ගනු ලබනවා. දැන් තවත් දේශීය පුවතක්. රුපියල් 120ක අලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් ගම්පල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අලස දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. පේරාදෙණිය රෝහලේ මුළුතැන්ගේ ආහාර පිසීමේ ටෙන්ඩරිය ලබා ගැනීමට සහාය පළ කිරීම වෙනුවෙන් සැකකාර ව්‍යාපාරිකයා විසින් රුපියල් 130ක් ඉල්ලා තිබෙනවා. පසුවය 120ක් දක්වා අඩු කර එය ලබා ගැනීමේදී සැකකරු සහ ඊට ආධාර අනුබල දුන් සැකකරු අත්අඩංගුවටගත් බවයි අලස් කොමිසම පැවසුවේ. සියත ප්‍රධාන ප්‍රති ප්‍රකාශය 10:12.
0: සියත ටොප් ස්ටෝරි
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 7888 666

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
4: ්‍රේ.

0: Anna, da su duko tigen e Disney.
1: Denin Anna. Sadiye tavasıl havası dekata.
2: Siyata hot and spicy with Sudu Kochi.
1: Gudak kadere.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාරූපී.
4: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි තමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Vehicle.

උදේ 11 විනාඩි 20යි දැන් වෙලාව. ඔබ මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කිරිබත්ගොඩ ටවුන් එක හරියද? එහෙම නැත්නම් ලිට්ටබුයි ටවුන් එකේද ඔබ ඉන්නේ? නැත්නම් ඔබ ඉන්නේ මහනුවර ටවුන් එකේද? පොඩ්ඩක් වටපිට බලන්න ඔබට අනිවාර්යයෙන්ම පේනවා ඇති තිලකවර්ධන කියලා ගහපු ලොකු බිල්ඩින් එකක්. සමහරවිට බිල්ඩින් දෙක තුනක් පොඩ්ඩක් එහායින් මෙහායින් ඔබට පේනවා ඇති. ඔය ලොකුවටම පේන්නේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එක. දන්නවනේ ඇඳුමක් ගන්න යනවා නම් ඔබ තෝරගන්න ඕන හොඳම තැන තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එක. ඒත් එක්කම තියෙන ඇති තිලකවර්ධන සෙලියුල් එකක්. ස්මාර්ට්ෆෝන් එකක් ගන්න වැඩේ දැන් ඔබට දන්නවනේ. එච්චර ලේසියට ස්මාර්ට්ෆෝන් එකක් ඔබට ගන්න වෙන තැනක් අර හොයලා පෙන්නන්නකෝ. ජෙනුයින් ස්මාර්ට්ෆෝන් එකක් හොඳම ප්‍රයිස් එකට මාකට් එකේ ඔබ යන්න ඕන හොඳම තැන තමයි තිලකවර්ධන සෙලියුල්. ඒත් එක්කම ගෙදර ජීවිතේ ස්මාර්ට් කරගන්නවා නම් තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් තමයි තන. දැන් ඔය ඔක්කොම ටික මතක් කරානේ. මේ ටික ටිකක් අපි වැඩිපුර කතා කරනවා තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකත් එක්ක යාළගේ ඔන්ලයින් ස්ටෝර් එක ගැන. ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබට ෆිසිකල් ගිහලා ෂොප් කරන්න බැරි නම් ඔබට පුළුවන් යාළගේ ඔන්ලයින් ස්ටෝර් එක try කරලා බලන්න www.thilakawardhana.com වෙබ්සයිට් එක. ඔබ ඕඩ එක දාන්නේ කොළඹ කිරිබත් ගොඩවට තැනක ඉඳන් නැත්නම් කොළඹ කිරිබත් ගොඩවට තැනක ඉන්න කෙනෙක්ට නම් ඔබ ඕඩ එක යවන්නේ ඔබට පුළුවන් ඕඩ එක දාලා පැය 3ක් ඇතුළත ඒක ගෙන්න ගන්න. gift එකක් විදිහට යවනවා නම් ඒකත් ලස්සන wrap කරලා box එකක දාලා ඒ විදිහට කරලා දෙන්නත් තිලකවර්ධන textiles එකේ online store team එක ලෑස්තිලා ඉන්නවා. ඒත් එක්කම WhatsApp number එකකුත් දීලා තිනවනේ. web store එක ඔබට කරදරයි නම් WhatsApp message එකක් දාලත් අඳුමක් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. හැබැයි මුලින් ඔබ යන්න ඕනේ තිලකවර්ධන textiles Facebook page එකට. එතනට ගිහිල්ලා ඔබ කැමති අඳුමක් තෝරගන්න. තෝරගන්න කියන්නේ හැම අඳුමකම photos දාලා තිනවා size එකත් එක්ක. ෆොටෝ එක සේව් කරගන්න ෆෝන් එකට 07.656.560. 07.656.560. මම දන්නව නම් එක ලියාගත්තේ නෑ කියලා. ඒකද මුලින්ම යන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකට. එතනට ගිහිල්ලා නම් එකත් අරගෙන අර කැමති ඇඳුමේ ෆොටෝ එකත් සේව් කරගෙන ඔබේ නම, ඇඩ්‍රස් එක, වැඩ කරන ෆෝන් නම්බර් එකක් එක්ක ඔබට ඒ ඇඳුමෙන් ඕන කරන size එක දාලා message එකක් දාන්න WhatsApp එකෙන් තිලකවර්ධන textiles එකට. එතකොට ඒගොල්ලෝ ඔබට කියයි මෙන්න මේ දවස වෙද්දී අපි ඇඳුම ඔබට ගෙනල්ලා දෙනවා කියලා. ඒක පාරකින් ඇඳුම් දෙක තුනක් දාගන්න. දන්නානේ වැඩේ. කොට දාගන්න පුළුවන් ලේසියෙන් ඒ විදියට ඔබට. නැත්තං ඉතින් වෙනද වගේම කිරිබත්ගොඩ, රිට්ටබෝ, ජායල, කුරුණෑගල, මහනුවර මේ තැන්වල තිලකවර්ධන textiles තියෙනවා ඔබට shop කරන්න.

0: ඉනාවෙන්න මෙන්න වෙලාව.
1: ඔෆ සෙලබ්‍රේට් බ්ලැක්
2: ස්පෙක්ටකියුලර්
3: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක FM breakfast drive අනුග්‍රහය
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
9: නිවසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
13: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
14: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුර

0: DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
1: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්. කුකුෆ්‍රයි ආර්.බී.ඩී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කෝබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550.
3: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 එල්ලෝ එල්සී රන්සලි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගන්නතරට සුරසිරුනේට දැන් මම බය නැහැ.
8: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nathan Vadena Rhino Premier Roofing Sheet Petty Vistar Sandha 1396 Amatanna
10: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම.
11: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසීලා සමරවීර.
12: උණ හිසරදේ මස් පිඬු වේදනාව ඔක්කාරය හෝ වමනය සමෙහි රතු පැහැ ලප විදුරු මසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
11: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
13: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
14: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
13: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
14: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
15: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
16: 98.1 98.4

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එක හමාරක සිර දඬුවම් රාකිත ඇතුළු තුන්දෙනාට එප ඩෙංගු රෝගීන් 82000 ඉක්මවයි ශ්‍රී ලංකාව ලොව වේගයෙන් දියුණු වන රටවල් අතරට ලොව පුරා ආහාර අර්බුදයක් ඇතිවන ලකුණු
0: වැඩි විස්තර 10වල් 12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න

0: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන
2: එල්ෝල්C ෆයිනන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමරන
5: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
7: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රස
8: Coco Fry RBD Poltel 60 වසරකට වැඩි විශ්වාසයි
9: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා
10: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
9: මේ අවුරුද්දට ආවා
11: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්
12: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් 0114 667 222 අමතන්න
13: 98.2 98.4

0: දැන් වෙලාව දවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: මාත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්. රාකිත ඇතුළු තුන් දෙනාට අප. ඩෙංගු රෝගීන් 82000 ඉක්මවයි. ශ්‍රී ලංකාව වේගයෙන් දියුණු වන රටවල් අතරට. ලොව පුරා ආහාර අර්බුදයක් ඇතිවන ලකුණු.
0: දේශීය සියත. Local news on Seether. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01.17.88.666.
1: සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ බදුල්ල මහාධිකරණය මගින් අයුතු අවහිරය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඔහුගේ රියදුරු සහ ඇමති ආරක්ෂකංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් බදුල්ල මහාධිකරණ විනිසුරු ජේරාම් ට්‍රස්ටිගේ සඳහන් කළේ චමින්ද විජේසිරි සහ රියතුරු බඳුල ක්‍රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා හතරකට වැරදකරු බවයි. ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක නැමැත්තා චෝදනා තුනකට වැරදිකරු බවට එහිදී තීන්දු කරනු ලැබුවා. මන්ත්‍රීවරයාගේ රියතුරු ලෙස කටයුතු කළ බඳුල රත්නායක නැමැත්තා මේ වන විට මියගොස් ඇති බවයි පොලිසිය අධිකරණ හමුවේ සඳහන් කළේ. බණ්ඩාරවිල නකරේ වටරවුමසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී පොලිස ජීප් රථයක් ඔහුගේ ජීප් රථයේ ඉස්සර ක්‍රියාමේ සිද්ධියක් මූලික කරගනිමින් බහින්පස් වීමක් සිදුව ඇති බවයි නඩු විභාගයේදී අනාවරණය වුණේ. 2019 වසරේ පෙබරවාරි 10 වනදා හෝ ඊට අසන්න දිනකදී ඒ සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. තමන් පසු කරගෙන ගිය පොලිස ජීප් රථයේ මග හරස් කළ හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස එහි සිටි නිලධාරීන්ට මරණීය තර්ජනය කර පහර දී තුවාල සිදු කර ඇති බව පවසමින් පොලිසිය විසින් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබුවා. අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගු කොටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ රකිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුණ හැන්නදිගේ යන සැකකරුවන් තුන්දෙනා අද අපමත මුදාහනු ලැබුවා. ඒ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ඉක්ුත් නඩු දිනේ සැකකරුවන්ගේ නීතිඥවරු විසින් අපෙල්ලීම් ඉදිරිපත් කරනු ලැබුවා. ඇප නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසං කේස් බෝධරගම නියෝග කළේ එක් එක් සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 පැකින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහන්න ලෙසයි. ශරීර ඇපකරුවන් ඇපේ වටිනාකම තහවුරු කරන ආකාරයේ ආදායමක් හෝ දේපල පවතින බවට සහතික අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙසද නියෝග කරනු ලැබුවා. සිද්ධිය පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් දෙසැම්බර් මස 8 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී අල්ලස් කොමිසමට නියෝග කළේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක්කටාගේ බිරිඳකින් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තුන්දෙනා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර රාජ්‍යයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශද අද අපමත නිදහස් කළා. සංවිධානාත්මක අපරාධකරුවන්ගේ බලපෑම මත මෙරට සංස්කෘතික කටයුතු නතර නොකළ යුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය බලපා හැඟුණු වැවේ ධම්මරත්න හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
4: පස්සර ගිහිල්ලා බලන්නකෝ අවුරුද්දකට දෙකකට ඉස්සෙල්ලා මම කිව්වා මේ කතන්දර. පෙරහැරක්වත් කොරා ගන්න බැරි වෙයි කියලා. ඒක රජයේ මැදිහත් වෙන්නේ නැහැ සමහරලට. අනු පීසල් කවුරු හරි සම්බන්ධ වෙනවා. දෙවුන්දර දේවාලේ. ඒ බස්නායකරණේ මේ තර්ජනය කරන්නේ. එතකොට එහෙමනම් වන්දනා ගමන් ආඥාපනත යටතේ පොලිස්පතිවරයාට ලැබිලා තියෙන බලතලත් එක්ක ඒක නවත්වන එක නෙවෙයි වැඩි. අවුරුදු 10 ගණන් තිස්සේ මේවා තිබිච්ච දේවල්. ඒව නවත්තන්න බෑ. ඒකට අවශ්‍ය ආරක්ෂාව දෙන්නට ඕනේ. එහෙම පාතාලයට දැන් දීලා තියෙන එහෙමනම් මේ රට. එහෙනම් වෙනදා කරපු විදියට මේ පෙරහැරවල් ටික කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම.
1: බුද්ධ ශාසන ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගමකෙතර දිසානායක සඳහන් කළේ ආණ්ඩුව කිසිදු අවස්ථාවක සංස්කෘතික කටයුතු වලට බලපෑම් නොකරන බවයි.
5: ජාතික ජනබලවේගයේ රජය පිහිටුවීමට පෙර අතුවත් විවිධ පිරිස් උත්සාහ කරන ලැබුවා. ජාතික ජනබලවේගයේ රජයක් ගොඩනැගුණොත් අපේ රටේ ආගම දහම නැති වෙයි, පෙරහැර නැති වෙයි, විශාල විනාශයක් ආගමට දහමට සිද්ධ වෙයි කියලා. නමුත් මේ ගෙවිච්ච අවුරුදු දෙකකට ආසන්න කාල සීමාව තුළ අපි පෙන්눔 කරලා තියෙනවා බුදුදහමටත් ඒ වගේම අනිකුත් ආගම් වෙලෙමුත් අපි කොයිතරම් මෙදිහත් වීමක් සිද්ධ කරනවද කියලා. වැඩි දිනක කතා බහට ලක් වෙච්ච මාතෘකාවක් තමයි අපේ මහජන නියුත්‍යෙක් විසින් ප්‍රකාශ කළායයි කියන දළදා මාලිගාවේ පෙරහැර සම්බන්ධ සිද්ධිය. ඉතින් මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා අපි මේ පෙරහැර කටයුත්තරත් ඒ වගේම දළදා මාලිගාව හා ආසිත කටයුතු වලටත් කොයිතරම් මෙදිහත් වුණාද කියලා.
1: මේ අතර ඒකාපත විපක්ෂයේ සමාජිකයන්ගේ සංකච්ඡාවක් ඊයේ පසුරුවේ පැවැත්ුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ රටකට සාමූහික විපක්ෂයක් අවශ්‍ය වෙන බවයි.
6: විපක්ෂයක් ඉන්නවා. විපක්ෂයක් නැතුව ආණ්ඩු යන්න ගියොත් අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව දඩබ්බර ආණ්ඩුවක් වෙනවා. ඒකාධිපති ආණ්ඩුවක් වෙනවා. ඒ වගේම එකපාරටම ආණ්ඩුව දඩෝස් ගල කඩාගෙන වැටෙනවා. විපක්ෂයෙන් තමයි ආණ්ඩු කරන වැරදි පෙන්වන්න තියෙන්නේ. ඉතින් ඒ වැරදි පෙන්වන්න ඒකාබද්ධ විපක්ෂයක් හැටියට අපේ වගකීම තමයි අපි ඉටු කරන්නේ. ඊට වැඩිය මේ රටේ ඉන්න ලොකු ලොකු අයියලා කිව්වා අඩි පස්සට ගන්නෑ ඉස්සරහට යන්නේ. ඔහොම කිව්වා. මොකද හේතුව අපිට ආණ්ඩු කළත් අත්දැකීම් තියෙනවා, පැරදිලත් අත්දැකීම් තියෙනවා. ඒතර මේ දෙකම තියෙනෑනේ. මේගොල්ලෝ තාම ආදුනිකයි.
1: මේෙහිදී අදහස් දක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මන්නප්පෙරුම
7: මේ යන විදිය බැලුවහම එකතු වෙලා හරි සාකච්ඡා කරලා මේ ගහන පචවලට ගහන නංගුව පෙන්නලා ආචි දෙන්න දෙනවට වැඩසටහනක් යන්න වෙනවා. ඉතින් නැත්නම් ඉතින් ජනතා වන්දනයකට මහජන නියුක්ති වශයෙන් වැඩපිළිවෙල තියෙන්නේ. ආණ්ඩුව යන ගමන නගින් තේරෙනවනේ හරියන්නේ නැහැ කියලා රටේ ජනතාවට ගහනවා. ඉතින් මේ වගේ සියලු බලවේග නිකන් දන්නේ නැතුව නායකත්වයක් නැතුව මේකතු වෙනවා සියල්ල.
1: මෙම මාස අවසානයේදී ඉන්ධන මිලෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මෛරුණිති කුමාර සඳහන් කළේ පසුගිය දින කිහිපයේදී ලෝක වෙළඳපළෙහි ඉන්ධන මිල ඉහළ ගියද මෙවන විට ඒ අඩුවී ඇති බැවින් සැලකිය යුතු මිල සංශෝධනයක් සිදු නොවනු ඇති බවයි.
8: බොහෝ වෙලාවට විශේෂ වෙනසක් ඉන්න තියෙන සම්බන්ධතාව ගොඩක් අඩු වෙන බොහෝලාට මිල අඩු වුණොත් කිසිම වෙනසක් නොකර ඉන්න පුළුවන්කම තියේ. අපි බලාපොරොත්තු වෙන මිල අඩු වෙයි කියලා. නමුත් දැන් තව දවස් කීපයක් තියෙනවා. සහ ඊයේ දිනේදී සෑහෙන සැලකිය යුතු ප්‍රමාණයකින් මිල අඩු වෙලා තියෙනවා. එතකොට ඊළඟ දවස් දෙක තුනේ විශාල ලෙස මිල අඩු වුණොත් එහෙම අපිට බොහෝ වෙලාවට කිසිදු වෙනසක් නොකර ඒ විදිහම පවත්වා ගන්න හැකියාවක් තියේ.
1: ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමස්ත මාසික කලාපය සලකා බැලීමේදී සංස්ථාව මේ වන විට පාඩු නොලබන තත්ත්වයට පත්ව ඇති බවද කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළා. මේ අතර බ්‍රෙන්ට් දර්ශකය අනුව ලෝක වෙළඳපළේ බොරු තෙල් බැරලයක මිල අද සටහන් වී ඇත්තේ ඩොලර් 87.82 ලෙසයි. WTI දර්ශකයේ බොරු තෙල් බැරලයක මිල ඩොලර් 81.95 ලෙස සටහන් වී තිබෙනවා. වියලවි මණ්ඩලයේ මේ වන විට ගොවීන්ගෙන් 20 මෙට්‍රික් ටොන් 7267ක් මිල තියගෙන තිබෙනවා. එම මණ්ඩලයේ සඳහන් කළේ මේ වන විට ගබඩා 75ක් පමණ විවෘත කර ඇති බවයි. මේ අතර අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙලීම තවදුරටත් සිදුවෙනවා. එම ප්‍රදේශවල ගොවීන් චෝදනා කළේ සිය ප්‍රදේශ ආශ්‍රිත වී ගබඩා මෙතෙක් විවෘත කරනු මැති බවයි.
9: අපිට ගොවිතැන එපා වෙන විදිහට කරන්න එපා කියලා කියන්නේ ආණ්ඩුවට.
10: මඩේ බහැලා වී කිලෝ 150ට ගන්න ඕනේ කියලා. ඒවන් දැන් ගන්න නැහැ. දැන් කියන්නේ 120 වැඩි කියලා කියන්නේ යාලා. යාලා තනිකර කරන්නේ බොරුවනේ කරන්නේ.
1: මේ අතර වී මිලදී ගැනීමට අදාළ වූ පොරොන්දු රජය විසින් ඉටු නොකිරීම හේතුවෙන් රුපියල් 120ක සහතික මිලට වී මිලදී නොගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ තීරණය කර තිබෙනවා. එහි සභාපති සාගර අනුරුද්ධ සඳහන් කළේ වී මිලදී ගැනීමට ආණ්ඩුවේ ණයක් ඉල්ලා සිටියද මෙතෙක් ඒ සඳහා පහසුකම් සපයන්න මෙති බවයි.
11: විමෝල් වලට අනේ ඉලක්කමක් යටතේ ලෝන් එකක් කිල්ලුවා. හැබැයි ලෝන් එක ලබා දුන්නොත් විතරයි අපි 100 ගන්නවා කිව්වේ. හැබැයි අද ගම්වල ගොවිව ඇවිල්ලා කියනවා ඇයි 100 දා කියලා පොරොන්දු වෙලා ඇවිල්ලා අද ගන්න නැත්තේ කියලා. බොරුවට අපි එදා කොළඹට ගෙන්නලා රටට පෙන්නුවා මවාපාලා මෙන්න විමෝල් හිමියෝ ගෙනාවා. විමෝල් හිමියෝට කැමතුණ 120 ගන්නද වී 100 ගන්න ගන්න රටේම කියන එක ව්‍යාපාරික අනකරන විදියට කරලා අන්තිමට අපිව කඩේ යවලා රජය බේරුණා. ඒ නිසා අපි කියන්නේ සමස්ත ලංකාවේ ගොවියන්ට අපි 120 ගන්න වී ගන්න නැහැ. මොකද අපේ පොරොන්දු ඉෂ්ට කරලා
1: මේ සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නකින් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ වී මිලදී ගැනීම සඳහා මෝල් හිමියන් වෙත රජයෙන් රුපියල් මිලියන 10,000ක මුදලක් වින් කර ඇති බවයි. ඔඩපණ ක්‍රමයේ යටතේ ණය ලබා ගැනීමට ඔවුන්ට පහසුකම් සපයා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
12: මේ මිලට වී ගන්නද කිසිම කෙනෙකුට බාධාමක් නැහැ. ඔය කියන අයම තමයි සමහර අය උවිතත් වඩා වැඩි ගණන් වලට වී ගත්තානි පෞගේ කාලේ. වෙනද පොඩි රජයේ 120 ගන්නකොට ඊට වඩා වැඩි මිලට වී ගත්තානි. වී අරගෙන හාල් දුන්නානි. එමනම් දැන් ගන්න බැරි වෙන්න විදිහක් නැහැ.
1: වසරේ ගත වූ කාලය තුළ වර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,838ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම මාසයේ ගත වූ දින 27 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 27,464ක්. සිදු වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ මෙම මාසයේ මුල් දින කිහිපයට සාපේක්ෂව මේ වන විට මදුරුවන් බෝවන ස්ථාන හමුවීමේ අඩුවීමක් පවතින බවයි. එහෙත් රෝගීන්ගේ අඩුවීමක් මේ දක්වා සිදුව නොමැති බවද වැඩබලන අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
13: මේ කාලය තුළදී යම්කිසි අඩුවීමක් පෙන්නුම් කරනවා. නමුත් ඒ අපි බලාපොරොත්තු වෙන අඩුවීම නෙමෙයි. ඒ මුල් කාලයේ සැසඳුවොත් එහෙම මේ වන විට යම්කිසි අඩුවීමක් තියෙනවා. මේ කාලය තුළම ජනතාව සහයෝගය දක්වලා තිබෙනවා. මුල් කාලයේදී ඒ නොතිබිච්ච සහයෝගය දැන් අපිට දක්නට ලැබෙනවා ජනතාවගෙන්. ඒක තවදුරටත් ඉස්සරහට කරගෙන යන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ගෙදර ඇතුළත පිටත තියෙන ඒ ස්ථාන බොහොම සෝදිසියෙන් අවධානයෙන් බලලා ඒ දේවල් ඉවත් කරන්න කියලා ඉල්ලා හිටිනවා.
1: ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණු වන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ 2026 වර්ෂයේ ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවට අනුවයි. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමි වැත්තේ වේගයෙන් දියුණු වන රටවල් අතර සිවන ස්ථානයයි. එහි පළමු ස්ථානය වියට්නාමයටද, දෙවනි ස්ථානය බෙලිස රාජ්‍යයටද, තුන්වන ස්ථානය මොසම්බික් රාජ්‍යයටද හිමි වුණා. ශ්‍රී ලංකාවේ සමස්ත ආයෝජන සබඳතා සඳහා ජාත්‍යන්තර මූල ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ ලකුණු 50න් 43.67ක් ශ්‍රී ලංකාව ළඟා කරගෙන ඇති බවයි එම ආයතනය සඳහන් කළේ. ණය විනිවිදභාවය සඳහා ශ්‍රී ලංකාවේ නිශ්චිත ශ්‍රේණිගත කිරීම 2025 වසරේදී පැවති 19 ස්ථානයේ. එය මෙම වසරේදී 5 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි ජාත්‍යන්තර මූල ආයතනය සඳහන් කළේ. මේ අතර වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන ඒ තුලින් ජනතාවට සහන ලබා දීම සිය අපේක්ෂාව බව රජය පවසනවා. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මේ බව සඳහන් කළේ ඊයේ රාත්‍රියේ විකාශය සියත ටීවී ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින්.
14: ඒක ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් දක්වලා තියෙන්නේ පුද්ගලයෙකුට ජීවත් වෙන්න පුළුවන් අවම පහසුකම් සහිතව ජීවත් වීමට අවශ්‍ය මුදල තමයි දක්වලා තියෙන්නේ. ඒ අර්බුදයෙන්ද කලින් හදපු සංඛ්‍යාලේඛන තමයි දැන් ප්‍රකාශයට පත් වෙන්නේ. නමුත් මේ අර්බුදේමත් එක්ක උද්ධමනකාරී තත්වයක් යම් අපි පිළිගන්න ඕනේ. යම් උද්ධමනකාරී තත්වයක් ඇති වෙලා ඉන්ධන මිල වැඩි වීම ඇතුළේ ඒකට අනුබද්ධ සියලුම භාණ්ඩ මිල ඉහළ යන තුළේ යම් ඊට වැඩි ප්‍රමාණයක් ඇත්තටම වැඩි වෙලා තියෙනවා ජීවන වේද. මේක පැහැදිලිව පිළිගන්න වෙනවා. ඉතින් ওই දත්ත පහුගිය දත්ත පදනම් කරගෙන ඉදිරිපත් කරනවා. වර්තමානයේදී දත්ත පදනම් කරගෙන මේ අර්බුද පදනම් කරගෙන ඉදිරිපත් කරපු දත්ත නෙමෙයිනේ. ඒක ඇතුළේ මේ දත්ත පදනම් කරගෙන ඉදිරිපත් කළොත් ওই ප්‍රමාණය ඔයිට වැඩි යම් ප්‍රමාණයක් වෙනස් වීමක් හැකියාව තියෙනවා ඇත්තටම.
1: අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අද රුපියල් 331.59ක් ලෙස වාර්තා වෙනවා. එහි ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 340.71ක් ලෙසයි. එල්නිනෝ තත්ත්වයේ හමුවේ ලෝකයේ දරුණු ආහාර අර්බුදයක් ඇතිවේ හැකි බවට අමරිකා එක්සත් ජනපදය ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය පවසනවා. මැදපෙරතික යුද්ධයෙන් ආර්ථික අර්බුදයට ලක් වූ රටවල් මීළඟට මුහුණ දෙන දරුණුතම අර්බුදය එල්නිනෝ තත්ත්වයේ හමුවේ ඇතිවන බවයි ඇමරිකාව සඳහන් කළේ. සුපිරි එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ 81% සම්භාවිතාවක් පවතින බවට ජාත්‍යන්තර කාලගුණ අංශ මේ වන විට අනතුරු අඟවා අවසන්. ආසියාවේ ඇතැම් ප්‍රදේශවලට නියඟයක් සහ දකුණු ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවලට අධික වර්ෂාවක් ඇතිවිය හැකි බවයි ජාත්‍යන්තර කාලගුණ අංශ පැවසුවේ. මෙම තත්ත්වයේ හමුවේ වැඩිම බලපෑම එල්ලවන්නේ ආහාර සැපයුම්වලටයි. මේ අතර ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ලැව්ගිනි තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා පවසනවා. ගින්න හේතුවෙන් ප්‍රංශයේ ගිරොන්ඩේ කලාපයේ විනාශ වී ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 42,000ක්. ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් ප්‍රදේශය ආශ්‍රිතවද පාලනයකින් තොරව ලැව්ගිනි ව්‍යාප්ත වෙමින් පවතින බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ස්පාඤ්ඤයේ ඉවත් කර ඇති ජනතාව ලක්ෂයකට අධිකයි. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයේ පළමුවට පන්දුවට පහර දෙන පාකිස්තානය කඩුලු පහක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටිනවා. තරගය දැන් පැවැත්වෙන්නේ සූර්යවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී. පන්දු යැවීමේදී චේතනා විමුක්ති කඩුලු 3ක් බිඳහෙලා ඇත්තේ ලකුණු 27කටයි. යලි සිරස්තල මන්ත්‍රී චමින්ත විජේසිරිට වසර එකහමාරක සිරදඬුවම්. රකිත ඇතුළු තුන්දෙනා ටැප. ඩෙංගු රෝගීන් 82,000 ඉක්මවයි. ශ්‍රී ලංකාව ලොව වේගයෙන් දියුණු වන රටවල් අතරට. ලොව පුරා ආහාර අර්බුදයක් ඇතිවන ලකුණු. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේන විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය පස්සරු 6:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමග.
0: ලොව පුරා සැරිසරා සත්‍ය 100%ට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: sound. අන්න ඒ සිංදුවත් එක්ක ලංකාවෙම ෆේමස් වුණු ටෂ්නි පෙරේරා අලුතින් සිංදුවක් රිලීස් කරලා තිබ්බා.
1: අපි ඉතින් වැඩි විස්තර ටෂ්නිගේ මැහුවා.
2: හිතමගේ මත් කෙරුවේ සුන්දර ඔය දැස නිසා.
3: අලුතින් ගීත නිර්මාණයක් කරන්න ආසිත නැත්තරම දිවශාන් සහ ලසිත එක්ක එදෙනව කන්ටැක්ට් කරගෙන දෙන්නත් එක්ක කතා කරා.
0: වැඩිය දකින්න නැති විදිහේ මියුසික් වීඩියෝ එකක් තමයි කරලා තිබ්බේ.
3: දිනේෂ්ගේ චාරක දුෂාන්ත මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ කොහොමද හරිම වෙනස් ආකාරයට වීඩියෝ කරන කෙනෙක් තමයි චාරක කියන්නේ. මොකද මට ඇත්තම ඕනනේ මේ song එකට colorful video එකක්. අපි කවුරුත් කරපු නැති ආකාරයේ.
1: සින්දුවට හිතාගන්න බැරි විදිහේ feedback එකක් හම්බුණා නේද?
3: සරම මම ඊට වඩා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර කියනවා. මොකද කලින් මගේ songs දෙකම ටිකක් slow numbers දෙකක්. මේ නිර්මාණය ටිකක් stage එකට සුදුසු වෙන නිර්මාණයක් තමයි මට ඕනේ වුණේ. ඒ විදිහටම output එක ආවා.

0: Sound. මේ අවුරුද්දේ රිලීස් වෙන්න තියෙන ඉන්දියාවේ ලොකුම ෆිල්ම් ප්‍රොජෙක්ට් එක තමයි රාමායන.
1: මේ ෆිල්ම් එක පහුගියදා සැන්ටියාගෝ කොමික් කොන් ඉවෙන්ට් එකේදී මුළු ලෝකෙටම ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා.
0: තාමත් ඔෆිෂල් ට්‍රේලර් එක ෆෑන්ස්ලට රිලීස් කළ නැති වුණත් මේ ෆිල්ම් එක ගැන මේ විදිහට ලෝකෙ පුරාම කතා වෙනවා.
1: ඒකට හේතුව තමයි රන්බීර් කපූර්, යෂ්, සයි පල්ලවි වගේ ලොකු කාස්ට් එකක් වගේම හොලිවුඩ් මට්ටමේ VFX එක ලොකු බජට් එකක් වියදම් කළ මේ ෆිල්ම් එක හදපු එක.
0: එයා රහමාන් එක්ක හැන්ස් සිමර් එකතු වෙලා තමයි ෆිල්ම් එකේ තියෙන මැජිකල් මියුසික් අරේන්ජ්මන්ට් කරලා තිබ්බේ. ෆිල්ම් එක කොටස් දෙකකින් එකක් මේ අවුරුද්දේ දෙවෙනි එක 2027 දීත් රිලීස් කරන්න තමයි ෆිල්ම් ක්‍රූ එක ප්ලෑන් කරලා තියෙන්නේ.
2: Talk of the Town. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයි.

0: බැඳීම් විරල වෙන තරමට ජීවිතය සරල කරගන්න පුළුවන්.
1: හොඳ අයත් එක්ක අපේ පැවැත් නැති කරගෙන යමු, නරක අය අපේ ජීවිතයෙන් ඈත් කරගම්. ඒ අයත් එක්ක ගැටීමක් ඇති කරගන්න එපා. අපිට දුක ඇති වෙන්නේ, සතුට ඇති වෙන්නේ ගැටීම නිසා.
0: අතීතයේ අත්හරින තරමට අනාගතයට ඉඩ වැඩි වෙනවා.
1: ඔබ අතීතයේ පිළිබඳව කිසිම වෙලාවක ශෝක කර කර ඉන්න එපා. එතකොට ඔබේ කාලය ගත වෙනවා. ගිය සතිය, ගිය මාසෙ, ගිය අවුරුද්ද යමක් කරන්නට බැරි වුණා නම් එය හෙට පටන් ගන්න.
0: හෙටට යෙදෙන ඇසළපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේගේ හඬින් බණ පදයක් අහන්න සිය තහන්නම්.
2: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
5: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකියි.
4: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
6: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
7: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
6: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
7: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
8: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝග.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපු අද්දිනු පත්තු කර අද්දිනු
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
2: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help. සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් කොකාකෝලා ඉතිරි රුපියල් 150යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 350යි කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 135යි ප්‍රීමා කොත්තුමේ චිකන් රසති පහේ පැක් එක රුපියල් 240යි කාගිල්ස් ෆුඩ් සිටි
1: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
2: මාව දැකලා හැංගුණා
3: කළු
1: සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
4: මට එහෙම ඕන නෑකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න නෑනි
1: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
5: සියත ටීවී තුලින්

0: ගණක් ගන්න පුළුවන් තරම්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71යි 555යි 60.47ට අපිට WhatsApp කරන්න.
0: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි. එකපාරයි.
2: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0.114 667 222 අමතන්න.
1: හොඳමදී අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුකිරිය මාතලේ නානම්මල තනියමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳමදී අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
3: අයියා මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
6: 20 an upgrade.
7: අලුත් සොංග එකක්ද?
6: නෑ, දැන් සිංගර් එකකින් Asus, HP, Dell, Acer, MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 an upgrade.
8: Upgrade වෙන laptops ගන්න සිංගර් එකට අදම එන්න.
9: කවුරුත් අහන්නේ නැහැනේ වාගෙන් සැන්ඩි වාගේ උස කීයද කියලා. මම දැකලා තියෙනවා ආව හම්බෙන්න මිනිස්සු වාගෙන් අහන්නේ.
10: මොකද්ද?
9: සැන්ඩි. ඔයාගේ කොට කීයද?
10: මම ගහනවා.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
12: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
13: වැඩටත් ගේමින් වලටත් world class performance එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC computer accessories දැන් ශ්‍රී ලංකාවේ Biotic Solutions වෙතින්. Keyboards, mouse, headset සහ තවත් බොහෝ දේ. දැන් මමතන්න 0.77 133.21 AOC smart performance trusted worldwide.
14: Big big dinumai bonanza bonanza.
15: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 23.43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
16: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා
17: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
16: මේ අමුදෙතාව
18: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංග බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
19: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
11: සෙනසුරාදා උදේ 8ට
7: ගියපාර පොයදත් ඔයාලා මොකක්කරි පෙන්නුවනේ.
0: ගියපාර පෙන්නන්න හිටියා.
7: මොකද්ද පෙන්නන්න හිටියේ?
0: නාලාගිරි දමනේ.
7: ඇයිදින් බැරි වුනේ?
0: නාලාගිරි යට රාකල 18ක්ද කොහෙද වීලනේ එන්නේ? පැවු සේරනම කලින් මේ රාකල ටික ගෙනල්ලා.
7: ඈ?
0: රාකල ටික ගෙනල්ලා උන් වීලා.
7: මොකක්ද? ඈ.
9: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
2: 98.2 98.4

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3-wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी
1: පළාත් හතරකට තද සුළං. උතුර උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාත්වලට පැයට කිලෝමීටර 40-50 අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 40-50 අතර තද සුළං ඇතිවිය හැකි බවයි. දිවයින හරහා පවතින සක්‍රීය නිරත දිග මෝසම් තත්ත්වය මීට හේතුව බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. දැන් විදෙස් පුවතක්. සෑම ඇමරිකානුවන් 3 දෙනෙකුගෙන් 1 අයෙකු පමණක් ඉරානයට එරෙහි යුද්ධයට සහාය දක්වන බව අනාවරණ වී තිබෙනවා. ඒ රොයිටර්ස් පුවත් ඒජන්සිය සිදු කළ මහජන මත සමීක්ෂණයකින්. ඇමරිකා ජනාධිපතිවරයා ඔහුගේ අරමුණ පැහැදිලි කිරීමට අසමත්ව සිටින බව ප්‍රතිචාර දැක්වූ බොහෝ පුද්ගලයන් ප්‍රකාශ කළා. පසුගිය 24 වනදා සිට 26 වනදා දක්වා සමීක්ෂණය පැවැත්වුණා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117886666. Anuwatai Dashamathaken, Anuwatai Dashamahataren.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මිනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් අහන්න ඕන ඔබතුමාට.
2: නිදම් මංකොල්ලේ ගැන ෆිල්ම්යක් කරොත් ඊට වඩා හොඳ හිට් එකක් තියෙයි.
3: තිරකාරයෝ ටිකක් මැද්ද බන්දනාගාරියලාරියා වගේ මාවල් ලගන්නේ
4: යන්නේ. මම හුසාවෙට ගියේ නැහැ කියලා වොරන්ට් එකක් ඉෂුව කරලා තියෙනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: ඔයාගේ වාචාලකමේ සීමාවක් තියාගන්න.
3: ඉල්ලා අස්සනක ඔබතුමාගේ වැඩක්, අස්කරන එක ජනාධිපතිතුමාගේ වැඩක්, අස් නොයන එක ලැජ්ජ නැති වැඩක්.
5: අපිට කාත්වකත් පෞද්ගලික ආරෝවක් ආරවුලක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: බැඳීම් විරල වෙන තරමට ජීවිතය සරල කරගන්න පුළුවන්.
7: හොඳ අයත් එක්ක අපේ පැවැත්ම ඇති කරගෙන යමු, නරක අය අපේ ජීවිතෙන් ඈත් කරගමු. ඒ අයත් එක්ක ගැටීමක් ඇති කරගන්න එපා. අපිට දුක ඇති වෙන්නේ, සතුට ඇති වෙන්නේ ගැටීම නිසා.
6: අතීතයේ අත්හරින තරමට අනාගතයට ඉඩ වැඩි වෙනවා.
7: ඔබ අතීතයේ පිළිබඳව කිසිම වෙලාවක ශෝක කර කර ඉන්න එපා. එතකොට ඔබේ කාලය ගත වෙනවා. ගිය සතිය, ගිය මාසෙ, ගිය අවුරුද්ද යමක් කරන්නට බැරි වුණා නම් එය හෙට පටන් ගන්න.
6: හෙටට යෙදෙන ඇසළපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: Welcome to Bangkok, Thailand. Hi, I'm Shenya, foreign campus.

0: නුන නසුදු කොටිගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් ආදරේ
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 111.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු which rating A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකි ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති ස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනු පත්තු කරත් දිනු.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
5: ලංවද
1: සියල්ල බොඳව යන නිමේෂයක්.
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
1: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
8: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
9: 98.2 98.4 දෙව

0: ඇඟට එහේ මෙහේ තියන්න පාරත්තරම්
1: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න බිඳුව 115 880 400 LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
2: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
3: ඇරලහමි
2: ඇහුන් නැද්ද මං කියපුවා
3: නෑ නෑ අහන් හිටියේ
2: මොනවද අහන් හිටියේ
3: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
2: හෑ
3: ඔහුරලහමි වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත
4: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා තවත් 12 වෙනකන්
5: අනුග්‍රහය
6: දැනෙන්න අඳින්න රිසිසේ
5: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
7: හිනාවෙන්න මෙන්න වෙලාව
8: ඔෆර් සෙලිබ්‍රේට් බ්ලැක්
9: ෆ්‍රයිඩේ මොකද සෙලිබ්‍රේට්
8: මොකද ඔට ඒ වචනේ ස්පෙක් චොකු චොකලේට්
9: ස්පෙක් චොකු
8: චොකලේට්
9: ස්පෙක් චොකු චොකලේට් නෙමෙයි හලෝ ස්පෙක් චකියුල
10: ලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව්
5: අනුග්‍රහය
11: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
12: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
13: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
14: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
15: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලවිනියෝජිතෙන් විතින් දැන් ලබා ගත හැකි
16: සුබ දවසක්
17: අලුත් වෙලා
18: පහසු වෙලා තෑගි වැඩි වෙලා
19: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: The Palace Gampaha අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
6: නිවසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න ජූලි 31 දක්වා පමණයි Single Big Bonanza Mid-Year Shopping Festival
1: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
5: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
18: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
0: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 හැඩ වැඩ කාර්යය david pierce motor company private limited

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුව මැජෙස්ටික් ලංකා ටයිල්ස්.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114 700 550.
3: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115 880 400. LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා orders miss වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගංගාතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
8: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club.
9: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
10: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
9: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
11: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
12: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
11: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
12: හරි පුතේ. සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
13: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම. ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999

0: එල්ලෝල්සේකෙන් නෙලෝන්න එක්ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: ඔරිජිනල් ක්වොලිටි භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග පියෝටෙක් සොලියුෂන්ස් වෙතින් ඇස්ටා ටෝනර්, HP, Canon, Brother, Epson, Xerox සතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා ඇස්ටා ටෝනර් ඔරිජිනල් වගේම ක්වොලිටි වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මමතන්න 0777-133-021 ඇස්ටා ටෝනර් print smart save more.
4: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකම් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් බුක් කරන්න.
5: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
6: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
7: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
8: 98.2 and 98.4.
9: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
10: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
9: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
10: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
9: කතාවට දක්ෂ නම්, මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
10: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047 අපිට WhatsApp කරන්න.
9: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: දෙකයි වෙනඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලන්ඩ් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලන්ඩ් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114700.

0: यह था टॉप स्टोरी।
1: නිශාන්ත වික්‍රමසිංහගේ විමර්ශන ගැන කරුණු වාර්තා කරන්නේ නියෝග. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතයි. පැමිණිල්ල අද කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම ඉදිරියේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි. නඩුකරය යළි දෙසැම්බර් මාස 8 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළා. 2014 වසරේ ජනවාරි 22 මැලේසියාවේ සිට කටුනායක දක්වා පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානයේ ගමන් මාර්ගය වෙනස් කළ බවට සැකකරුට චෝදනා එල්ල වුණා. ඉන් රජයට සිදුව ඇති බව පැවසෙන අලාභය ඇමරිකා ඩොලර් 4,512ක්. 2014 වසරේ ජනවාරි 26 වනදා මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශය බලා යාමට සිටි මගින් 75 දෙනෙකු UL-563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇමරිකා ඩොලර් 19,160ක මුදලක් රජයට අලාභ කිරීමද සැකකරුට එරෙහි චෝදනාවක්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් 12,50,000ක රජය මුදල් වැය කිරීම සම්බන්ධයෙන්ද සැකකරුට චෝදනා එල්ල වුණා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

0: afternoon. සුදු කොච්චික දවල් ශෝයික පටන් අරන් තියන්නේ. අද පොඩ්ඩක් මෙහෙම පටන් ගන්න හිතුවා.
1: ඈතට ඉන්නේ ඔයා, මේ ළඟමද ඉන්නේ බලා.
0: කොහේ හිටියත් මට නම් කමන්නේ.
1: ගයනා කීය අසා ඔබ එයිදෝ මාව සොයා.
0: එයි නේද?

ලැබෙනකම් බලන් ඉන්න දෙයක් නැහැ. දෙයක් ලැබෙන්න නම් ඒ දේ ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. එනිසා WhatsApp message එකක් දාන්න.

0: බැඳීම් විරල වෙන තරමට ජීවිතය සරල කරගන්න පුළුවන්.
1: හොඳ අයත් එක්ක අපේ පැවැත්ම ඇති කරගෙන යමු, නරක අය අපේ ජීවිතෙන් ඈත් කරගමු. ඒ අයත් එක්ක ගැටීමක් ඇති කරගන්න එපා. අපිට දුක ඇති වෙන්නේ, සතුට ඇති වෙන්නේ ගැටීම නිසා.
0: අතීතයේ අත්හරින තරමට අනාගතයට ඉඩ වැඩි වෙනවා.
1: ඔබ අතීතයේ පිළිබඳව කිසිම වෙලාවක ශෝක කර කර ඉන්න එපා. එතකොට ඔබේ කාලය ගත වෙනවා. ගිය සතිය, ගිය මාසේ, ගිය අවුරුද්ද යමක් කරන්නට බැරි වුණා නම් එය හෙට පටන් ගන්න.
0: හෙටට යෙදෙන ඇසළපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්නා.
2: දෙව්පමුන් කලේ ආරාධනා.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමේ.
5: රතු සහල් වල වැඩිපුරම අඩංගු වන්නේ කුමක්ද? 1 ෆයිබර්, 2 ප්‍රෝටීන්.
0: පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කඳානෙන් උමේෂාද සොයිසා.
6: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
7: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
8: යත පොකට් මනි.
9: හෙට උදේ 5යි කාලට සියතහන්න.
10: අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
12: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: ලේබි ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත් කම.
2: සියට සියක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ.
3: කුකුල් ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
3: කුකුල් ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
5: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0117 888 666.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. සිරිබෝඩ් සාමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 340යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි. ගෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 495යි. මන්චි නයිස් බිස්කට් ඉතිරි රුපියල් 150යි. කාගිල්ස් ෆුඩ් සිටි.
1: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114667222 අමතන්න.
2: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
3: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
4: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
5: රාජ්‍යරෝ ගොබ්බයා.
6: ඒයි, කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
7: නිලබල කරේති ඔලමුල පුරේ.
8: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
9: 98.2 98.2

හවස දෙකයි වෙනඩි විසි හතයි වෙලාව ඒ ඔයාගේ විශ්කට තැංකව හොඳේ කියල මට එක්කන මැසේජ්ක දාලතියනවා. මහිතන්න මේ තිලී නේද තිල්ලින්නේ රත්නපුරේ විහස් ෆ්ලෝරය එකේ තිලිනි පීයේ විහස්කි ටීෂට විශ්කලානෙ නේද. ටේෂ මොනවාද කියලා තියෙන්නේ වන්නා මට සම්පූර්ණයෙන්ම මේ වොයිස් නෝට් සෙවපුවා. ඊට පස්සේ එවලා තියෙන මැසේජස් ඔක්කොම මට එවලා තියෙනවා. ඉතින් අපි හැමෝම සතුටින් නේද? තිරිනිත් සතුටින්, ටීචත් සතුටින්, විහස් බබත් සතුටින්, මාත් සතුටින්, අපි ඔක්කොම සතුටින්, සතු අත්තම සතුටින්. රයිට් ආදරින් එකතු කරගන්නවා. ඊළඟට අපිත් ඉන්න ඕ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා අම්බන් පොල සුජිත්. එයාවත් ආදරෙන් මතක් කරන්න ඕනි. පරණ සෙට් එකම දෙන්න පොයින්ට් ටොමාල්. ඊළඟට උද්දා උසා මොනවදානේ මේ නම් ගර්ෂා මැඩම් ඒ කට්ටිය වෙන්නතින් ඉන්නේ නේද? මේ වට්සප් මෙසේජ් එකක් දාද්දි එක පාර ඔක්කොම ඉන්න කට්ටියගේ නම් ටික මට එවන්න හොඳේ. නැත්තම් මොකද දන්නවද වෙන්නේ? නැත්තං ආයේ පස්සේ වනවා නේද? ආයිතිං පස්සේ මෙසේජ් එක කියවෙන එකක් නෑ දන්නවනිතින්. මට එහෙම පසුවට එවර මෙසේජස් ගැන වග කිව නොහැකි. තේරුණාද? තිලිනත් මෙසේජ් එකක් දාලා. අපිත් ඉන්නවා තිලිනයෙක්. අපි අඩි කියන්නේ තිලි කියලා. හැන්සම් කොල්ලා. ඉස්සර නම් එහෙම ලොකුවට මේ හැන්සම් සීන් එකක් නෑ. මේ ඉස්සර ඉතින් හැන්සම් කොල් ආගෙන දන්නේ කොහේ හරි ඉඳන් මට බණී දැන්. අනේ මන්නම් බය නෑ ඉතින් බැන්නයි කියලා. හරි මේ තිලින මේ කොහෙද ඉන්නේ කියලා මට කියලා නෑ. හැබැයි චාමරගේ සින්දුවක් තමයි ඉල්ලලා තියෙන්නේ. මොකක්ද අපි අහන්න චාමරගේ? චාමරගේ සින්දු නම් තියනවා නේද? තොගයක් ආසම ඒවා ගොඩක්. මම නම් ඉතින් ආසම ඔබ දන්න මොකක්ද කියලා. සෝස් පිටි අතුරාලා. තිරින ඔයා කැමති මොකටද කියලා කියන්නකෝ. ඇතින් ඇතට ඒකටත් මං ආසයි. මං ආස සින්දු නෙවෙයිනේ ප්ලේ කරන්න ඕනේ. ඔබ ආස සින්දුනේ. ඉතින් ඒ නිසා මට කියන්න මොන සින්දුවද ඕනි කියලා. ඔයාගෙන් රිප්ලයි එකක් ඉක්මනට ආවේ නැත්තම් මං ඉතින් මට ඕන එක ප්ලේ කරනවා. හොඳ ඊට පස්සේ මට අනම්මනම් කියන්න එපා. මොකද මේ ගොඩක් වෙලා බලන් ඉන්න බෑ. මං එහෙම කවුරුත් වෙනුවෙන් දැන් ගොඩක් වෙලා බලන් ඉන්නේ. මං අපුරු වෙලාද? මං සැර වෙලාද? කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා කියන්නේ ඕකට. තේරුණානේ? අම්බෝ ඇති අන්තන් තිරින එව්වා උත්තරයක්. එයත් ආස රෝස පෙතිවලට තමයිලු. මං දවසක් කිව්වා චාමරගේ රෝස පෙති කියලා නම් ඉල්ලන්න එපා මේ සින්දුව. මොකද චාමරට නේද? එහෙමනේ. එහෙම මේ එහෙම සිව්මැලි ගතියක් නෑනේ අනේ. හැබැයි වොයිස් එක නම් මාරු විදිහට හදට වදිනවා නේ. හදට මෝ හරි ප්‍රොෆෙෂනල් වෙලා මම කොහෙවත් නැති එකක්. හරි හරි සින්දුව හමු. මාත් ආසයි මේකට.

0: දවසක්
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: ඔය ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නව සීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help
7: ඩෙන්ගු මාරාන්තිකයි මේ නාවල බෙස්ට් කෙයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ
8: ඩෙන්ගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්වයකදී අපි මුලින්ම කියන්නේ විජලනය වීමෙන් ඇඟ වළක්වා ගන්න හොඳට දියර ආහාර ගන්න මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්වයක් හෝ නැත්තම් ඩෙන්ගු වගේ හැඟෙන තත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරයෙක් හම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.
7: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
9: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
10: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
9: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
10: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
11: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
12: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
13: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
14: shop එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
15: ගංගාතුරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
14: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
15: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
16: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
17: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
18: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
20: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0710 666 222 Prime Residences.

හවස 2යි වෙනාඩි 46යි වෙලාව. ඔයත් එක්ක මම තරහයි. ඔයා මට හායි කියලාවත් කිව්වේ නැහැ. ඇම්බිලි පිටි කුමුදුනි කියන්නේ. කුමුදුනි ඇපරල්ස් එකේ. කුමුදුනි ඇතුළු සෙට් එක නේද? හැමෝටම තාම හායි කිව්වේ නැහැ. එනේන මැසේජ් එකට ෂේප් එකේ රිප්ලයි කරගෙන යනවා තමයි. ඒ වුණාට හැමෝටම හායි කියන්න බැරි වුණා. ඔයාටත් ඉතින් හායි කියලා දාන්න බැරි වෙන්නේ නැති. චුට්ටක් ඉවසලා ඉන්න ඕනේ. තේරුණාද? මොකද අනේ මම මේ කතා කරන විදිය? පිස්සු කෙල්ල නේද? හරි, හොමග මාන්ටි දයානි වාදරෙන් මතක් කරන්න මොණි. ආන්ටි මට තෑගි ගොඩක් දීලා ඊට පස්සේ මං ආස නිසා යා මේ නාරං පවා මං වෙනුවෙන් ගහෙන් කඩලා මට තෑගි විදිහට එවපු කෙනෙක් තමයි ආන්ටි දයානි. හොඳයිනේ මේ දවස්වල නාරං රසට හදලා දවල්ට ටිකක් වැඩිපුර රස විඳින්න ආස හිතෙනවා. මොකද මං එන්නෙත් මහ දවාලේනේ, මාරම රස්නේ. ඉතින් නාරන් ටිකක් වෙනම හදාගෙන ආවහම ගුඩු ගුඩු ගාලා වොන්න පුළුවන්. Thank you auntie, ආදරෙයි. ඒ වගේමයි ආන්ටි හොඳට දක්ෂයි මේ ගෑනු ළමයින්ට ඇඳුම් තෝරන්න. ඉතින් මරු ආදරෙයි. ටිකක් නෙවෙයි ගොඩාක් ආදරෙයි. මට තායි කිව්වේ නෑ හොඳේ කියලා දෙනවා එක්කෙනෙක්. මවනල්ලේ රුක්මල් මේ සින්දුවක් ඉල්ලලා තියෙනවා. මං හිතන්නේ බැරි වෙයි ඒ සින්දුව නම් දෙන්න. ඒ වුණාට මං වට වෙන සින්දුවක් දෙනවා. ඉල්ලන සින්දුවම හම්බුනේ නැහැ කියලා මාතක රණ්ඩු කරන්න නම් එපා වුණ. හාද? මොකද මේ ටයිම් එකට සෙට් වෙන සින්දු තියෙනවා, මැච් වෙන සින්දු තියෙනවා. සමහර සින්දු ප්ලේ කළොත් එහෙම මට බැනුම් අහන්න වෙනවා අපේ බොස්කෙන්. නැත්නම් මට ගෙදර යන්න වෙයි. ඕනේ නැහැ නේ මං ගෙදර යන්න. මම මේ ජොබ් එක දිගටම කරනවා. බලන්නේ ඔබ ආස ඈ. එනිසා ඉතින් මම පුළුවන් තරම් හොඳ මේවා ටික ප්ලේ කරන්න. ඒකට මට නිදහස දෙන්න. හාද? ශිහාන් මැසේජ් එකක් දාලා හනේ. ශිහාන්, ශිහාන් අයියා. හැබැයි මේ ශිහාන් නෙවෙයි. මේ ශිහාන් මානව තිලක. මානවයා. හායි, කොහමද? මමත් ඉන්නව මේ පැත්ත කියලා තියෙනවා. ඉන්න ඉන්න දිගටම ඉන්න ඔය පැත්තට වෙලා. මේ සින්දු ආරත් එක්ක සුද්දා. මොකද ඔය ලැජ්ජ වෙනවා ගැඹරෙන්නේ? කොල්ලෝ ඔහොම ලැජ්ජ වෙන්නේ නැහැ. කොල්ලෝ ඉන්නෝනේ ගැම්මට, හරිද?

0: ඩිලිවරි පරක්කු වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. අෆෝඩබල් කෝස්ට් එකකට ඉක්මනටම පැකේජස් යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. ලයිව් ට්‍රැකින් සහ ගුඩ්ස් ඉන්ෂුරන්ස් තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රස් කරන්න පික් මී ෆ්ලෑෂ් බුක් කරන්න.
1: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: මොනවද අඩුම බිලට? කසාගල ග්‍රීන් සුපර් දැන් තේප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ධනී මුල්‍ය ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
0: වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ Piotic Solutions වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777-133-02-1 AOC Smart Performance Trusted Worldwide.
3: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතක.
6: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.
7: කොල්ල කෙල්ල

0: මණ්ඩලය.
1: නොලිමිට් සේල් එක ආයේ ඇවිල්ලා. කාන්තා පිරිමි ළමා ඇඳුම් ගෘහපකරණ සඳහා 70%ක් දක්වා මෙගා ඩිස්කවුන්ට්. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් ශාඛාවන් හා nolimit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
4: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
3: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතට ඇත්තටම විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
2: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
5: 100%ක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
6: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි

0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
1: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
2: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
2: මේක කාලෙකින් ඔබට හම් වෙන රෙයා චාන්ස් එකක්.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
2: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
2: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
4: අනුවටයි 0.4 කලුතරට
5: සියත FM.

0: හවස 3 වෙන අඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 400IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: क्या था टॉप स्टोरी।
1: විනිසුරු විශ්‍රාම වයස ගැන පැහැදිලි කිරීමක්. අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනයට කෙටුම්පත් සකස් කිරීම සඳහා උපදෙස් දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී නීති කෙටුම්පත් සම්පාදක වෙත අදාළ උපදෙස් ලබා දෙනු ඇති. විනිසුරුවරුන්ගේ දැනට පවතින ව්‍යවස්ථාපිත විශ්‍රාම ගත යුතු වයස් සීමාව ඉහළ නැංවීමේ අවශ්‍යතාවද හඳුනා ගැනුණා. මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාවද ඉහළ නැංවිය යුතු ඇත්තේ නඩු විභාග කඩිනම් කිරීමේ අරමුණි. අධිකරණවල ස්වාධීනත්වය තහවුරු කරමින් අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂමව හා විධිමත් කිරීම වෙනුවෙන් මෙම සංශෝධන ගෙනෙනු ඇති. මේ ඒ පිළිබඳ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස.
2: ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 146 වන ව්‍යවස්ථාව ප්‍රකාරව අභියාචනාධිකරණයේ අධිකරණ බලය ප්‍රාදේශීය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන අභියාචනාධිකරණ විනිශ්චයකාර වරුන් සංඛ්‍යා විහිළ නැංවීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙනවා. අපරාධ සම්බන්ධයෙන් මුල් අවස්ථා අධිකරණ බලය ඇති පළාත්බද මහාධිකරණවල සහ සිවිල් අභියාචනා බලය පවතින සිවිල් අභියාචනා මහාධිකරණවල පවතින ඉහළ නඩු සංඛ්‍යාව ප්‍රමාදයකින් තොරව විසඳීම සඳහා මහාධිකරණ විනිශ්චයකාරුන් සංඛ්‍යාවද ඉහළ නැංවිය යුතු තිබෙනවා. එමෙන්ම අධිකරණ ප්‍රමාණ ඉහළ නැංවීම සහ ප්‍රාදේශීය අභ්‍යාචනාධිකරණ ක්‍රියාත්මක කිරීම හේතු කොටගෙන එම අධිකරණවලට පළපරුදු සහ විද්වත් විනිශ්චයකාරුන්ගේ සේවය ලබා ගැනීමට හැකිවන පරිදි විනිශ්චයකාරුන්ගේ දැනට පවතින ව්‍යවස්ථාපිත විශ්‍රාම ගත යුතු වයස ඉහළ නැංවීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙනවා.
1: මේ අතර ජනාධිපති මන්දිර පහක් සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. බෙන්තොට, කතරගම, මහියංගනය, ඇඹිලිපිටිය හා අනුරාධපුර ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර ඊට අයත්. යෝජනා කැඳවීමෙන් පසු සුදුසු ආයෝජකයන් වෙත දීර්ඝ කාලීන බදු පදනම යටතේ එම ජනාධිපති මන්දිර ලබා දීමට තීරණය කළා.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117 888 666.

0: තුනයි වෙනඩි තහයි වෙලාව හායි ලස්සන සිින්දුවක් ඕනේ මචෝ
1: ඒ
0: මං මචන් වෙලාද දැන් එච්චරට අපේ ෆිට් එකනේ දුරදිග ගිහිල්ල තියෙන්නේ මචෝ මචී කියන්නානේ මම ගෑන සතෙක්නේ එනිසා හරියට කියන්න ඕනේ හරිද මදන්නේ මේ මෙසේජ් එක දාලා තියෙන්නේ HD චන්දන මොකටද ඔයාගේ නම යකට 16 කියලා දාගෙන තියෙන්නේ ඔයා 16 වෙනි සියවසේද නැත්තම් ඔයා 2016 ඉපදිලා තියෙන්නේ තමයි හිතාගන්න බෑ අනේ 2016 ඉපදුනා නම් දැනට අවුරුදු 10යිනේ ඒක වෙන්නත් බෑ 16 කියන්නේ ඔයාගේ උපන්දිනේද අයියනේ මේ නම් වල අගට අංක දාගන්නේ මට තේරෙන්නේ නැහැ හරි කමන්නේ ඔයා මගේ ප්‍රශ්න වලට උත්තර එවන්න පස්සේ මං සින්දුවක් දෙන්න ලෑස්ති කරගෙන තියෙන්නේ ඔයාට ඒක දෙන්න කලින් තව කට්ටිය ඉන්නවා එකතු කරගන්න ඕනේ මම යනවා නුගේ ගොඩට සුදුනෝන අහගෙන ඉන්නේ සුදුනෝන කියලා කියන්නේ ආදරේට කොණ්ඩයක්වත් තාම සුදු වෙලා නැහැ දත්තිකවත් සුදු නැහැ මං හිතන්නේ නිලු මම මේ ඔයාගෙන කියන්නේ සමාලි ආවද දැන් කොහමද යාට මං ඇහුවයි කියන්න මං මතක් කළා කියන්න හලෝ සුදු කොච්චිය ආව අහගෙන යන ගමන් කොහෙද යන්නේ කාත් එක්කද යන්නේ කේජී තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ අනේ අම්මෝ මාර නමක්නේ ඔයාට තියෙන්නේ සිනත් යනවා මට ඊළඟට දිනුක හයි ඔයත් අහගෙන ඉන්නවා නේද දිනුක කියලා තිනවා මන් නපුරුයි වගේලු ඇත්තද චුට්ටක් නපුරුයි ඉතින් නපුරුකමටත් ඇටිය සැර සැර නමේ හැටියට ඉන්න බෑයි නේද අද හොඳ හින්දි සින්දුවක් දෙන්න කියලා තිනවා අද දෙන්නේ හැමෝම ආස එකක් මේ පැයේ විශේෂයෙන් ඔය රොමේෂ්ගේ සින්දුවක තිනලා තිනවා ඒ ගැනත් මම සලකා බලන්න ඊළඟට අද කියන්නේ නැද්ද මේක කියලා අහලා තිනවා කොට්ටාවේ පුෂ්පේ මොකද පුෂ්පේ පුදුම හදිස්සියක් තියෙන්නේ නේද පුතා දහම් ඉන්නවා ඊළඟට වයිෆ් රුවිනි එක්ක අහගෙන ඉන්නවා කියලා තියෙනවා මට ෆොටෝස්ත් එවලා තිනවා මේ ඔයාගේ ගෙදරද අනේ පුදුම ලස්සනක් හරිම සිරියාවන්ත ගයක් කොට්ටාවේ කොහෙද ඔගොල්ලෝ ඉන්නේ මොකද මමත් මත්තගොඩ නිසා අනිවාර්යෙන් සමහර විට ඔගොල්ලෑ කෙවල් පහු කරගෙන මං එහෙට යනවා මෙහෙට යනවා වෙන්න පුළුවන් දෙසේ 55 පාරේ සිද්ධ මුල්ලේ නේද මේ ලස්සන ගේ තියෙන්නේ කියන්නේ සිද්ධ මුල්ලේ හරිම ලස්සනයි හරිම සිරියාවන්ත ගයක් මං ආසයි ඔය ටයිප් එකේ ගෙවල් වලට සමහර ගෙවල් දැක්කහම කියන්න පුළුවන් නේ ගෙවල් වල ඉන්න මිනිස්සුත් කොහොමද කියලා ගේ මෙච්චර ලස්සනට තියනවා කියන්නේ ඔයත් අනිවාර්යෙන් ලස්සනට පිළිවෙලට ඉන්න කෙනෙක් වෙන්න ඕනි එවන්න කොහාගෙත් ෆොටෝ එකක් බලන්න මම හිතපු දේ හරිද කියලා බලන්න ආදරෙන් එකතු කරගන්න ඔය මුළු පවුලම මිලානෝ මාතර ඇඹුල රෙස්ටෝරන්ට් එකේ කට්ටියවත් ආදරෙන් එකතු කරගන්නවා

කේජී කියලා මට මෙසේජ් එකක් තැවුමේ ඉස්සෙල්ලා එයාමට නම එවලා තියෙනවා. හොඳ වෙලාවට නම එව්වේ. කේජී කියන්නේ කනිෂ්ක ගයාශාන්. කට්ටිය නමනම් කියලා තිබ්බා. හරි. කනිෂ්ක ගයාශාන් මීගමීනන් තමයි මෙසේජ් එක දාලා තිබ්බේ. දිග්ගටම ඔය අනිත් නමින් මෙසේජ් කරන්න හොඳ. එතකොට මට ආව හොඳට මතක හිටිනවා. හවස 3:00 වෙනාඩි 18යි.

0: බැඳීම් විරල වෙන තරමට ජීවිතය සරල කරගන්න පුළුවන්.
1: හොඳ අයත් එක්ක අපේ පැවැත්ම ඇති කරගෙන යමු, නරක අය අපේ ජීවිතෙන් ඈත් කරගමු. ඒ අයත් එක්ක ගැටීමක් ඇති කරගන්න එපා. අපිට දුක ඇති වෙන්නේ, සතුට ඇති වෙන්නේ ගැටීම නිසා.
0: අතීතයේ අත්හරින තරමට අනාගතයට ඉඩ වැඩි වෙනවා.
1: ඔබ අතීතයේ පිළිබඳව කිසිම වෙලාවක ශෝක කර කර ඉන්න එපා. එතකොට ඔබේ කාලය ගත වෙනවා. ගිය සතිය, ගිය මාසේ, ගිය අවුරුද්ද යමක් කරන්නට බැරි වුණා නම් එය හෙට පටන් ගන්න.
0: හෙටට යෙදෙන ඇසළපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්නා.
2: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: නාමයයි.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමක ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0711327477. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
4: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: ගන්නවා ලයිසන් එක.
6: දැන් හරිනේ අමාරු.
3: Wife ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද?
7: අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරි කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
6: මොකද මේ වගේ කියන්නේ?
7: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
9: සහස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
10: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
11: 98.2 98.4

හිනවාගේනේ මේක මිවසෙක් නික අපේ ඔෆිස් එක එක්කෙනෙක් ඉන්නවා. එයාට මේ නිකන් මේ වගේ මිවසෙක් අහනකොට අමාරුයිලු ඉන්න නේ නයි කියෙහෙම වලින් පටන් ගන්න පොඩ අශ්ෂෙක් කෑ ගහන වගේ නේ සිින්දු පටන් ගනිද්ද. නේ මන්දයි තින්නේද ඔයාගේ කටහඬ හරිම ස්වීට් අප්පා. කවුද මේ මෙසේජ් එක දාලා තියෙන්නේ? ආ ඔයා ගැන මං කිව්වනේ කනිෂ්ක ගයාශා කේජී කියලා කිව්වේ එයා තමයි. ළඟට කවුද කවුද මේ කවුද මේ තම්සප්පේ වන්නේ? වර්ජිනියා. එයාට මොකද වෙන්නේ කියලා අහලා තියෙනවා. එයාගේ නිකන් අර දත් හිරි වැටෙනවා වගේ. එම තීරණේ සමහරුන්ට මේක එක සද්දවලට නිකන් නේ ඇඟම නිකන් අර කිලි පොලා යනවා වගේ, දත් හිරි වැටෙනවා වගේ. එම තීරණේ අහන් ඉන්න අමාරුයි. අනේ මන් දන්නේ නෑ මෙවනා.

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
1: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
5: දන්න
6: සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive
4: අනුග්‍රහය.
7: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සීග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
15: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
16: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
19: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
4: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 header වැඩකාරයා. david pierce motor company private limited

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. කුකුෆ්‍රයි ආර්.බී.ඩී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින්, බිල් පේමන්ට්ස්, ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550
4: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 එල්ලෝ එල්සී රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න pick me flash කරන්න
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
7: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
8: ගන්නතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ
9: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club
10: ඩෙන්ගු මාරාන්තිකයි මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර
11: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිදිසා ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. EDC ජිප්ටයි සහ EDC ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3, සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
12: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
13: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
14: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
13: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
14: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
15: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
16: සමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
17: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance We Help
18: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
19: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා
20: ඈරාලහමි
19: ඇහුන් නැද්ද මං කියපුවා
20: නෑ නෑ අහන් හිටියේ
19: මොනවද අහන් හිටියේ
20: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
19: හෑ
20: ඔහුරාලහමි වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත
21: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
22: අනුග්‍රහය
23: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චාකාරේ
24: තිලකවර්ධන ටෙක්ස්ටා

0: සියත අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM.
1: විනාඩි 9ක් 10ක් විතර මං කටපියාගෙන ඉන්න හදන්නේ. මොකද? ටැරන්ස් විජේවර්ධනයන්ගේ ලස්සන මෙඩ්ලි එකක් ප්ලේ කරන්න. මේක හැබැයි කියන්නේ 242 බෑන්ඩ් එකේ අය. ලස්සනයි. එක දිගට හමුනේ. මම මැද්දෙන් පයින් නෑ ඔන්න. හරි?

0: සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71යි 555යි 60.47ට අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
2: කවුරුත් අහන්න නෑනේ වාගෙන් සැන්ඩි වාගේ උස කීයද කියලා. මම දැකලා තියෙනවා ආව හම්බෙන්න මිනිස්සු වාගේ අහන්නේ.
3: මොකද්ද?
2: සැන්ඩි, ඔයාගේ කොට කීයද?
3: මම ගහනවා.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමග
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක් නම් ඉස්තර.
10: Original quality භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Asta Toner, HP, Canon, Brother, Epson, Xerox ඇතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner original වගේම quality වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 0.777 133.21 Asta Toner print smart save more.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
14: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
15: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්කලා.
16: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා
17: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
16: මේ අමුදතාවා.
18: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
19: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
5: සියත පත්තරේ විදහසා උදේ 7:50ට.
8: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.117 388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
0: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
6: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
15: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
10: 98.4 මේකමුවට සියතර FM
12: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක.
7: යුකෙවලින් ඉන්නවා.
11: ගොඩාක් අද්දරේ ෂූ ලෝකෝ චේ.
7: ඉතාලියෙන් ඉන්නවා.
1: සා ෆස්ට් ටයිම් අපිට හන්න සීත.
7: එතකොට කොරියා
2: සුදු කොච්චි මානි තරංගයෝ.
7: ජපාන්, රොමේනියා, එවැගේම ඩුබයි.
12: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි.
16: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
7: සතිය දවස්වල හවස දෙකට
2: සුදු කොච්චි මරු.

0: හම සහතරයේ වෙනඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

0: क्या था टॉप स्टोरी।
1: සලේගේ පෙත්සම කල්යයි. රාජ්‍ය බුද්ධි සේවේ හිටපු ප්‍රධානයේ සුරේ සලේ විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා අගෝස්තු මස 25 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. පෙත්සම අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල් ඉදිරියේදී. එදින පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් සුරේෂ් සලේ පෙත්සම ගොනු කර තිබුණා. දැන් විදෙස් පුවතක්. ඇමරිකාව හා ඊශ්‍රායලය සමග පැවති යුද ගැටුම් හේතුවෙන් තම ගෑස් නිෂ්පාදන ධාරිතාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වූ බව ඉරානය පවසනවා. ඉරානය පැවසුවේ ගෑස් ඝන මීටර මිලියන 230ක් අහිමි වූ බවයි. පොදු යටිතල පහසුකම්වලට මෙන්ම පුද්ගලික දේපළවලටද හානි සිදු ඇති බවයි ඉරානය සඳහන් කළේ. පාලම් 12ක් සහ උමන් මාර්ග දෙකකට ඇමරිකා ප්‍රහාර එල්ල වී තිබුණා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117 888 666 98.2 98.4 Diva

ටිකක් ස්ලෝ එකේයා. අය ඩ්‍රයිව් කරගෙන යන ගමන් අහන්න හිතන ටයිප් එකේ සින්දු ටිකක් අහන ලස්සන පැය තමයි පටන් ගන්නේ. මේ පැය ලස්සන වෙන්න තවත් එක හේතුවක් තියෙනවා. මොකද මේ පැය අවසානයේ මම යනවා. ඉතින් ලස්සනයි නේද මේ පැය? මම යන නිසා මමම කියනවා. ඉතින් ඔබට මූණට කියාගන්න බැරිකමක් තියෙනවද දන්නේ නැහැ. එහෙනම් ඉතින් මමම කියනවා හිතලා. මේක නෙවෙයි වැඩේ. දැන් මට සින්දු දෙකක් තියෙනවා, දෙකෙන් එකක් තෝරගන්න බැරුව ඉන්නේ. මං ඒ නිසා ඔබෙන් උදව් බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ. නිලාන් හෙටියාරච්චිගේ සින්දු දෙකක් තියෙනවා. දෙකක් නෙමෙයි, නිලාන් හෙටියාරච්චිගේ සින්දු ගොඩක් තියෙනවා. ඒ වුණාට මේ වෙලාවේ මම හිතාගෙන ඉන්නවා එක්කෝ මේක නැත්තම් මේක කියලා සින්දු දෙකක්. බලමු වැඩි දෙනාගේ කැමැත්තට තමයි ඉඩ දෙන්නේ. එකක් නිලාන් හෙටියාරච්චිගේ යන්න යනවද, ඒක හොද. අනිත් එක තාලෙට කිව්වා ඔයා කොහොමද මං කියනකොට කැත. අම්මෝ කැත නේද? මේ තරම් කැතට සින්දු කියන්න පුළුවන් වෙන කවුරු හරි හිටියොත් හිටපු දෙන් ඉති. මේ යන්න යනවද සින්දු හොඳයි කියලා යමුනා කියලා තියෙනවා. ඕකේ බලමු අනිත් කට්ටිය මොකද කියන්නේ කියලා. අනු රොමේනියාවේ අනු කියලා දෙනවා කිලෝ ගානට දුක් විඳපු හිත. තාම ඔය ගල තාම ඔබ ගැන සොයනවා නේද? මාතාසයි සිරටන් එකේ කටියත් මෙසේජ් එකක් දාලා තියෙනවා. තිමිරිගසය සිරටන් එකේ ඕලු ඇතුළු සෙට් එක ආදරෙන් එකතු කරගන්නවා. යන්න යනවද සින්දුවට තමයි වැඩිපුරම මනාපේ. ඊළඟට අම්බෝ පුදුම තරංගයක් නේ මෙතන. තමට එක මෙසේජ් එකක් කියවන ඕපන් කරගන්න බෑ. එක දිගට මෙහෙම මෙසේජස් එනවා එනවා එනවා ඉවරයක් නැහැ. ඔයා සින්දු දිදී ඉන්න ඔයාට මාව එපානේ නේද? ලලිත් තමයි අහන්නේ. ඉතින් මම සින්දු දිදී ඉන්න නැතුව මම වෙන මොනවද කරන්න කියන්නකෝ? මගේ ජොබ් එකනේ සින්දු දිදී ඉන්න එක. මම වෙන මොනවද කරන්න ඕනේ? ආ කියන්න බලන්න. ඔයත් එක්ක මෙසේජ් කර කර ඉන්න ඕනේ. එහෙමද? ඔයාට මාව හම්බුනෙත් මේ සින්දු දෙන ප්‍රෝග්‍රෑම් එක නිසා නෙවෙයිද ලලිත්? කවදාරි බණින්න එහෙම තමයි ඉතින් ලලිත්ට මම. දුම්බර ලලිත්. එයා නම් කවදාවත් මාත් එක්ක රණ්ඩු කරන්න නැහැ. හිතුනොත් මාකොල ලලිත්ව අතෑරලා දුම්බර ලලිත් එක්ක මේ දිගටම චැට් කරනවා. ඔලන්න නෑනේ නේද? මං ආසරෑනේ රණ්ඩු එවි ඉන්න. රණ්ඩු වෙනවද කවුරු හරි මං ටකලා එමස් ස්ථානේ ඉවත් කරනවා. එහෙමයි මගේ වැඩ. හරි කොහොම හරි දුම්බර ලලිත් එක්ක එයාගේ දුව ආයේෂවත් එකතු කරගන්නෝ. එයත් කැමති යන්න යනවද සින්දුවට කියලා කියලා තියෙනවා. ඊළඟට තුෂාරි. තුෂාරි ඔයාගේ මං ඇහුවා කවුද ඉන්න කට්ටිය කියලා. ඔයාමට කියලාවල නෑ. ආයේ කොහොමත් එවන්න ඕනේ නැහැ. මම මෙහෙම කියන්න පිළියන්දල සැලෝන් 10:01 අනු වශිනි බබා ඒ වගේම මේ වෙලාවේ කට්ටිය කොයි හරි යනවලු. ආ වන්දනාවේ යනවා කියලා කියලා තියෙන්නේ. කොහෙද යන්නේ? ආ හෙට පෝයනේ. හොඳයි හොඳයි හොඳයි හොඳයි. වන්දනා ගමනක් යන්න හිත හැදිච්ච එක ලොකු දෙයක්. නැත්තම් හැමතිස්සෙම නේද පාටි දාගෙන මේවා කියන්න එපා කියලා මම දන්නවා. මට තව ටිකක් යනකොට මෙසේජස් එනවා. ඒවට දැන් ඉතින් කියලා ඉවරයිනේ. යන තැනක පරිස්සමට යන්න. ගිහිල්ලා මලක් එහෙම පූජ කරනකොට මාවත් මතක් කරන්න. කොහොමත් ඉතින් මාව මතක් වෙයි. මල් දැක්කහම මොකද ඉතින් මාත් මලක් වගේනේ නේද? මේ සින්දුවට තමයි ගොඩක් කට්ටිය කැමති කියලා තිබ්බේ නිලාන්ගේ. අනිත් සින්දුවට වඩා මේකට කැමතිලු. වැඩි දෙනාගේ කැමැත්තට අනුව මේ සින්දුව ප්ලේ කළා.

0: බැඳීම් විරල වෙන තරමට ජීවිතය සරල කරගන්න පුළුවන්.
1: හොඳ අයත් එක්ක අපේ පැවැත්ම ඇති කරගෙන යමු, නරක අය අපේ ජීවිතෙන් ඈත් කරගමු. ඒ අයත් එක්ක ගැටීමක් ඇති කරගන්න එපා. අපිට දුක ඇති වෙන්නේ, සතුට ඇති වෙන්නේ ගැටීම නිසා.
0: අතීතයේ අත්හරින තරමට අනාගතයට ඉඩ වැඩි වෙනවා.
1: ඔබ අතීතය පිළිබඳව කිසිම වෙලාවක ශෝක කර කර ඉන්න එපා. එතකොට ඔබේ කාලය ගත වෙනවා. ගිය සතිය, ගිය මාසෙ, ගිය අවුරුද්ද යමක් කරන්නට බැරි වුණා නම් එය හෙට පටන් ගන්න.
0: හෙටට යෙදෙන ඇසළපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේගේ හඬින් බණ පදයක් අහන්න සිය තහන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමේ.
4: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
5: මිනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් අහන්න ඕන ඔබතුමාට.
6: නිදම් මංකොල්ලේ ගැන ෆිල්ම් එකක් කරොත් ඊට වඩා හොඳ හිට් එකක් තියෙයි.
7: තිරකාරයෝ ටිකක් මැද්ද බන්දනාගාරිය දාරියා වගේ මාවල් ලගන්නේ
8: යන්නේ. මම හුසාවෙට ගියේ නැහැ කියලා වොරන්ට් එකක් ඉෂුව කරලා තියෙනවා.
4: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: ඔයාගේ වාචාලකමේ සීමාවක් තියාගන්න.
9: ඉලාස්සනක ඔබතුමාගේ වැඩක්, අස්කරණක ජනාධිපතිතුමාගේ වැඩක්, අස් නොයන එක ලැජ්ජ නැති වැඩක්.
10: අපිට කාත්වෙපත් පෞද්ගලික ආරෝවක් ආරවුලක් නැහැ.
4: උදැසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති, සත්‍ය සියතට.
11: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
12: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
13: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
14: Hi, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා, ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
15: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0718-492-492. 0718-427-772.

සත සංක තුනේ කට්ටිය අහගෙන නේද ඔගොල්ලෝ? අම්බෝ කාලෙකට පස්සෙනේ මං ඔගොල්ලන්ට සින්දුවක් දෙන්න. ඔගොල්ලන්ටත් ඉතින් දැන් මාව මතක නෑනේ. ඉඳලා හිටලා තමයි මෙසේජ් එකක් දාන්නේ නේද? කමක නැහි කමක නැහි. කන්දුලස්ස ඊළඟට සංජීව ලක්ෂාන්

සඳුනි දිලිනි ඉන්ද්‍රාණි කටි ඔක්කොම අහගෙන ඉන්නේ. කොහොමත් හැමදාම හවස 4:30 වෙනකොට අඟහරු වාද දවස්වල විශේෂේ. මේගොල්ලෝ මට මැසේජ් එකක් දානවා සින්දුවක් ඕනෙමයි කියලා. ඊළඟට අංගොඩ වල්පොල එකලත් එහෙමයි. ඉන්ද්‍රාණි ආන්ටි චතුරි වර්ෂ චමරි ඒගොල්ලොත් එහෙමයි. අඟහරු ආදටම තමයි සින්දු ඉල්ලන්නේ. මේ සින්දු එනක් ඔයාලා අක්කටම

එහෙම හමුවීමක් තියෙනවා. හීනයක් වගේ. ඇහැරිලා බලනකොට හරි දෙයියන්ගේ පිටයි. කවුද? මදු. ඔයා ඉල්ලන සින්දු හැමදාම දිගටම දිගටම දීපු නිසා මං හිතුව අද ඔයාට දෙන්නේ නැහැ කියලා ඉල්ලපු සින්දුව. බලමු ඔයාගේ ප්‍රතිචාර කොහොම වේද කියලා. බලමු ඔයා මාත් එක්ක තරහ වේද කියලා. මම පොඩ්ඩක් බලනවා ඔයාව. ටෙස්ට් කරලා බලනවා. ඊළඟට මීගමෙන් නිමන්තත් සින්දුවක් කියලා තියෙනවා. ඒකත් දෙන්න හිතුණොත් තමයි. පෑනක් කරන් මම කවියක් ලියන විට කඳුලක් වැටුණා ඒ ලියන කවිය මත. වමතින් පිස දමා දකුණෙන් ලියන විට මතක් වුණා සුදු කොච්චිගේ මූණ මට. ගඟේ වතුර යයි පහළට ගලාගෙන ලිඳේ නම් වතුර එන්නේ උනාගෙන කලේ නම් වතුර බොන්නේ පුරෝගෙන නුඹ මගේ නම් ලඳේ යන්නේ වඩාගෙන. අරෙ වා මරුනේ. නුඹ මගේ නම් ලඳේ යන්නේ වඩාගෙන. මරුවට තියෙයි වීරසාර වගේද? ඒකේ නම් හරහට නෙනේ වඩා ගන්නෙ නේ. මං කැමති අර චූටි බබාලා වඩා ගන්නෙ. එහෙම

එක අතින් වඩා ගන්න. අන්න එහෙම හොඳේ. පිස්ස කොල්ලා. දිනෝෂ් කර්ටන්සල් දමිත්. මරු හැබැයි කවිය.

0: අරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සේකෙන් නෙලෝන්න එක් ගත්ත.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: 1500 cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල හයිපා කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
7: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
8: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
9: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
10: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න.
9: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
11: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
12: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
11: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
12: හරි පුතේ. අභියෝගයට අභියෝගයක් වෙමු.
13: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 22,000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
15: රතු සහල්වල වැඩිපුරම අඩංගුවන්නේ කුමක්ද? 1. ෆයිබර්, 2. ප්‍රෝටීන්.
16: පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කඳානෙන් උමේෂාද සොයිසා.
17: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
16: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
18: යත පොකට් මනි.
16: හෙට උදේ 5යි කාලට සියතහන්න.
19: අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමගේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
4: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
3: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
9: ගන් වතුරට සුළුසුළුන්ට දැන් මම බය නැහැ.
3: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
9: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
4: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.

කට්ටිය මගෙන් අහලතේ බා කතරගම් පෙරහැර නිසා අද කතරගමට සින්දුවක් ප්ලේ කරන්න ඇත්ත කියලා. ඒක තමයි ටක්ගාලා රණාචි අලුත් කරලා ගත්තෝ දියුල්ගනේ මහත්මයාගේ යමු සෙල්ල කතරගම සින්දුව ප්ලේ කරන්න හිතුවේ. ඉතිං කතරගම ගියාද නැත යන්න හිතාගෙන ඉන්නවද? මේ දවස් ටිකේ ඒ පැත්තනේ ගොඩාක් අය යනවා, වඳින්න යනවා. සමන් දේවාලය අවසන් රන්දෝලි පෙරහැර අද කට්ටියට විස්තරත් මේ කියලා එවනවා. ඒ සම්බන්ධයෙනුත් දැනුවත් කිරීම ගැන මගේ ස්තූතිය. අනේ මාවත් මතක් කරලා සෙත් ප්‍රාර්ථනා කරන්නම් කියලා මෙසේජ් එකක් දාලා තිනවා තිලිනි. සමන් දේවාලේ රන්දෝලි පෙරහැරට ගියාම නේද? හා, කොහෙ ගියත් කමන්නේ මා ගැන මතක් කරන්න හරිද? ආදරේනිතින් නේද අපි අපිට හින්දි සින්දුවක් ඇහුවේ නැති හින්දා මේ පැයේ මං හිතුවා බුලයා ප්ලේ කරනවා කියලා. මේ සින්දුවට ආස මන් දන්නේ ආලෙක් ඉන්නවා. අද කොල්ලගේ බර්ත්ඩේ. හේයි මලියා, ජනම් දින් මුබාරක්. ඔයත් නිතර කතරගම අනේන කොළු පැංචෙක්. ඉතිං ඔයාගේ ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
6: ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7115555 අමතන්න.
7: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්.
8: 20 අප්ග්‍රේඩ් 20 අප්ග්‍රේඩ්.
9: අලුත් සොන් එකක්ද?
8: නෑ, දැන් සිංගල් එකකින් ASUS HP Dell Acer MSI ලැප්ටොප්ස් ගන්න මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් එක 20,000ක් විතරයි. So 20 an upgrade.
10: Upgrade වෙන ලැප්ටොප්ස් ගන්න. සිංගේකට අදම එන්න.
11: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
12: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
13: කොල්ලෝ කෙල්ලෝ

0: ලොතරැයි මණ්ඩලය
1: මට ඇපල් මලක් දෙන්න.
0: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩාක් දීලා.
0: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
3: Big big දිනුමයි bonanza bonanza.
4: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති Escort Dunkier. 2343ට දැන්ම SMS.

0: කර දවටනේ ළඟ තබා ගන්න.
1: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්. දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
2: 98.4 මේකමුවට. CFM.
3: හවස 5ට විනාඩි 2යි. මං යන්න හදන්නේ. හෙට හම්බෙමුද එහෙනම්? අද මට WhatsApp messages කියවන්න බැරුණා. සෑහෙන ප්‍රමාණයක්. S2කට දාගත්ත ඒවා. ඒ වුණාට නම් ටික කියන්න බැරි වුණා. බැනමෙ ඉන්නේ ඉතින්.

මාත් එහෙමයි. මා සිතන්නේ මා ඔබේ කියලා. ආදරේට ආදර නිසා. මං දන්නව මං ආදරේ තරමටම ඔබත් මට ආදරෙයි කියලා. නේද? හරි නේද ඒක? ආදරේ නිසාම හෙට නිවාඩු ගන්න නැතුව අවස දෙකට අදාව වගේ මෙනවා. එනිසා හෙට හම්බෙමු අපි.

ඉතාලිය දනංශය ඔයා එකතු කරගන්නවා අම්මෝ ඔයා මාත් එක්ක ෆුල් අවුල් වෙලානේ ඊයේ සින්දුවක් දුන්නා කියලා හරි හරි මේ සින්දුව අන්තිම භාගය ඔයාටත් එක්ක හරි එහෙනම් හරිස්සමට ඉන්න ඕනේ අයෙන් පස්සේ ලාඩන් අහන්න ඕනේ ටඩා බයි මමගේ සුදු කොච්චියා ගොඩක් ආදරේ

0: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 2යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතක හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: यह था टॉप स्टोरी।
1: දෙවිනුවරට දැඩි ආරක්ෂාවක්. දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහාදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය ආරක්ෂාව සඳහා නිලැඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 1500ක් අනුයුක්ත කර තිබෙනවා. සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ජනතාව අතරට යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පෙරහරේ නර්තනයේ නිරත වන සියලු කාවඩි නර්තන ශිල්පීන් විශේෂ පරීක්ෂාවකට ලක් කළා. එක් කාවඩි කණ්ඩායමක් සඳහා ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 4 දෙනෙක්. එම නිලධාරීන් විසින් කාවඩි නර්තනය සඳහා එක්ව සිටින ශිල්පීන්ගේ හැසිරීම් සමීපව නිරීක්ෂණය කරනු ඇති. පොලිස් විශේෂ කාර්ය බලකායද ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා. දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහාදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ නර්තනයේ දීමට කාවඩි කණ්ඩායම් 45කට අවසර ලබා දීමට ඊයේ තීරණය කළා. එම අවසරය හිමි වුණේ පසුගිය වසරේදීද පෙරහරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45කටයි. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගනු ලැබුවා. සියතමීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amatanna 01117 868 666.

0: Right, Charlie, Sandy, and Peli, read it under. 1, 2, 3, 4. 1, 2, 3, 4. Kandu, vetturadu. අයියෝ යාන්තන් අත් දෙක දෙපැත්තට දාලා කකුලක් කුස්සල එක්සයිස් එකක් කරන්න දුන්නා බිබ. කොහෙන් ගෙන ආපු වහන්තරාවක්ද චාලි මේ? නැගිටර.
1: මොකද්ද මේ කරේ?
0: මොකද්ද මේ කලේ කියන්නේ බිබි? කිසිම මෙව්ව එකක් නැහනේ.
1: හැමේ
0: පරණ ඉරටුවක් නැවුවා වගේ චටපටස්. මේ පාරයි මේව පාත් කළා නැගිට චටපටස් කියන පරණ ඉදලක් දෙකට නැඹුවා වගේ.
1: මාරු මම රාගවෑවා.
0: යාර තාම දුන් දානවා මේ කොන්ද පැත්තේ. චටස් ගාලා කැඩිලා.
1: උදේ කරන්න ඕන ඒවා මොකද මේ හවස?
0: මේ හවස කියලා බෑ සැන්ඩි, ඔහොම බෑ. ඔහොම බෑ ගැම්මෙන් ඉන්න ඕනේ.
1: මොකද්ද?
0: අතපය එහාට මෙහාට හොල්ලලා උඩ පැනලා දිග ඇරලා.
1: මොකද්ද?
0: මොකද්ද? ඒ අද්දේක මේ මට මේවා මේ මිනිස්සුන්ට පේන්නේ නැහනේ දෙයියනේ. ඇත්තටම දැන් මෙතන මොකද්ද කියලා අද්දේක වැනුවා. හරියටම මං උදාහරණයක් කියන්නම්. ඔයාලා දැකලා තියෙනවද අර ප්‍රමෝෂන් වලට පාරේ දාන්නේ අර මේ ලොකු බටයක් වගේ එකක් අද්දේක තියෙන අර කුලප්පුරවල තියෙන අර අන්නේ විදියට තමයි මේ අද්දේක දෙපැත්ත මොකද්ද? හයියෝ
1: ඒ ඉතින් නිකන් කරේ
0: හරිම ජොල් ප්‍රාණයක් නේද?
1: මහන්සිය අනේ
0: ඔඩික් කරා
1: මේ ටිකේ ජිම් යන්න බර වුණා. ඒ හින්දා දන්න
0: ඒගැ
1: මෙච්චර අමාරු
0: මොකද ජිම් එකට ගිහිල්ලා කරන්නේ? බිම පෙරලිලා ජිම් එකට ගිහිල්ලා අම්මෝ මේ ජිම් එකට ඇවිල්ලා හරිම මහන්සිය අප්පගේ මහන්සිය හරිනවා. මහන්සිය හරිනවද ගෙදර ඇවිල්ලා ජිම් ගිහිල්ලා ඇවිල්ලා හරිම මහන්සිය අප්පගේ ඔච්චර තමයි.
1: අපේ කතාව පටන් ගමු.
0: අපේ කතාව පටන් අරන්
1: තියෙන්නේ
0: මේ හරි වැදගත් දෙයක්. ඒ කියන්නේ මේ අපි ඇඟපත හොල්ලලා
1: ඈ
0: මොකද්ද කරන්නේ?
1: හරි ඇඟපත
0: හොල්ලලා එක්සයිස් කරලානේ ඇඟ ප්‍රියා ෆිට් එකේ තියාගන්න ඕන. හෙල්දි වෙන්න ඕනේ
1: අනිවාර්යෙන්. වයසට ගියත් ආයේ ගැම්මට ඉන්න ඕනේ.
0: මොකද්ද වයසට ගියත්?
1: මං කිය වයසට අවුරුදු 45 50 කියන්නේ පොඩ්ඩක් අපි කායිකව දුර්වල වෙගෙන එන කාලේ. හැබැයි
0: ඔයා වෙද්දද ඔයාට අවුරුදු 15 20 ද හෙට දුර්වලයි වගේ දන්නේ මේ වලහල්ල කොහේ මේකේ හැටි.
1: ශක්තිවත්
0: මේ මම කියන්නේ හොඳට අතපය දිගාරලා මහන්සියලා එක්සයිස් ටිකක් එහෙම කරලා ගැම්ම ඉන්න
1: ඕනේ.
0: හැබැයි මේක සැන්ඩි මේ බලහත්කාරයෙන් කියලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.
1: අනිවාර්යයෙන්.
0: දැන් අපි කොච්චර දකින්නවද මේ උපදෙස් නිකුත් කරනව අරහෙම කරන්න මෙහෙම කරන්න කියලා. ඒක හරි අමාරුයි
1: ඇත්තටම.
0: අර ඉස්සෙල්ලා කිව්වා වගේ ජිම් එකට ගියාමත් මහන්සි, ජිම් එකේ ඉඳන් ආවමත් මහන්සි නේද? ඒ අස්සේ සමහර තැන්වල සමහර මිනිස්සු හොයාගන්නවා හරි ලස්සන විදි මිනිස්සුන්ව පොළඹවන්න. මිනිස්සුන්ට බල කරන්න නැතුව, මිනිස්සුන්ව තල්ලු කරන්න නැතුව, මිනිස්සුන්ටත් නොදැනි මිනිස්සු ලව්වා ලස්සන දේවල් කරවන්න පුළුවන් චුට්ටක් කල්පනා කරා.
1: ඔව් නේද? ක්‍රියේටිව් වැඩනේ.
0: ක්‍රියේටිව් වැඩ. ඒ වගේ කීපයක් තමයි අද පොඩ්ඩක් කතා බහට ගන්න හිතාගෙන ඉන්නේ. ඉන්නවනේ ඉතින් අපි හවස හැන්දෑවේ 6 අමාර වෙනකම්
1: අපි ඉන්නවා. ඒත් එක්කලම අපි මේ මාළඹේ පුංචි කාර් නිවස ගැනත් කතා කරන්න ඕනේ. තවද
0: එක්කම අද අපිත් එක්ක අලුත් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා. අලුත් පණිවිඩයක් තියෙනවා. මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් ගැනත් අපි අද කතා බහ කරනවා. එහෙනම් හොඳට අතපය දිගාරලා ෆිට් එකේ ඉන්න ඕනේ. ෆිට් එකේ
1: 1, 2, 3, 4.
0: හොඳ ලා ඩං
1: හැන්ද ජා මේ

0: දවස 5යි විනාඩි 18යි.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතෙන්දි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
0: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පාට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
3: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7378 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
6: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
7: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත් කම.
8: සීයට සීයක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ.
9: කුකුෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
10: මුළු පවුලටම මගේ ගානටම
9: කුකුෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
11: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
12: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 7400 678.

0: අධිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනු පත්තු කරත් දිනු.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 0111 888 666.
3: Isiyata ehe mehe, tiyanne parattara.
4: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමක් අමතන්න 0115 880 400 LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
5: සිලිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් වීවා මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 340යි එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි ගෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 495යි මන්චින් අයිස් බිස්කට් ඉතිරි රුපියල් 150යි කාගිල්ස්
6: 98.2 98.4

0: Ladang.
1: රුමේනියාවට
2: අපි යනවා රුමේනියාවේ ක්ලූෂ්න පෝකාවල්ට. කොහෙටද අපි යන්නේ? අපි කොහෙටද?
1: ක්ලූෂ්න
2: ක්ලූෂ්නපෝකාවල්ට අපි යනවා. ක්ලූෂ්නපෝකාවල බොහොම මේ ලස්සන වැඩක්. මේක කැම්පේන් එකක් ඇත්තර 2021 තමා මේ වැඩේ කරලා තිබුණේ. ඒගොල්ලෝ චාන්ස් එක දීලා තිබුණා මිනිස්සුන්ට. ඇවිල්ලා මේ බස් එකේ යන්න එහෙ මේ කොන්දොස්තර නෑ. හොඳේ බස් එකට යන්න කලින් කියොස්ක එකක් තියෙනවා. ඒකෙන් ඒකට සල්ලි දාලා හෝ එහෙම නැත්නම් සල්ලි තියෙන කාඩ් එක ඒකට පංච් කරලා ටිකට් එකක් ගන්න
1: ඕනේ. හරි.
2: කන්ඩක්ටර් කෙනෙක් නෑ මේ බස් වල.
1: හරි.
2: මේගොල්ලෝ මේ වෙන්ඩින් කියොස්ක එකට හැදුවා ප්‍රමෝෂන් වැඩක්, ලස්සන එකක්. කෙනෙකුට ඕනනම් පුළුවන් ඇවිල්ලා සල්ලි දාන්න නැතුව ඒ වෙනුවට ඒ මැෂින් එක ඉස්සරහා ස්කොට්ස් 20ක් ගහන්න විනාඩි 2ක් ඇතුළත. හරි.
1: ඊට පස්සේ
2: 20ක් විනාඩි 2ක් ඇතුළත ස්කොට්ස් ගහුවාම මැෂින් එකෙන් ටිකට් එකක් එනවා. ඒ ටිකට් එකෙන් ඔයාට බස් එකේ යන්න පුළුවන්. හරි. ඉතින්
1: අනේ මරුනේ.
2: ඔව්, ඒක හරි විනෝදයි. ඒකේ දැන් මිනිස්සු ඇවිල්ලා ස්කොට්ස් ගහුවාම බස් එකේ යන්න පුළුවන්ද කියලා මිනිස්සු ස්කොට්ස් ගහනවා විනාඩි 2ක් ඇතුළත 20ක්. එතකොට ටිකට් එක හම්බෙනවා. ඒ ටිකට් එකෙන් බස් එකේ යනවා. ඊට පස්සේ මේකේ වීඩියෝ ටික, පින්තූර ටික සෝෂල් මීඩියා වල ෂෙයා වෙනවා. මැසේජ් එක ෂෙයා වෙනවා. ඇක්ටිව් ලයිෆ් එකක වැදගත්කම. අනික මිනිස්සුත් දැන් ඇවිල්ලා සල්ලි තියෙන මිනිස්සුත් මේක ජොලිදේ, මේක මරු කියලා ඒක කරලා යනවා. ඒක මේ අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මිනිස්සුන්ව මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් බය කරලා පුෂ් කරලා යමක් කරන්න තල්ලු කරනවට වැඩිය, බලහත්කාරයෙන් දෙයක් කරනවට වැඩිය ලස්සන පුංචි ඉනිෂියේටිව් එකක් දීලා මේ වන්නක මේක ෂොක් නේ කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්න එක ඒක ලස්සන වැඩක්, ලස්සන ක්‍රියේටිව් වැඩක්. ඒක ඒගොල්ලෝ කරලා තිබුණේ ඇත්තටම හෙල්දි ලිවින් එකක වටිනකම කියලා දෙන්න. ඒක සෑහෙන දුරට සාර්ථක වුණා කියලා කියනවා. මේක වෙනස් කොන්සෙප්ට් එකක්. මේකට කියන්නේ ඇත්තටම ගේමිෆිකේෂන් කියලා. ගේමිෆිකේෂන්. ඔව්. ඒ කියන්නේ මිනිස්සු කරන්න අකමැති, එහෙම නැත්නම් ඒ තරම් කරන්න උනන්දුවක් ගන්නෙ නැති, එහෙම නැත්නම් කරන්න මහන්සි දෙයක් ෂෙඩියුල් එකක් හැටියට කරවනවා වෙනුවට ඒක පොඩි ප්ලේෆුල් වැඩක්, ඒක පොඩි ගේම් එකක් බවට පෙරලලා මිනිස්සුන්ට මැසේජ් එකක් හැටියට දෙන එක. මේක හරි ලස්සන වැඩක්. මේ වගේ වැඩ ගොඩක් ලෝකේ තැන් තැන්වල සිද්ධ වෙලා තියෙනවා. මම තව එකක් කියන්නම්. ටක් ගාලා
1: හරි
2: ස්වීඩන් වල කරලා තිබුණා ලස්සන වැඩක්. ඒත් මේ විදිහේ මැසේජ් එකක්, ඇක්ටිව් ලයිෆ් එකක්
1: වැඩ. මේ මෑත කාලේ කරපු අද ඔය කියන.
2: ඔව්, මේකත් මෑත කාලේ කරපු එකක්. ඒගොල්ලෝ අර ෂොපින් මෝල්ස් වල එහෙම තියෙන එස්කලේටර් එක.
1: ඔව්.
2: පඩිපෙළ දුවන්නේ අපිට තියෙන හිටගෙන ඉන්න විතරයි පඩිපෙළනේ යන්නේ.
1: හා.
2: ඒක ළඟම තියෙනවා ඇත්ත පඩිපෙළ.
1: හරි.
2: හරි. මේගොල්ලෝ මේ ඇත්ත පඩිපෙළ පේන්ට් කරනවා පියානෝ එකක කීබෝඩ් එකක්
1: වගේ. ආ, මම දැක්කා ඒක.
2: එතකොට ඒ පඩියට අඩිය තියෙනකොට ඒ අදාළ නෝට් එක ඇහෙනවා. එතකොට මිනිස්සුන්ට පුළුවන් පඩිපෙළේ හේට මෙහෙට දුවලා ලස්සන සංගීත නාදයක් හදන්න. ඒ මේ ප්‍රමෝෂන් එක එහෙම නැත්නම් මේ විශේෂ පේන්ට් කිරීම, මේ කීබෝඩ් එක වගේ පියානෝ එකේ කීබෝඩ් එක හැටියට පඩිපෙළ නිරූපණය කිරීම කරපු වෙලාවේ 66%කින් වැඩි වුණාලු මිනිස්සු පඩිපෙළ පාවිච්චි කරන එක. එස්කලේටර් එක වෙනුවට පඩිපෙළ පාවිච්චි කිරීම පොඩි ප්‍රමාණයක නෙවෙයි, 66%කින් වැඩි වුණාලු. ඉතින් අපිත් මතක් කරන්නේ ලස්සන ලස්සන දේවල් ජීවිතයට එකතු කරගන්න පුළුවන්, ලස්සන විදිවලට මිනිස්සු ලව්ව ලස්සන දේවල් කරව ගන්න පුළුවන්. අපි පරණ විදිහටම මිනිස්සුන්ගේ පරණ දේවල් වලට තල්ලු කරනවා වෙනුවට
1: අන්න කරලා මේක කරන්න කියලා එහෙම කරන්න ඕනේ නෑ. දැන්
2: ඒ වෙනුවට අපිට පුළුවන් නම් ලස්සන නිර්මාණශීලී විදි හොයා ගන්න, මිනිස්සු ලව්ව දේවල් කරවන්න. එයාලත් සතුටින්.
1: අවිත් සතුටින්.
2: අවිත් සතුටින්.
0: රන්ඩන්.

හිතල බලල තමයි අපි යන දිහාකට යන්න ඕනේ. දැන් අපේ ගෙදරට අවශ්‍ය කරන කුළුබඩු, එතකොට ග්‍රොසරි අයිටම්, එළවලු පළතුරු, ෆ්‍රෙෂ් එළවලු පළතුරු ගන්න යනවා නම් හිතල බලල යන්න ඕනේ. අපේ පර්ස් එකටත් තට්ටු වෙන්නේ නැති, ගාන සැහෙන්න අඩු, හොඳම දේවල් තියෙන තැනකට යන්න එපැයි. රයිට්, හිතල බලල යන්න. මෙන්න මේ තැනට කසාගල ග්‍රීන් සොපයකට. එතන තියෙන හොඳම දේ විතරයි. ඒ වගේම අඩුම මිල ගණන් වලට. දැන් කසාගල ග්‍රීන් සොප එකේ මේ දවස්වල ඒගොල්ලෝ නවතම ශාකා විවෘත කරගෙන යනවා. මම ඔබට මතක් කරන්නම් මේ මොනවද ශාකා කියලා. දැන් මාතලේ පැත්තේ ඉන්න කෙනෙක්ට යන්න පුළුවන් කසාගල ග්‍රීන් සොප එකේ අලුත්ම ශාකාවට. අතුරුගිරි පැත්තේ නම් ඉන්නේ, මුල් ඒරියාව පැත්තේ නම් ඉන්නේ, නාරම්මල පැත්තේ නම් ඉන්නේ, ගණේමුල පැත්තේ නම් ඉන්නේ, ගම්පොල පැත්තේ නම් ඉන්නේ. ඔන්න අලුත්ම කසාගල ග්‍රීන් සොප ශාකා විවෘත කළ දිනෝ ඔබට යන්න පුළුවන් අනිවාර්යයෙන්ම. අලුත් අත්දැකීමක් විඳගෙන ඉතින් ගෙදරට අවශ්‍ය කරන ගොඩාක් දේවල් අපිට එකම තැනකින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මතකයිනේ, හොඳම දේ අඩුම මිලට ලබා ගන්න තියෙන හොඳම තැන මොකද්ද? කසාගල ග්‍රීන් සුපර්. දැන් වෙලාව මතක් කරන්නම්. හවස 5:36යි.

0: ඔබට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: ලේබී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැල්ලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
3: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: දෙදහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්, බියකුමින් මවකමින්.
1: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
0: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ශෝභ සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
4: 98.2 98.4 දිවය.

0: Ladang.
1: රුමේනියාවට අපි යනවා රුමේනියාවේ ක්ලූෂ්න පෝකාවල්ට. කොහෙටද අපි යන්නේ? අපි කොහෙටද? ක්ලූෂ්නපෝකාවල්ට අපි යනවා. ක්ලූෂ්නපෝකාවල බොහොම මේ ලස්සන වැඩක්. මේක කැම්පේන් එකක් ඇත්තර 2021 තමා මේ වැඩේ කරලා තිබුණේ. ඒගොල්ලෝ චාන්ස් එක දීලා තිබුණා මිනිස්සුන්ට. ඇවිල්ලා මේ බස් එකේ යන්න එහෙ මේ කොන්දොස්තර නෑ. හොඳේ බස් එකට යන්න කලින් කියොස්ක් එකක් තියෙනවා. ඒකෙන් ඒකට සල්ලි දාලා හෝ එහෙම නැත්නම් සල්ලි තියෙන කාඩ් එක ඒකට පංච් කරලා ටිකට් එකක් ගන්න
2: ඕනේ.
1: හරි. කන්ඩක්ටර් කෙනෙක් නෑ මේ බස් වල.
2: හරි.
1: මේගොල්ලෝ මේ වෙන්ඩින් කියොස්ක් එකට හැදුවා ප්‍රමෝෂන් වැඩක්, ලස්සන එකක්. කෙනෙකුට ඕනම් පුළුවන් ඇවිල්ලා සල්ලි දාන්න නැතුව ඒ වෙනුවට ඒ මැෂින් එක ඉස්සරහා ස්කොට්ස් 20ක් ගහන්න විනාඩි 2ක් ඇතුළත. හරි.
2: ඊට පස්සේ
1: 20ක් විනාඩි 2ක් ඇතුළත ස්කොට්ස් ගහුවාම මැෂින් එකෙන් ටිකට් එකක් එනවා. ඒ ටිකට් එකෙන් ඔයාට බස් එකේ යන්න පුළුවන්. හරි. ඉතින්
2: අනේ මරුනේ.
1: ඔව්, ඒක හරි විනෝදයි. ඒකට මිනිස්සු ඇවිල්ලා ස්කොට්ස් ගහුවම බස් එකේ යන්න පුළුවන්ද කියලා මිනිස්සු ස්කොට්ස් ගහනවා විනාඩි 2ක් ඇතුළත 20ක්. එතකොට ටිකට් එක හම්බෙනවා. ඒ ටිකට් එකෙන් බස් එකේ යනවා. ඊට පස්සේ මේකේ වීඩියෝ ටික, පින්තූර ටික සෝෂල් මීඩියා වල ෂෙයා වෙනවා. මැසේජ් එක ෂෙයා වෙනවා. ඇක්ටිව් ලයිෆ් එකක වැදගත්කම. අනික මිනිස්සුත් දැන් ඇවිල්ලා සල්ලි තියෙන මිනිස්සුත් මේක ජොලිදේ, මේක මරු කියලා ඒක කරලා යනවා. ඒක මේ අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මිනිස්සුන්ව මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් බය කරලා පුෂ් කරලා යමක් කරන්න තල්ලු කරනවට වැඩිය, බලහත්කාරයෙන් දෙයක් කරනවට වැඩිය ලස්සන පුංචි ඉනිෂියේටිව් එකක් දීලා මේ වණ්ඩක මේක ෂොක් නේ කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්න එක ඒක ලස්සන වැඩක්, ලස්සන ක්‍රියේටිව් වැඩක්. ඒක ඒගොල්ලෝ කරලා තිබුණේ ඇත්තටම හෙල්දි ලිවින් එකක වටිනකම කියලා දෙන්න. ඒක සෑහෙන දුරට සාර්ථක වුණා කියලා කියනවා. මේක වෙනස් කොන්සෙප්ට් එකක්. මේකට කියන්නේ ඇත්තටම ගේමිෆිකේෂන් කියලා. ඔව්, ඒ කියන්නේ මිනිස්සු කරන්න අකමැති, එහෙම නැත්නම් ඒ තරම් කරන්න උනන්දුවක් ගන්නෙ නැති, එහෙම නැත්නම් කරන්න මහන්සි දෙයක් ෂෙඩියුල් එකක් හැටියට කරවනවා වෙනුවට ඒක පොඩි ප්ලේෆුල් වැඩක්, ඒක පොඩි ගේම් එකක් බවට පෙරලලා මිනිස්සුන්ට මැසේජ් එකක් හැටියට දෙන එක. මේක හරි ලස්සන වැඩක්. මේ වගේ වැඩ ගොඩක් ලෝකේ තැන් තැන් වල සිද්ධ වෙලා තියෙනවා. මම තව එකක් කියන්නම්. ටග් ගාලා
2: හරි
1: ස්වීඩන් වල කරලා තිබුණා ලස්සන වැඩක්. ඒත් මේ විදිහේ මැසේජ් එකක්, ඇක්ටිව් ලයිෆ් එකක
2: වැඩ. මේ මෑත කාලේ කරපුවද ඔය කියන්නේ?
1: ඔව්, මේකත් මෑත කාලේ කරපු එකක්. ඒගොල්ලෝ අර ෂොපින් මෝල්ස් වල එහෙම තියෙන එස්කලේටර් එක,
2: ඔව්,
1: පඩිපෙළ දුවන්නේ. අපිට තියෙන්නේ හිටගෙන ඉන්න විතරයි පඩිපෙළනේ යන්නේ.
2: හා,
1: ඒක ළඟම තියෙනවා ඇත්ත පඩිපෙළ.
2: හරි
1: හරි. මේගොල්ලෝ මේ ඇත්ත පඩිපෙළය පේන්ට් කරනවා පියානෝ එකක කීබෝඩ් එකක්
2: වගේ. ආ, මම දැක්කා ඒක.
1: එතකොට ඒ පඩියට අඩිය තියෙනකොට ඒ අදාළ නෝට් එක ඇහෙනවා. එතකොට මිනිස්සුන්ට පුළුවන් පඩිපෙළේ හේට මෙහෙට දුවලා ලස්සන සංගීත නාදයක් හදන්න. ඒ මේ ප්‍රමෝෂන් එක නැත්තම් මේ විශේෂ පේන්ට් කිරීම, මේ කීබෝඩ් එක වගේ පියානෝ එකේ කීබෝඩ් එක හැටියට පඩිපෙළ නිරූපණය කිරීම කරපු වෙලාවේ 66%කින් වැඩි වුණාලු මිනිස්සු පඩිපෙළ පාවිච්චි කරන එක. එස්කලේට් එක වෙනුවට පඩිපෙළ පාවිච්චි කිරීම පොඩි ප්‍රමාණයක නෙවෙයි, 66%කින් වැඩි වුණාලු. ඉතින් අපිත් මතක් කරන්නේ ලස්සන ලස්සන දේවල් ජීවිතයට එකතු කරගන්න පුළුවන්, ලස්සන විදිවලට මිනිස්සු ලව්ව ලස්සන දේවල් කරව ගන්න පුළුවන්. අපි පරණ විදිහටම මිනිස්සුන්ගේ පරණ දේවල් වලට තල්ලු කරනවා වෙනුවට
2: අන්න කරලා මේක කරන්න කියලා එහෙම කරන්න ඕනේ නෑ. දැන්
1: ඒ වෙනුවට අපිට පුළුවන් නම් ලස්සන නිර්මාණශීලී විදි හොයාගන්න, මිනිස්සු ලව්ව දේවල් කරවන්න. එයාලත් සතුටින්,
2: අපිත් සතුටින්,
1: අපිත් සතුටින්.
0: ලන්ඩන්.

0: අත උඩ එම තිබිලා පෙනකැටි පුපුරලා දිය වෙලා ගිහිල්ලා ඉවර වෙන්න පුළුවන්. එහෙම ඉවර වෙනවා.
1: ඔව්.
0: එහෙම ඉවර කරගන්නවා මිනිස්සු. දන්නේ නැති අය.
1: හරි.
0: වෙල්ත් එක හරියට මැනේජ් කරන්න පුළුවන් අය. ඒ කියන්නේ සල්ලි සබම් පෙන වගේ කියලා හිතලා ඔන්න ඔය සබම් පෙන වගේ වියකිලා ගියාවේ කියලා ඉන්නේ නැතුව. ඒ වෙනුවට ඒක මැනේජ් කරන්න පුළුවන් වඩා ලස්සන විදි, වඩා සබුද්ධික විදි හොයාගන්න අය ලෝකේ ඉහළට යන පොහොසතුන් බවට
1: පත් වෙනවා.
0: පත් වෙනවා.
1: කෝටිපතියෝ, ප්‍රකෝටිපතියෝ, මිලියන පතියෝ වෙනව නේද?
0: වෙනව වෙනව. ඉතින් ඔයාට ඕනේ, ඔයාට ඕනේ කොහොම වෙන්නද?
1: මට බිලියන පතියෙක් වෙන්න ඕනේ.
0: හා, බිලියනේට බින්දු කීයද? බිලියනේට බින්දු කීයද?
1: බිලියනේට
0: බින්දු. බිලියනේට බින්දු නැහැ නේද? බිලියනේට කොහෙද බින්දු? බිලියනේට තියෙන්නේ බිලියනේයි බින්දු නැහැ.
1: 10.
0: ආවෙතර බිලියන පතියෙක් වෙන්න.
1: හරි, ඉතින් වෙද්දී ඕක දැනගන්න ඕනේ බින්දු කීයක් වෙනවද කියලා. දැන් මොක දැනගන්න ඕනේ?
0: හෙට කියලා දෙන්න.
1: හරි, බිලියනෙට බින්දු කීයද කියලා.
0: හෙට හෙට
1: මං ඕක
0: හෙට කියලා දෙන්න බෑ.
1: හෙට පොයින්
0: අනිද්දාට කියලා දෙන්න. මිලියනේට බින්දු කීයද, බිලියනේට බින්දු කීයද, ට්‍රිලියනේට බින්දු කීයද, ක්වොඩ්‍රිලියනේට බින්දු කීයද කියලා.
1: හරි හරි, ඒක මම මේකෙන් බලා ගන්න
0: පුළුවන්. මොකද මොකද මොකද බලා ගන්න පුළුවන්? මොකද බලා ගන්න
1: පුළුවන්? ඉන්ටර්නෙට් එකේ.
0: වෙල්ත් මැනේජ්මන්ට් ගැන කතා කර කර හිටියේ. ඉතින් තමන්ගේ වෙල්ත් එක නාස්ති කරගන්න නැතුව නිසි පරිදි කළමනාකරණය කරලා ජීවිතේ ඉහළට යන්න පඩිපෙළක් බවට ඒක පත් කරගන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් ක්ලාස් එකේ 23rd බැච් එක 23 වෙනි කණ්ඩායම බඳවා ගන්න ඒගොල්ලෝ දැන් ලෑස්ති වෙනවා.
1: දැන් මකලෝ මගේ සැලරි එක හම්බෙච්ච ගමන් නිකන් මාසෙම ජීවත් වුණා වගේ හැඟීමක් එනවා. ඒ කියන්නේ සල්ලි ඉවරයි. ඉතුරු සති හතර ජීවත් වෙන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ.
0: ඔව්. පඩි හම්බෙච්ච ගමන් ඉවර කරගන්නේ කොහොමද කියලා හරි කල්පනා කරා. අන්න ඒක තමයි ප්‍රශ්න.
1: දැන් ඒ වගේ හැම එකකටම මට තියෙන ලොකුම ප්‍රශ්න මගේ පඩිය ඊළඟ මාසේ පඩිය හම්බ වෙනකන් ඉතුරු කරගෙන වියදමට තියාගෙන සහ යම්කිසි ගාණක් මගේ අනාගතය වෙනුවෙන් ඉතුරු කරගෙන මොකක් හරි ආයෝජනයකට දාන එහෙම ප්ලෑන් එකක් මගේ ඔළුවේ තියෙනවා. දැන් ඔය කෝස් එකට ගියොත් මට ඒ ඔක්කොම කරගන්න පුළුවන්ද?
0: මෙහෙමයි, ඔයා මේ කෝස් එකට ගියොත් මේ කෝස් එකට මොනවා වෙයිද කියලා මම දන්නේ නැහැ. එහෙම සමහර සමහර මිනිස්සු පිල්ලි වාගේ ගිය තැන ඉවරයි. ඔයාට කරන්න
1: දෙයක්.
0: මේ එහිඳ ඔයා යනවද කියලා තව දෙතුන්තරයක් කල්පනා කරලා බලන්න. මේ ඒ මිනිස්සු මහන්සියෙන් ආදරේ අවුරුදු 24ක් විතර තිස්සේ ගොඩනගාගෙන ආපු වැඩේ කඩේපා ඔයා ගිහින්. අපි ඇත්තට මේකට ගිහිල්ලා වැඩක් ගන්න කවුරු හරි මේ එතෙන්ට යවන්නනේ අපි මහන්සි වෙන්න ඕනේ නේද? මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් තමයි මේ කෝස් එක කරන්නේ. මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක 23 වෙනි බැච් එක තමයි මේ බඳව ගන්න හදන්නේ. අගෝස්තු මාසේ 30 වෙනිදා පාඨමාලාව ආරම්භ වෙනවා. ඊට කලින් ඔයාට පුළුවන් මේ පාඨමාලාවට ලියාපදිංචි වෙන්න. ප්‍රායෝගික පාඩම් 106කට අධික සංඛ්‍යාවක් තියෙනවා. ඔන්ලයින් ලෙසන්ස් හම්බෙනවා, රෙකෝඩඩ් වර්ෂන් එක හම්බෙනවා. ඒකට ඒක ඔයාට ළඟ තියාගෙන පරිහරණය කරන්න පුළුවන්. ලයිව් සූම් Q&A සෙෂන්ස් හම්බෙනවා. ඩොක්ටර් රොෂාන් ෆර්නෑන්ඩෝ සමග සජීවී සාකච්ඡා ඇතුළත් වෙනවා. මා සිත බැඳුනේ
1: එයාද?
0: යානේ රොෂාන් ෆර්නෑන්ඩෝ රොෂාන් ෆර්නෑන්ඩෝ එක්ක සජීවී සාකච්ඡා වට කීපයක් ඇතුළත් වෙනවා. ඉතින් මේ ඔක්කොම ඇසුරෙන් ඔයාට මූල්‍ය කළමනාකරණය පිළිබඳව මාහැඟි දැනුමක් ලබා ගන්න පුළුවන් ජීවිතේට. ලියාපදිංචි වෙන්න, එහෙම නැත්නම් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 077 117 7465 කියන දුරකථන අංකය. තව නම්බර් එකක් තියෙනවා 076 567 8784. ඒ නම්බර එකෙන් ඔයගොල්ලන්ට WhatsApp හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. තව විස්තර පස්සේ කියන්න.
2: ලන්ඩන්

දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු.

0: ශ්‍රේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 115ක පොලියක් 111.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
1: අවුට්ලුක් හොඳමදී අඩම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුකිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳමදී අඩම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
0: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
3: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා
2: හොඳ ළමයා 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක්
4: කරන ඇලුමිනියම්මනේ
5: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසී ප්‍රමුඛයා
6: ලෝකෙම හොල්ලපු AOC computer accessories දැන් ශ්‍රී ලංකාවේ Piotech Solutions වෙතින් keyboards, mouse, headset සහ තවත් බොහෝ දේ දැන් මම තන්න 0777-133-021 AOC smart performance trusted worldwide
7: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න LOLC General Insurance Free Help.
8: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
2: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්කලා.
6: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
7: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
9: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
10: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
7: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා. පහුවෙද්දම මම ආගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
11: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකාට

0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
1: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011146667222 අමතන්න.
2: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
3: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: සියත පොකට් මනී. 98.2 98.4

0: සහයයි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: සජ්ජව මන්ත්‍රී චමින්තට සිරදඬුවම් ඇපලබූ චරිත් යළි බන්ධනාගාරයට විනිසුරු වයස ඉහළ නැංවීම මාස දෙකකින් දෙවිනුවරට පොලිසියෙන් 1500ක් ජනපති මන්දිර පහක් ආයෝජන ව්‍යාපෘති වෙත
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: Ladang.
1: හවස හයක් පහු වුණා නේද?
2: ඔව්.
1: කොහෙද කොයි ඉඳගෙනම ඉන්නවනේ ඉතින්.
2: ඉතින් මම හිටගෙන කරන්නේ.
1: ජම්පින් ජම්පින් ජම්. 1 2 3 4 1 2 3. හතර ඉඩකලේ.
2: ඇති ඇති. හවසට කරමු.
1: ඔහොම තමයි.
2: මේක ඉවර වෙලා.
1: මෙලෝ රහ.
2: මේක ඉවර වෙලා අපි දුවමු මකල.
1: දුවමු?
2: ඔව්.
1: මේක ඉවරලා ඩිවේ මේක අහන් ඉන්න මිනිතු දුවනවා ඉතින්. ඔකීරියව දරා ගන්න බැරි. රයිට්. අපි ආයෙ යනවා ස්වීඩන් පැත්තට. ස්වීඩන් කියන්නේ හරිම
2: ලස්සන රටක්.
1: ලස්සන දේවල් කරලා තියෙන රටක්.
2: ගිහින් බැලුවා නම් හරි මොකද්ද මේ?
1: ගිහින් බලන්න වට රටක් ඇත්තටම ලස්සන දේවල්. බලන්න මේ වැඩේ මේකත් හරිම සියුම් පෙළඹවීමක්. හරි. දැන් අපි මාර්ග නීති නිසියාකාරයෙන් පවත්ව ගන්න මාර ට්‍රයි එකක් දෙනවනේ. ඈ කෙළු ගස් අස්සේ හැංගිලා ඉඳලා නේද? පොලිසිය ඉන්නේ කානුපල්ලේ. ඈ කානුපල්ලේ ඉඳගෙන අර මොකද්ද ඒක ස්පීඩෝ මීටර් එක හැම දාගෙන ඉන්න හොරෙක් වගේ. එහෙම මාර ගේමක් දෙනවනේ.
2: යස්.
1: බලන්න මේ වැඩේ කොච්චර සුන්දරද කියලා. ඒගොල්ල කලා නියම වැඩක්. ඒගොල්ලන්ගේ මේ ස්පීඩ් කැමරා තියෙනවනේ ඉතින් හැමතැනම ස්පීඩ් කැමරා තියෙන තැන්වල. මොකක් හරි වාහනයක් හරි ස්පීඩ් ලිමිට් එකට ඒ ස්පීඩ් කැමරාව පහු කරගෙන ගියාම
2: හරි
1: ඒ කැමරාවේ සටහන් වෙනවනේ වාහනේ නම්බරේ. ඒතකොට වාහනේ නම්බරෙන් ඒගොල්ලන්ට ඇක්සස් තියෙනවා වාහනේ රෙජිස්ට්‍රේෂන් එක, අයිතිකාරයා කවුද, අර හැම ඔක්කොම ටික. හරි වේග සීමාවට යටත්ව වාහනේ ගමන් කරන හැම වෙලාවකම එයාව ඇතුළත් වෙනවා ලොතරැයි දිනුම් මැදීමකට.
2: ෂා.
1: හරිද? කෙනා ලොතරැයි දිනුම් මැදීමට ඇතුළත් වෙන්න අමුතුවෙන් මොකුත් කරන්න ඕනේ නැහැ. නීතිගරුකෝ වාහනේ එලවන්නයි ඕනේ. නිවැරදි වේග සීමාවට යටත්ව එලෙව්ව ගමන් එයාව දිනුම් මැදීමට ඇතුළත් වෙනවා. මාසයකට සැරයක් දිනුම් මැදීම තියෙනවා. ජයග්‍රාහකයන්ට මුදලින් තෑගි හම්බෙනවා.
2: ෂා.
1: දැන් එතකොට ජයග්‍රාහකයන්ට දෙන්න තෑගි මුදල් කොහෙන්ද? ස්පීඩ් ලිමිට් එක පන්නලා ධාවනය කරන අයට ගහන ෆයින් එකෙන් දඩෙන් කොටසක් තමයි නිවැරදි විදිහට වාහනේ එලවන අයව රිවෝඩ් කරන්න පාවිච්චි කරන්නේ. බලන්න මොනතරම් ලස්සන ක්‍රමයක්ද කියලා මිනිසුන්ට ඉබේම. එතකොට මම හරි වේග සීමාවට ගියොත් මට රිවෝඩ් එකක් තියෙනවා. හරි වේග සීමාවට ගියොත් මට ලොතරැයියක් පවා ඇදෙන්න චාන්ස් එකක් තියෙනවා කියලා ඒගොල්ලෝ ටික ටික හරි වේග සීමාවට යටත්ව ධාවනය කරන්න පුරුදු වෙනවා. දැන් මේක හරියට සාර්ථක උඩාලු මේ කරපු වැඩේ. මේක දිගටම හැමදාම තියෙන වැඩක් නෙවෙයි. හැබැයි ඒගොල්ලෝ කාලයකට සැරයක් මේ ප්‍රමෝෂන් එක අරගෙන එනවා. මතක් කළා වේග සීමාව දිනනවා. ඔයා හරියට ලෙව්වොත් ඔයාව අගේ කරනවා අපි.
2: ලංකාවෙත් කරන්න පුළුවන් වැඩක් ඒක නම්
1: මකල. අපි මේ උඩ කතා වෙච්ච හුඟක් ඒවා හුඟක් තැන්වල කරන්න පුළුවන් වැඩ.
2: අපේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා නම් ඔය ඉහළ කට්ටිය ඉහළ නිලධාරී මේව සංවිධානය කරන
1: උඩ තට්ටුවල ඉන්න අයද?
2: මේවා ගන්න.
1: ගනි.
2: අපි මේ නිකන් නෙමෙයි මේ කියන්නේ.
1: කරයි. ඒවා කරන්න බඩේ ලෑස්ති වෙලා වයින්ට. ඉතින් අන්න එහෙම ලස්සන දේවල් තියෙනවා ලෝකේ. කරනවා නම් කරන්න, කරන්න තියෙන වැඩේ.

0: පුංචි ලස්සන දේවල් කීපයක් ගැන තමයි අද අපි අපේ පුංචි කටින් කතා කළේ නේද?
1: පුංචි පුංචි පුංචි කාර් නිවස. හරි හරි, ඉතින් මම ඉතින් ඔයාට උදව් කරා. ඔයා ස්ටාර්ට් එක ගත්ත, මං ඊළඟ එක කරා.
0: ඇත්තටම ඔයාගෙන් හම්බෙන උදව් ටික ඇත්තටම
1: කියලා
0: වැඩක් නැහැ. මේ මේ හැන්දෑව ගත කරන්න මේ හම්බෙන උදව්ව නම්
1: සුපර්බ්.
0: අනේ අම්මෝ, ජාති ජාති හම්බෙන්න ඕනේ මේ උදව්.
1: සංසාරේ
0: කියලා
1: ඉතින් සමහරවිට සංසාරේ පතාගෙන අපු එකක් වෙන්නේ ඇති.
0: දැන් එහෙම කරුමක් තීරවන සමහර ඉලෙක්ට්‍රික් වාහන BAW එක 148 ඉඳන් ගන්න පුළුවන් කියනවා. වූලින් බිංගෝ එක 189 ඉඳන් තියෙනවා කියලා අපිට දැනුම් දීලා තියෙනවා. හොන්රි බෝමා, නිසාන් සකුරා, ඩොන්ෆෙන් වීගෝ 165 ඉඳන් උඩට ගන්න පුළුවන්කම තියෙනවලු මේ දවස්වල. ක්ලවුඩ්, එක්ෂන්, ඩැරියොන් කියන ඉලෙක්ට්‍රික් කාර් ඉදිරි සතියේදී පුංචි කාර් නිවසට ගේනවා කියලා කියන්නේ. ඉතින් අපි හැමදාම කියනවා වගේ මොන ජාතිය වාහනය ගෙනාවත් පුංචි කාර් නිවස නිකන් ඇස් දෙක පියාගෙන බාර ගන්නෑනේ වාහනේ. ඒගොල්ලෝ වාහනේ උඩ ඉඳන් පහලට, වමේ ඉඳන් දකුණට, ඉස්සරහ ඉඳන් පස්සට හැම විදියටම වාහනේ චෙක් කරලා බලලා
1: ඇහැ දාලා බලනවා, ඇස් කරකෝ කරකෝ බලනවා,
0: කවල වපරැහෙන් පවා බලනවා, ටික වපරැහෙන් පවා ටිකක් කළා බලන් ඉන්නවා. වාහනේ මේ මොකාටද මේ වාහනේ එන්නද මේක තරකක් දන්නේ කියලා ඒගොල්ලන්ට හරියට මේක හොඳයි කියලා ඒත්තු ගියාම තමයි වපරැහෙන් බලන්නේ නැතුව කෙලින්ම ඇහෙන් බලන්නේ වාහනේ. එහෙම ඒ තරම් සැලකිල්ලෙන් තමයි ඒගොල්ලෝ වාහන එතන ප්‍රදර්ශනයට තියලා තියෙන්නේ.
1: අනිත් එක මගලෝ එතන තියෙන ලීසින් පහසුකම්, තක්සේරු සේවා, ඉන්ෂුරන්ස් පහසුකම්, ඔය හැම දෙයක්ම තියෙනවා. ඉතින් වාහනයක් ගන්න හිතන ගම මෙතන දැන් වාහන ගොඩක් ගෙනල්ලා තියෙනවා. අපි කලින් පැයත් ඔබට මතක් කරා ඒගොල්ලන්ගේ සයිට් එකක් තියෙනවා www.punchicar.com කියලා. ඒකට ගිහිල්ලා පොඩ්ඩක් විසිට් කරලා බලන්න සයිට් එකට. ඊළඟට මෙන්න ඇඩ්‍රස් එක, පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්තිය, පුංචි කාර් පර්මාල බෑ.
0: රයිට්. ඊළඟට අපි කියන්න හදන්නේ තවත් ඒ වගේම වැදගත් පණිවිඩයක්. වාහනයක් ගන්න සල්ලි තියනවා වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් ගන්න සල්ලි තියනවා වෙන්න පුළුවන්, සමහරට සල්ලි නෑ, ටික ටික සල්ලි ටිකක් එකතු කරලා වැඩේ ගොඩදාගෙන ට්‍රයි කරනවා වෙන්න පුළුවන්. කියන වාගේ වෙල්ත් එක මොන මට්ටමේ තිබුණත්
1: හරි,
0: ඔයා හරියට ඒ වෙල්ත් එක කළමනාකරණය කරන්නේ නැත්තම් ඔයා ඒ වෙල්ත් එක, එහෙම නැත්තම් ඒ ධනය, ඒ පොහොසත්කම විනාශ කරගන්නවා. අන්න ඒ හින්දායි අපිට මොන අපි කොච්චර මහන්සිලා සල්ලි හම්බ කළත් වැඩක් නැහැ. ඒ සල්ලි නිසි පරිදි කළමනාකරණය කරන්න අපි දන්නේ නැත්තම්, ඒ සල්ලි හරි තැන ජොදවන්න, ඒ සල්ලි වලින් හරි ප්‍රයෝජනය ගන්න අපි පුරුදු වෙලා නැත්තම්,
1: ඒ කියන්නේ අපිට සල්ලි තියෙනවා නම් අපි ඒක කොහොමද ඉන්වෙස්ට් කරන්නේ, මොකකටද
0: ඉන්වෙස්ට් කරන්නේ, කොහොමද පරිස්සම් කරන්නේ, කොහොමද ඒ වටිනකම වැඩි කරන්නේ, කොහොමද ඒ දේවල් අපිට තේරෙන්නේ නැත්තම් අපි ඒ තැන් වලදී දුර්වලයි නම් අපේ ධනය ඈලියාවට යනවා. එහෙම ඈලියාවට යවා ගන්න නැතුව කොහොමද නිසි මූල්‍ය කළමනාකරණයක් යටතේ තමන්ගේ වෙල්ත් එක මැනේජ් කරන්න කියලා ඉගෙන ගන්න මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් පවත්වාගෙන යන මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට එකතු වෙන්න. අලුත් බැච් එක 23 ඒගොල්ලෝ දැන් බදවා ගනිමින් ඉන්නවා මේ දවස්වල. අගෝස්තු 30 ලෙසන්ස් පටන් ගන්නවා. ඉතින් ඊට කලින් මේ මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් ක්ලාස් එකට
1: කෝස් එකට
0: එකතු වෙන්න කතා කරන්න 0777177465ට, නැත්නම් වට්ස්ඇප් කරන්න 0766677884ට. ඉස්සෙල්ලා කට්ටියට, ඒ කියන්නේ අපි කියන්නේ ඒර්ලි බර්ඩ් ඔෆර් එකක් මේකේ තියෙනවා. කල්ලාතුව රෙජිස්ටර් වෙන්න උනන්දු වෙන කට්ටියට 140ක වට්ටමක් දෙන්නත් මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක ලෑස්තිලා.
1: ඒක මාරු නේද? ඒක මාරු.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 8333 444. සීතා හදවත් දිනු හිතවත් කම.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 111 377. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, Fridge, Washing Machine, Multan ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
4: කසාගල ග්‍රීන් සුප් එක ගැන මතක් කරන්න ඕනේ. මේ දවස්වල හැමෝම හොයාගෙන යන තැනක් තමයි කසාගල ග්‍රීන් සුප් කියලා කියන්නේ. ඉතින් ඔබට අවශ්‍ය කරන කුස්සෙට අවශ්‍ය කරන ගොඩක් දේවල් එතනින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම හොඳම දේවල් අඩුම මිල ගණන්වලට මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ එළවලු පළතුරු, ෆ්‍රෙෂ් එළවලු පළතුරු ඔබට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. කුළුබඩු වර්ග වගේ අනිත් එක ග්‍රොසරි අයිටම් මේ වගේ දේවල් හොඳම දේවල් සහ අඩුම මිල ගණන්වලට ඔබට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අලුත්ම ශාඛා විවෘත කරලා තිනවා. ගම්පල තිනවා, අතුරුගිරිය තිනවා, මාතලේ තිනවා, මේ වගේ හැම පැත්තෙම ශාඛා විවෘත කරලා තිනවා කසාගල ග්‍රීන් සුපර්. ඉතින් ඔබට හොඳම දේ අඩුම මිලට මිල දී ගන්න නම් යන්න ඕන හොඳම තැන තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. වෙලාව මතක් කරන්නම් 5:06 විනාඩි 23යි.
5: ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
7: නොලිමිට් සෙල් එක දැන් ආයෙ ඇවිල්ලා. 70%ක් දක්වා සොපිරිවට්ටම්. මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ chance එක ජූලි 18 සිට 31 දක්වා. නොලිමිට් ශාකාවන් හා නොලිමිට්.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
8: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ?
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්.
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
12: Big big dinumai bonanza bonanza
13: satipata scooter dinapata smartphone big racer ho big lighter wala athi escort dank here 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
14: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bankුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.

0: Siyata Divine Apura
1: Dadang
2: මකලෝ මම මේ කල්පනා කරමේ සින්දු යන අතරේ කමර්ෂල්ස් එහෙම යන අතරේ මං කල්පනා කරේ අපේ ලංකාවට මොනවාද මේ වගේ කරන්න පුළුවන් ලස්සන ප්‍රොමෝෂන් වැඩ කියලා.
3: මේ ඕන එකක් ඉතින් අපිට පොඩ්ඩක් හිතලා බැලුවොත් ලස්සන විදියකට හදාගෙන කරන්න පුළුවන්. මේවම කොපි කළත් කමක් නැහැ.
2: කමක් නැහැ මොකෝ.
3: මේවම කොපි කළත් කමක් නැහැ.
2: කොපිරයිට් වදි නෙමෙයි.
3: ඔව්. ඉතින් ඒ සම්බන්ධයෙන් වග කියන්න ඕන කට්ටිය අපි කියන්නේ මිනිස්සුන්ව නීතිගරුකව තියාගන්න ඕන කට්ටිය, සමහරට පරිසර සංරක්ෂණය පිළිබඳව අදාළ කටයුතු කරන අමාත්‍යාංශ තියෙනවා, ඒ සම්බන්ධයෙන් වැඩ කරන නිලධාරීන් ඉන්නවා. ඒ කට්ටිය ලංකාවේ පොලිසිය, නගර සභාව, ප්‍රාදේශීය සභාව, මේ ඕන කෙනෙකුට මේ අලුත් අදහස් ඇඩප්ට් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කාටවත් තහනමක් නැහැ. කාටවත් තහනමක් නැහැ. නිර්මාණශීලී වෙන්න තහනමක් සීමාවක්
2: නැහැ.
3: දැන් එකපාරක් පෘතුගාලේ කරලා තිබුණ ලස්සන වැඩක්, අර මිනිස්සු පාර පයින්කම් ඉන්න ටයිම් එකක් තියෙනවනේ කහිරේ
2: ටික් ටික් ටික්
3: අපි දකිනවා රතු පාට ලයිට් එක පත් වෙලා තියෙනවා පාර මාරුවේ. එතකොට අපිට මාරු වෙන්න බෑ. ඒක කොළ පාටුනහම අපිට මාරු වෙන්න පුළුවන්.
2: අර ඇවිදගෙන යන මේක
3: සයින් එක. එතකොට ওই රතු පාට වැටලා තියෙනට හරින් නොයිවසිල්ලක් එනවා. නිකන් අපිට අපිව පරක්කු වෙනවා වගේ හැඟීමක් එනවනේ මිනිස්සුන්ට. හිටගෙන ඉන්න ඕනේ ති ලයිට් එක මාරු වෙනකම්. පෘතුගාලේ මේ රතු පාටට, ඒ කියන්නේ පාර පනින්න බලාගෙන ඉන්න අයට පාර පනින්න බැරි වෙලාවට, ඒගොල්ලෝ අර ලස්සන වැඩක් කළා තුර කැමරාවක් දාලා ඉස්සරහින් එක්කෙනෙක් ඒ කැමරාවට කැප්චර් කරනවා. එයාට පුළුවන් පොඩි ඩාන්ස් මූව් එකක්, පොඩි ස්ටෙප් එකක් නටන්න. එතකොට අර අපිට පේන රතු පාට ලයිට් එක තියෙන්නේ, ඒක ඉන්නේ මිනිස්සෙක් නෙමෙයි, ඉතින් ඉන්නවන් රතු පාට.
2: එයා නටනවා ඒ විදිහට.
3: එයා නටනවා, ඔයා නටන නටුව. ඒක හරි විනෝදාත්මකයි. එතකොට එතන පාර පනින්න බලාපොරොත්තු වෙන හිතගෙන අපි ගත කරන වෙලාව අපිට නාස්තියක් හැටියට දැනෙන්නේ නැහැ. අපිව පරක්කු වෙනවා කියලා අපිට ෆීල් වෙන්නේ
2: නැහැ.
3: එතකොට මිනිස්සුන්ගේ සහයෝගය හරිම ලේසියෙන් ඒ වගේ වැඩවලට ගන්න පුළුවන්කම හම්බෙනවා.
2: ඉතින්
3: මේ සබ්ජෙක්ට් එක ගැන, මේ ගේමිෆිකේෂන් ගැන කතා කරන කට්ටිය කියනවා නොදැනුවත්ව වුණත් පොකිමෑන් කියන ගේම් එකෙන්, පොකිමෑන් නෙවෙයි පොකිමොන් නේද, පොකිමොන් අර අර ෆෝන් එකෙන් ගිහිල්ලා අර ඇනිමේටඩ් කැරක්ටර්ස් අල්ලගන්න තියෙන පිකාචු එහෙම ඉන්නේ. ඒ පොකිමොන් ගේම් එක හින්දා මිනිස්සු දවසට කිලෝමීටර් ගණන් ඇවිදින්න පුරුදු වුණා කියලා.
2: ඇවිදගෙන
3: ගිහිල්ලා මේක අල්ලන්නේ වාහනේ යන ගමන්. අමාරුනේ වාහනේ පාක් කරලා එහෙම යනවා බිල්ඩින් අස්සේ පොඩි ඇලිස් වල ඇවිදගෙන ගිහිල්ලා පොකිමොන් කැරක්ටර්ස් අල්ලන්න මිනිස්සු කාලයක් පුරුදු වෙලා හිටියේ. ඉතින් ඒක ඇත්තට මිනිස්සුන්ට ඇවිදින එක පුරුදු කරන්න නෙවෙයි පොකිමොන් ගේම් එක හදලා තිබුණේ. හැබැයි ඒ ගේම් එක හින්දා ඒ විදිය අතුරු ප්‍රතිඵලයක්, අතුරු හොඳ ප්‍රතිඵලයක් ලැබුණා කියලා කියනවා. ඉතින් දැන් ලෝකේ ගොඩක් කතා වෙන දේ මේ ගේමිෆිකේෂන් කියන කාරණාව. මිනිස්සු ලව කරගන්න ඕන දේවල්, ඊට පස්සේ සොසයිටි එකේ මහපාරේ පිළිවෙල කරන්න ඕන තැන්, මාර්ග නීති පරිස්සම් කිරීම වගේ දේවල් ගේමිෆිකේෂන් හරහා ඒක කරන එක මිනිස්සුන්ට විනෝදයක් බවට පෙරලීම දැන් ලෝකේ හැමතැනම කතාබහ වෙන දෙයක්. දැන් ලෝකේ කෙවිත අරගෙන ගිහිල්ලා පස්සෙන් ගිහිල්ලා එලෝගෙන ගිහිල්ලා ගහලා බැනලා වැඩ ගන්න ක්‍රමය වෙනුවට ඊට වඩා සොඳුරු පෙළඹවීම් හරහා මිනිස්සුන්ව විවිධ දේවල් වලට යොමු කරන එක ගැන අවධානය යොමු වෙලා තියෙනවා.
2: ඕකේ. අද ඇවිල්ලා නික ආදර්ශමත් පාඩමක්.
3: ලස්සන එකක් නේද? හරි. නැගිටින්නකෝ. හා.
2: අම්මා.
3: හා, කො නැගිටින්න.
2: 1
3: stars 1
2: 2
3: 3 4 යමු. යමු. මං මකලෝ.
2: මං සෙනි.
3: මේ චාලි. හෙට අපි නෑ අනිද්දා හබෙමු.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: සජබ මන්ත්‍රයේ චමින්දට සිර දඩුවම්. ඇපලැබූ චරිත් යළි බන්ධනාගාරයට. විනිසුරු වයස ඉහළ නැංවීම මාස දෙකකින්. දෙවිනුවරට පොලිසියෙන් 1500ක්. ජනපති මන්දිර පහක් ආයෝජන ව්‍යාපෘති වෙත.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 011 788 667.
1: සිරදඩුවම් නියම වූ සමගි ජනබලවේගේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බදුල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඔහුට වසර එකහමාරක සිරදඩුවමක් නියම කළේ බදුල්ල මහාධිකරණය මගින්. අයුතු අවහිරය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඔහුගේ රියදුරු සහ ඇමති ආරක්ෂකංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ නඩු පවරා තිබුණා. එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් බදුල්ල මහාධිකරණ විනිසුරු ජේරාම් ට්‍රොස්කි සඳහන් කළේ චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා හතරකට වරදකරු බවයි. ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක නැමැත්තා චෝදනා තුනකට වැරදිකරු බවට එහිදී තීන්දු කරනු ලැබුවා. එහෙත් මන්ත්‍රීවරයාගේ රියදුරු ලෙස කටයුතු කළ බන්දුල රත්නායක නැමැත්තා මේ වන විට මියගොස් ඇති බවයි පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේ. බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී පොලිස් ජීප් රථයක් ඔහුගේ ජීප් රථය පසුකර යාමේ සිද්ධියක් මුල් කර ගනිමින් බහින්බස් වීමක් සිදුව ඇති බවයි නඩු විභාගයේදී අනාවරණ වුණේ. 2019 වසරේ පෙබරවාරි 10 වනදා හෝ ඊට ආසන්න දිනකදී එය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. තමන් පසුකරගෙන ගිය පොලිස් ජීප් රථේ මග හරස් කළ හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස එහි සිටි නිලධාරීන්ට මරණීය තර්ජන කර පහරදී තුවාල සිදු කර ඇති බව පවසමින් පොලිසිය විසින් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබුවා. මේ අතර මන්ත්‍රීවරයාට නියම කළ දඬුවම සම්බන්ධයෙන් අභිහාචනයක් ඉදිරිපත් කරන බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන සඳහන් කළේ.
4: අනිවාර්යයෙන්ම අපි අභිහාචනය කරලා තුමා වෙනුවෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමට මාස දෙකකට ආසන්න කාලයක් ගතවනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්. අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනයට කෙටුම්පත් සකස් කිරීම සඳහා උපදෙස් දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ රැස් වූ අවස්ථාවේදී නීති කෙටුම්පත් සම්පාදක වෙත අදාළ උපදෙස් ලබා දෙනු ඇති. විනිසුරුවරුන්ගේ දැනට පවතින ව්‍යවස්ථාපිත විශ්‍රාම ගතියුතු වයස් සීමාව ඉහළ නැංවීමේ අවශ්‍යතාවද හඳුනාගෙනුණා. මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාවද ඉහළ නැංවිය යුතුව ඇත්තේ නඩු විභාග කඩිනම් කිරීමේ අරමුණින්. අධිකරණවල ස්වාධීනත්වය තහවුරු කරමින් අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම හා විධිමත් කිරීම වෙනුවෙන් මෙම සංශෝධනය ගෙනෙනු ඇති. සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
5: පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අධිකරණ දැන් ඉන්නේ අධිකරණ විනිශ්චකාරුන් 110ක් සිටිය යුතුයි. නමුත් ඉන්නේ 93යි. මේ ප්‍රමාණය 110 සිට 120 දක්වා වැඩි කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අභ්‍යාචන අධිකරණයේ දැනට ඉන්න පුළුවන් උපරිම සංඛ්‍යාව 20යි. ඒක 25 දක්වා වැඩි කරනවා. එතකොට එක පැත්තකින් ඉන්න අධිකරණ විනිශ්චකාරු ප්‍රමාණය වැඩි කිරීම. දෙක අපි බඳවා ගැනීම සිදු කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරුන්ගේ දැනට පවතින විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා අභ්‍යාචන අධිකරණ විසුරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා, මහාධිකරණ විෂකාරුන්ගේ වයස අවුරුදු 63 දක්වා, දිස්ත්‍රික් අධිකරණ වල සහ මහේස්ත්‍රාත් අධිකරණ වල අවුරුදු 62 දක්වා කියන සියලුම අධිකරණ විෂකාරුන්ගේ සහ මහේස්ත්‍රාත්ගේ වයස වැඩි කිරීමට කටයුතු කරන්නේ. මේ උපරිම අධිකරණ වල විනිශ්චයකාරුන් සංඛ්‍යා වැඩි කිරීමට හෝ ඒ විනිශ්චයකාරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා මේ වගන්ති වල කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. එහෙම ජනමත විචාරණ තියන්නට බෑ. මේකට ජනමත විචාරණ කිල්ලන්නට බෑ. ආණ්ඩුව කිසිසේත්ම තනි පුද්ගලික ඉලක්ක කරගෙන ව්‍යවස්ථා සංශෝධනයක් හරි පනත් සංශෝධනයක් හරි ගේන්නේ නැහැ. සාමාන්‍ය මේ වගේ ව්‍යවස්ථා සංශෝධනයකදී සමස්ත කාලයට මාස දෙකක් වගේ කාලයක් ගත දෙසැම්බර් කියලා එකක් නැහැ. ඔය දෙසැම්බර්ව එන්නෙම වෙන අරමුණක් සහිතවනේ. අපි ඉන්නේ එතන නෙවෙයිනේ.
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මීට පෙර යෝජනා ඉදිරිපත් වී තිබූ බවයි අධිකරණ මාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ.
6: 2016 නීති සංගමයේ යෝජනා කරලා තිනවා කෝටෝපිල් ජජස් ලගේ වැඩි කරන්න අනිත් ඒවා අතරේ. ඒ වගේම රවුෆ් හකීම් මහත්තයා පාර්ලිමේන්තු අනුකාරක සභාවේ 2015-16 වසරේ මේ වැඩි කිරීම ගැන කතා කරලා තිබෙනවා. ඒ වගේම පහුගිය වකවානුව තුල මට නීති සංගමයේ විසින් සැලකිරීම ලැබලා තිබෙනවා. ඒක හරි. ඒවැ කරුණු අපි සැලකිල්ලට ගත්තා. ජුඩිෂල් සර්විසස් ඇසෝෂියේෂන් නඩුකාරතුමන්ලා වුණුත් මට ලිපියක් කරලා දෙනවා. මං හිතන්නේ ජනාධිපතිතුමාටත් යවලා ඇති. ඒකේ උන්ගේ කන්සර්න්ස් කීපයක් කියනවා. අපි ඒවත් සැලකිල්ලට ගත්තා. නමුත් එතන අර නඩුකාරතුමන්ලා 65 දෙනෙක් තමයි තීන්දු කරන්න ඒකමතිකව මේක කරන්න. නමුත් ඒ සංගම මේ ඉන්නවා නඩුකාරතුමන්ලා 294. ඒ වගේම හයිකෝට් ජජස්ලා ඉන්නවා 94. එතකොට 388ක් වෙන තැනින් 65ක් යම් විරෝධයක් දක්වලා තිබෙනවා. දැන් මේ නඩුව ෆයිල් කරොත් එහෙම CJ ඉලාස් වෙනවනේ කියන එක දැසිරි මන්ත්‍රීතුමා එහෙම කියන්නේ අයිති තියෙනවා. නමුත් අපි ප්‍රතිපාදන ආරම්භ බැලුවොත් මේ රටේ නඩු අහන්න තියෙන්නේ මේ අධිකරණයේ තමයි. එහෙම දුන්නොත් ජනමත විචාරකට යන්න ඕන. නමුත් මම හිතන්නේ එහෙම වෙයි. ගිය සතියේ මගෙන් ඉල්ලීමක් කරලා තිබුණා මුණ ගැහෙන්න නීති සංගමය. ඒ අනුවම ඒගොල්ලන් මේ සතියේ පොයින්ට්මන්ට් එක ලබා දීලා තියෙනවා.
1: අධිකරණවල පවතින පුරප්පාඩු හේතුවෙන් නඩු විභාගවල කාර්යක්ෂමතාවට බලපෑමක් ඉල්ල වී නොමැති බවද අධිකරණ අමාත්‍යවරයා පැවසුවා.
6: උඩට පුරවන්න ඕනේ යටින් අරගෙනනේ. දැන් මේ වෙනකොට අලුතෙන්ම මහේස්ත්‍රාත්වරු 32ක් බඳවකට පුහුණු වීම කටයුතු කරනවා. ඔවුන්ට පත්වීම් දීපුවම ජ්‍යෙෂ්ඨම මහේස්ත්‍රාත්වරු හයිකෝට් එකට යනවා. හයිකෝට් එකේ ඉන්න ජ්‍යෙෂ්ඨම අය කෝට් ඔෆ් අපීල් එකට යනවා. කෝට් අපීල් එකේ ඉන්න අය සුප්‍රීම කෝට් යනවා. ඒතර මේක ක්‍රමවත්ම යටින්නම් තමයි උඩට පුරවන්න තියෙන්නේ. පුරප්පාඩු තිබුණාට ඒ උසාවියට බාධාවක් වෙලා නැහැ. සායක නීති අනුකූලව ඒ ප්‍රවණ නැතුව ෆන්ක්ෂන් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සුප්‍රීම කෝට් එක ඉතා විශාල නඩු ප්‍රමාණයකුත් අඩු කරගෙන තියෙනවා ඒ කාලය තුල. නෑ උදාහරණයක් වශයෙන් මම සුප්‍රීම කෝට් එකේ ඩීටේල්ස් ඔබතුමාට අරන් දුන්නු. දැන් පුරප්පාඩු තියෙනවනේ 5000 48ක් නඩු තිබුණා 2025 ජනවාරි 1 වෙනිදා වෙන විට 2026 7/14 වෙනු තියෙන 3763 සුප්‍රීම කෝට්ටේ.
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය පසුපස පවතින සත්‍ය ආණ්ඩුව අනාවරණ කළ යුතු බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසුවා.
7: රජයට කියන්න පුළුවන් නම් ප්‍රමාදිකරණ විනිශ්චයකාරවරුන්ගේ නිල වශයෙන් අදහස් විමසුවයි කියලා. මං හිතන්නේ රජයට එහෙමවත් කියන්න බෑ. සෙසු විනිශ්චයකාරවරුන්ගේ අදහස් සලකලා බලන්නේ නැතුව, නීතිඥ ප්‍රජාවගේ අදහස් බලන්නේ නැතුව, ඒ විතරක් නෙවෙයි සෙසු සිවිල් සමාජයේ අදහස් විමසලා බලන්නේ නැතුව, මේ ගැන කල්පනා කරන්නේ නැතුව ඇයි මේ හදිස්සි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නේ? අපිට තියෙන ප්‍රශ්නේ තමයි මොනවාරි දිනයක් තියෙනවද ආණ්ඩුවට ඊට ඉස්සෙල්ලා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනේ හදිස්සියක් තියෙනවද? සත්‍ය අනාවරණය කරන්න ඕනේ. අපි දකින්නේ මේ නඩු ගොඩ ගැසීම වළක්වන්න කියලා කියන කාරණයට විසඳුම නෙවෙයි මේ ආකාරයෙන් විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කරන එක.
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ජාතික ජනබල වේගය තීරණයක් නොගත් බවයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.
8: NPP එක හෝ ඒ ආණ්ඩුව මදන්න තරමින් ඇතුළු ඉන්නේ ඉඳ මම දන්නවා අද වෙනකල් තීන්දුවක් කරගෙන නැහැ මේවා එකක් ගේන්න කියලා. අපි තීන්දුවක් කරන්නේ නැහැ. මම ඒවා ප්‍රකාශ කරා. මොකද මට කිව්වා නිශ්ශබ්ද වෙන්න කියලා. මම ඒව මොකක් පිළිබඳ නිශ්ශබ්ද වෙන්න කියන්නේ කියලා. පස්සේ කිව්වා මේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ හා අභ්‍යාසන අධිකරණයේ විනිසුරු වරුන්ගේ සේවා කාලයේ විශ්‍රාම ගැනක වයස වැඩි කිරීම ගැන කියලා.
1: එම ප්‍රකාශයට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රතිචාර දැක්වුවා.
6: මෙහෙයුම් කමිටුවේ ලාල් විජේනායක මාත්‍ය අදහස් දැක්වුවා. ඔහුට කවුරුත් කටවහ ගන්න කිව්වේ නැහැ. මොකද මම මෙතන හිටියා. බොහෝ ලිඛිතවත් පසු අදහස් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒක නිසා මම ඔය කටවහගෙන ඉන්නවා කියවපු එක හෝ එකක් මන් දන්නේ නැහැ. අපේ සියලු දෙනාම අදහස් දැක්වයන් පස්සේ අවසානයේදී පොදුවේ අපි තීන්දුව කරනවා මොකද්ද කරන්න ඕනේ කියන එක නිසා ලාල් විජේනායක මාත්‍ය අදහස් දැක්වුවා. ආණ්ඩුව කරන්නේ පක්ෂෙම නෙමෙයිනේ. පක්ෂ ප්‍රතිපත්ති අපි ආණ්ඩුවට අනුගත කරගන්න. ඒතර පොදුවේ එකඟතාවයක් තිබුණා. හැබැයි ලාල් විජේනායක මාත්‍ය එකඟුනේ නැහැ.
1: අධිකරණය ආක්‍රමණය කරන ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
9: සිදු වෙලා තිබෙන්නේ විධායකය අධිකරණ බලය උදුරා ගන්නට කටයුතු කරනවා. අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරනවා. විධායකයේ ඇත්තටම අධිකරණයේ ආක්‍රමණය කරන ව්‍යවස්ථා සංශෝධන ගෙනෙන්නට පිඹුරුපත් සකස් කරනවා. අපි අහන්න කැමති වර්තමාන රජයෙන් ඔබට වරමක් ලැබුණේ නැහෙනි ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කරන්න.
1: යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව ව්‍යාජ හේතු ඉදිරිපත් කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ.
10: ඇයි මේක මේ විදිහට හැංගි හොරා කරන්නේ? කාටත් පේන පැහැදිලි හේතුවක් තියෙනවා. රජය අවංකව කටයුතු කරන්නේ නැහැ මේ සම්බන්ධයෙන්. මේක කිරීම සඳහා ඉදිරිපත් කරන හේතුව ව්‍යාජ හේතුවක්. ඉදිරිපත් කරන හේතුව තමයි නඩු ගොඩ ගැහිලා තියෙනවා. ගැටලුවයි යෝජිත ප්‍රතිකර්මයයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. පුරප්පාඩු පුරවන්නේ නැහැ. මාස ගාණක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4යි අභියාචන අධිකරණයේ පුරප්පාඩු 4යි. ජනමත විචාරකෙන් තොරව මේක කරන්න බෑ.
1: ආණ්ඩුවේ අවශ්‍යතාව මත පමණක් ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කළ නොහැකි බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
11: ආණ්ඩුවේ තනි කැමැත්තට ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා මේ රටේ බලය තහවුරු කරගන්න පුළුවන් කියලා ආණ්ඩුව වැරදිලා. ඉතිහාසයේ එවැනි සිද්ධීම් වෙච්ච වෙලාවල් වල ඒ කාලේ තිබිච්ච ආණ්ඩුවලට අත්වෙච්ච ඉරණම් පිළිබඳවත් ආණ්ඩුව අවබෝධය අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ආණ්ඩුව වැඩ කරන්නේ නැතිකොට, තමන් වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ නැතිකොට ආණ්ඩුව උත්සාහ කරන්නේ බලහත්කාරයෙන් තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යන්න.
1: ආණ්ඩුවේ ක්‍රියාකාරකම් තුළින් භයානක ප්‍රතිඵල ඇතිවිය හැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියා සිටියේ.
12: ජනමත විචාරණය නැමැති වගන්තිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 1978 ඇතුළත් කළේම මහජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා. එනම් මේ විෂය රජයට කිසිසේත් කරන්න බෑ. හැබැයි කළ නොහැකි දේවල් කළොත් එහි ප්‍රතිඵල ඉතා භයානකයි. විශේෂයෙන් තරුණ පරම්පරාව කෙසේ මේ පිළිබඳ ක්‍රියා කරයිද?
1: ආණ්ඩුව අසාර්ථක වෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසුවා.
13: මේගොල්ලෝ තාම ආදුනිකයි. මේ තාම ආණ්ඩුවක් කරා මේ අවුරුදු දෙකට ලං වෙන. ආණ්ඩුව දිහා බලාගෙන ජොලියෙන් ඉන්න වෙලා තියෙන. ඒකනේ මොකද හේතුව නානවනේ හොඳට. ඒකේ ඉන්නේ නැහැ හොඳට නානවා. ඒ නාන දිහා බල බල ඉන්න වෙලා තියෙන.
1: ඇපකොන්දේසී සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් සමගි ජනබලවේගයේ හොරණ ආසනයේ හිටපු සංවිධායක චරිත් අබේසිංහ නැවත බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීතිඥ රකිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුණහෙන්නදිගේ යන සැකකරුවන් තුන්දෙනා අපමත උදාහරණ ලෙස නියෝග කළේ අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. එක් එක් සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත උදාහරණ ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝදරගම නියෝග කළේ. ශරීර ඇපකරුවන් ඇපේ වටිනාකම තහවුරු කරන ආකාරයේ ආදායමක් හෝ දේපල පවතින බවට සහතික අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බහර දෙන ලෙසද නියෝග කරනු ලැබුවා. සිද්ධිය පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් දෙසැම්බර් මස 8 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී අල්ලස් කොමිසමට නියෝග කළේ. සැකකරුවන්ට චෝදනා එල්ල වුණේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක්කටාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන්. රකිත රාජපක්ෂ හා අරුණ වරුණහෙන්නදගේ ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් බන්ධනාගාරයෙන් මුදා හැරුණා. මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙත යොමු කරන සියලු පැමිණිලි පිළිබඳ විමර්ශන සිදු කරන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමි.
14: 2023 අංක 9 පනත කියවුවා නම් ඒ පනත විශාල බලතල සහිත පනතක්. ඒ පනතේ තියෙන බලතල ක්‍රියාත්මක කිරීම තමයි මා කරන්නේ. ලස්ස දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 100%ක් ස්වාධීන ආයතනයක්. ඒට රජයේ කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට අපිට පැකිස්තාන සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අපි විමර්ශන කරනවා. ඒවායේ තොරතුරු එළියට යනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒ නිසා ඔබට ඒ තොරතුරු ගන්න ඕනේ නම් ඔබට තොරතුරු දැනගැනීම මේ පනතෙන් ඉල්ලන්න පුළුවන්. එතකොට දැනගන්න පුළුවන් කාට කාට
1: ජනාධිපති මන්දිර පහක් සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. බෙන්තොට, කතරගම, මහියංගනය, ඇඹිලිපිටිය හා අනුරාධපුර ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර ඊට අයත්. යෝජනා කැඳවීමෙන් පසු සුදුසු ආයෝජකයන් වෙත දීර්ඝකාලීන බදු පදනම යටතේ එම ජනාධිපති මන්දිර ලබා දීමට තීරණය කළා. මේ අතර රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා මාර්ග කොටස ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 15ක්. ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙම වසර තුල අවසන් කිරීමට අපේක්ෂිතයි. දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහාදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 1500ක් අනුයුක්ත කර තිබෙනවා. සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ද ජනතාව අතරට යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පෙරහරේ නර්තනයේ නිරත වන සියලු කාවඩි නර්තන ශිල්පීන් විශේෂ පරීක්ෂාවකට ලක් කළා. එම කාවඩි කණ්ඩායමක් සඳහා ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 4 දෙනෙක්. එම නිලධාරීන් විසින් කාවඩි නර්තනය සඳහා එක්ව සිටින ශිල්පීන්ගේ හැසිරීම් සමීපව නිරීක්ෂණය කරනු ඇති. පොලිස් විශේෂ කාර්ය බලකායද ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා. දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහාදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ නර්තනයේදීමට කාවඩි කණ්ඩායම් 45කට අවසර ලබා දීමට ඊයේ තීරණය කළා. අමරිකාව හා ඊශ්‍රායලය සමඟ පැවති යුදගැටුම් හේතුවෙන් තම ගෑස් නිෂ්පාදන ධාරිතාවෙන් සැලකියයුතු ප්‍රමාණයක් අහිමි වූ බව ඉරානය පවසනවා. ඉරානය පැවසුවේ ගෑස් ගනමීටර් මිලියන 230ක් අහිමි වූ බවයි. පොදු යටිතල පහසුකම්වලට මෙන්ම පුද්ගලික දේපලවලටද හානි සිදුව තිබෙනවා. පාලම් 12ක් සහ උමන් මාර්ග දෙකකට අමරිකාවේ ප්‍රහාර එල්ල වුණා. සෑම අමරිකානුවන් 3 දෙනෙකුගෙන් එක් අයකු පමණක් ඉරානයට එරෙහි යුද්ධයට සහය දක්වන බව අනාවරණ වුණා. ඒ රොයිටර්ස් පුවත් ඒජන්සිය සිදු කළ මහජන මත සමීක්ෂණයකින්. අමරිකා ජනාධිපතිවරයා ඔහුගේ අරමුණ පැහැදිලි කිරීමට අසමත්ව සිටින බව ප්‍රතිචාර දැක්වූ බොහෝ පුද්ගලයන් ප්‍රකාශ කළා. පසුගිය 24 වනදා සිට 26 වනදා දක්වා සමීක්ෂණය පැවැත්වුණා. ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව ක්‍රිකට් පරිවර්තන කමිටු සමාජික සිදත් වෙත්තමුනි පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
15: මූල්‍ය තත්ත්වය මම හිතන්නේ එච්චර හොඳ නැහැ. හැබැයි අපි අර ක්‍රීඩාව වෙනුවෙන් කරන්න තියෙන හැමදේම කොහොම හරි කරනවා. ක්ලබ්ස් වලට ගෙවන්න තියෙනවා, ප්‍රොවින්සස් වලට ගෙවන්න, ඒවා වෙනවා. අපිට හැබැයි සල්ලි නාස්ති කරන්න සල්ලි නැහැ. ඒකින්ද ඉතාමත් පරිස්සම් වෙන්න ඕන. මොකෝ මීට ඉස්සලා තිබ්බ කැපිටල් එක්ස්පෙන්ඩිචර් ගොඩාක් හයි. ඉතින් ඒවා පොඩ්ඩක් අඩු කරලා අර ක්‍රීඩාවටම යොදන්න තියෙන දේ තමයි යොදන්නන්නේ.
1: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳවද ඔහු අදහස් පළ කළා.
15: තව බෝඩ් මෙම්බර්ස්ලා දැන් මේ දැන් ඉන්න බෝඩ් එක මම හිතන්නේ බෝඩ් මෙම්බර්ස්ලා 22ක්ද කොහෙද ඉන්නවා. මම හිතන්නේ අපි ඒක 14ට කොහෙද අඩු කරලා තින්නේ. ඉතින් මෙතුමා කිව්වා වගේ අපිට ඇඩ්වයිස් කරන්න හිටියා ICC එකේ චීෆ් ෆයිනන්ස් ලීගල් ඔෆිසර්. අපි ඒත් එක්ක ගොඩක් සාකච්ඡා තියලා තමා මේ අන්තිමට මේ කොන්ස්ටිටියුෂන් එක ඉදිරිපත් කරේ. දැන් ඉතින් හැමතිතුමාට අපි ඒක දීලා තින්නේ.
1: යලි සිරස්තල සජව මන්ත්‍රී චමින්දට සිර දඬුවම්. ඇප ලැබූ චරිත් යලි බන්ධනාගාරයට. විනිසුරු වයස ඉහළ නැංවීම මාස දෙකකින්. දෙවිනුවරට පොලිසියෙන් 1500ක්. ජනපති මන්දිර 5ක් ආයෝජන ව්‍යාපෘති වෙත. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්තිනිම. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: of the town. මේ අවුරුද්දේ රිලීස් වෙන්න තියෙන ඉන්දියාවේ ලොකුම ෆිල්ම් ප්‍රොජෙක්ට් එක තමයි රාමායන.
1: මේ ෆිල්ම් එක පහුගියදා සැන්ටියාගෝ කොමික් කොන් ඉවෙන්ට් එකේදී මුළු ලෝකෙටම ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා.
0: තාමත් ඔෆිෂල් ට්‍රේලර් එක ෆෑන්ස්ලට රිලීස් කළ නැති වුණත් මේ ෆිල්ම් එක ගැන මේ විදිහට ලෝකෙ පුරාම කතා වෙනවා.
1: ඒකට හේතුව තමයි රන්බීර් කපූර්, යෂ්, සයි පල්ලවි වගේ ලොකු කාස්ට් එකක් වගේම හොලිවුඩ් මට්ටමේ VFX එක ලොකු බජට් එකක් වියදම් කළ මේ ෆිල්ම් එක හදපු එක.
0: AR රහමාන් එක්ක හෑන්ස් සිමර් එකතු වෙලා තමයි ෆිල්ම් එකේ තියෙන මැජිකල් මියුසික් ඇරේන්ජ්මන්ට් කරලා තිබ්බේ. ෆිල්ම් එක කොටස් දෙකකින් එකක් මේ අවුරුද්දෙත් දෙවෙනි එක 2027 දෙත් රිලීස් කරන්න තමයි ෆිල්ම් ක්‍රූ එක ප්ලෑන් කරලා තියෙන්නේ.
2: Talk of the town.

0: ඔබ නොදන්න මෙඩිසින්.
1: මේ දවස්වල උණ හැදුනොත් ඔබ නොකළ යුතු දේවල් මොනවද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
1: මේ දවස්වල ඔබට උණ තියෙනවා නම් ඇඟ වෙහෙසෙන වැඩවලදීම ක්‍රීඩා කිරීම, ව්‍යායාම කිරීම වගේ දේවල් නවත්තන්න. හිතුමතයට ආවට ගියාට දියර වර්ග පානය කරන්න එපා. ඔබගේ දේහේ බරට සරිලන විදිහට වෛද්‍ය උපදෙස් මත පමණක් දියර වර්ග පාවිච්චි කරන්න. උණ ඉක්මනට අඩු කරගන්න කියලා තද උණට දෙන බෙහෙත්, විශේෂයෙන්ම ඇස්පිරින් කාණ්ඩයේ බෙහෙත් වර්ග උදාහරණ විදිහට ඉබ්යුප්‍රොෆන්, ඩයික්ලොපෙනික් සෝඩියම් වගේ බෙහෙත් වර්ග හිතුමතයට ගන්න එපා. ඊට අමතරව ස්ටිරොයිඩ් කාණ්ඩයට අයිති වන ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සමෙතසෝන් වගේ බෙහෙත් වර්ග භාවිත කරන්න එපා. තද පහටට හුරු දියර වර්ග පානය කරන්න එපා. ඒ වගේම මත්පැන්නම් බොන්නම එපා. ඔබට උණ තියෙන විට මෙවැනි දේවල් කිරීම මගින් ඔබට බැරි වෙලා හරි ඩෙංගු රෝගය තියෙනවා නම් එහි සංකූලතා ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇති වෙනවා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: 98.2 and 98.4. ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
0: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
2: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
0: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
2: කතාවට දක්ෂ නම්, මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
0: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047 අපිට වට්ස්ඇප් කරන්න.
2: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
3: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: හරිම තැනට ගියේ ඉඳන් LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
7: ඒක හරිම අපූරු ලෝකයක්.
8: හරියට Alice in the Wonderland වගේ.

0: මනාකට තියෙන මේ කතාව ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
2: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
3: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණයශ්‍රේණි ගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
1: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Banku ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.

0: සියත දෙවයින පුරා
1: දැම්බල රාත්‍රී 7යි විනාඩි 1යි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

රාත්‍රී හතයි විනාඩි හතයි බලන් හිටියා නේද මේ වෙලාව වෙනකන්? ඔව්, අපි මුළු තවසෙම එක එක විදිහ වැඩ කරලා, එහෙමත් නැත්නම් තව කෙනෙක් දේවල් වලට ගොඩක් මහන්සි වෙලා, ගොඩක් දේවල් හිතලා ගෙදර යන ගමන් වෙන්නත් පුළුවන්. සමහරක් විට දැන් තමයි ඔයා වැඩට යන වෙලාව වෙන්නත් තියෙන්නේ. හැබැයි අපි හැමෝම මිනිස්සුනේ, අපි හැමෝටම තියෙන්න ඕනේ විවේකයක්, නිදහසක්. මේ හැම දෙයකටම වඩා අපි හැමෝටම තියෙන්න ඕනේ මොකද්ද? මානසික නිදහස. ඉතින් ජීවිතේ මේ විදිහට දවස් ගෙවිගෙන, පැය ගෙවිගෙන යද්දී කෙනෙක් ජීවිතයට ආදරේ ඇතුළු වුණොත්, ඒ කෙනා බලන්නෙත් ආදරේ වගේම නිදහස. කෙනෙක්ට නෙවෙයි, ඔයාට, ඔයා ගොඩාක් හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මේ ලෝකේ ඉන්න හොඳම කෙනා වුණත්, ඔයාට අකමැති කෙනෙක් ඉස්සරහ, ඔයාට අකමැති කෙනෙක් ළඟ ඔයාගේ වටිනාකම බිඳුවක් වෙන්න පුළුවන්. ඔයා කොච්චර යාට ලකුණු 100ක් දුන්නත්, ඔයාව වටින්නේ නැති කෙනෙක් ළඟ ඔයාට ලැබෙන්නේ ලකුණු බිඳුවයි. ඉතින් ආදරය ක පටන් ගනිද්දී මට මතක් කරන්න ඕනේ, නිකමට ඉතින් මම මේ දේවල් මතක් කරන්නේ මොකද මේ ඔයා දන්න දේවල්. හැබැයි ඔයාට ඒක හැමම අමතක වෙලා වෙන්න පුළුවන්. ඒ හින්දා නිකමට මම මතක් කරන්නේ, ඔයා හුස්ම ගන්න ඕනේ, ඔයා ජීවත් වෙන්න ඕනේ, ඔයා ඔයාගේ වැඩ කරන්න ඕනේ. වෙන කාලඟවත් නෙවෙයි, ඔයාට හරිම නියම වටිනාකමක් ලැබෙන තැනක, ඔයා වගේන ඔයාට වටිනාකමක් දෙන තැනක තමයි ඔයා ඔයාගේ ආදරය දෙන්නත් ඕනේ. එහෙම නැති වුණාම ඔයත් හරියට පරණ වෙච්ච, පරවෙච්ච මල් මිටියක් වගේ ඩස්බින්නකට යන්න පුළුවන්. මතක තියාගන්න, ඔයාට තියෙන මේ ලෝකෙ තියෙන ලස්සනම ආදරණීයම හදවත. එන්න අපි ආදරය ගැන කතා කරමු මේ පැය දෙකම.

0: බැඳීම් විරල වෙන තරමට ජීවිතය සරල කරගන්න පුළුවන්.
1: හොඳ අයත් එක්ක අපේ පැවැත් මැති කරගෙන යමු, නරක අය අපේ ජීවිතෙන් ඈත් කරගමු. ඒ අයත් එක්ක ගැටීමක් ඇති කරගන්න එපා. අපිට දුක ඇති වෙන්නේ, සතුට ඇති වෙන්නේ ගැටීම නිසා.
0: අතීතයේ අත්හරින තරමට අනාගතයට ඉඩ වැඩි වෙනවා.
1: ඔබ අතීතයේ පිළිබඳව කිසිම වෙලාවක ශෝක කර කර ඉන්න එපා. එතකොට ඔබේ කාලය ගත වෙනවා. ගිය සතිය, ගිය මාසෙ, ගිය අවුරුද්ද යමක් කරන්නට බැරි වුණා නම් එය හෙට පටන් ගන්න.
0: හෙටට යෙදෙන ඇසළපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
2: සීනිපී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.

0: Nunna da su duko tigena e disne.
1: Danin Anna. Sati davasala havasa dekata.
2: Siyata hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
5: මිනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් අහන්න ඕන ඔබතුමාට.
6: නිදම් මංකොල්ලේ ගැන ෆිල්ම් එකක් කරොත් ඊට වඩා හොඳ හිට් එකක් තියෙයි.
7: සිරකාරයෝ ටිකක් මැද්ද බඳනාගාරියල හරියා වගේ මාවල් ලගන්න යන්නේ.
8: මම හුසාවෙට ගියේ නෑ කියලා වොරන්ට් එකක් ඉෂුව කරලා තියෙනවා.
4: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: ඔයාගේ වාචාලකමේ සීමාවක් තියාගන්න.
7: ඉල්ලා අස්සනක ඔබතුමාගේ වැඩක්, අස්කරන එක ජනාධිපතිතුමාගේ වැඩක්, අස් නොයන එක ලැජ්ජ නැති වැඩක්.
9: අපිට කාත්වකත් පෞද්ගලික ආරෝවක් ආරවුලක් නෑ.
4: උදැසන 6 ඉතිහා දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිදීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් කල්පි ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
11: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම.
12: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
13: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: සියත පොකට් මනි අනුග්‍රහය.
16: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
17: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96
18: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
19: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
20: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
21: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් 1ක් වුණු පුදුම රජෙක්.
22: රාජ්‍යරුව ගොබ්බයා.
23: එයි, හටද ගොබ්බයෝ තෝ ගොබ්බයා කිව්වේ.
24: නිලබල කරේති ඔලමුල පුරේ.
25: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට
26: සියත ටීවී තුලින්.

රාත්‍රී 7යි විනාඩි 30යි. දන්නවද? දේවල් පරක්කු වෙන්නේ ඔයාට හරිම දේ හරිම වෙලාවට ලැබෙන්න ඕනේ හින්දායි. හැම දෙයකටම වෙලාවක් තියෙනවා. තව විදිහකට කියනවා නම් perfect timing. විශ්වාස කරන්න. හොඳ මිනිස්සුන්ට ජීවිතේ හැම දෙම එකපාරට ලැබෙනවද? නැහැ. සමහර වෙලාවට ඔයාට යන්න තියෙන පාර හරිම දුරයි. බලාපොරොත්තුත් ටිකක් පරක්කු වෙයි. ඔයාගේ හිතට අමාරුවකුත් දැනේ. ඇයි මට මෙච්චර හොඳ හිතින් ඉන්නකොටත් මටම මෙහෙම වෙන්නේ? මං ඇත්තටම මෝටයිද? මට වාසනාවක් නැද්ද? ඇයි මං බලාපොරොත්තු වෙන දේවල් මේ විදිහට වෙන්නේ නැත්තේ? ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ? ඔහොම හිතන වෙලාවල් ඕන තරම් ඔයාට තියෙනවා ඇති. ඒත් ඇත්තටම ඒ හැම මොහොතක්ම මේ විශ්වය ඔයාව නවත්තන එකක් නෙවෙයි. ඔයාව හදා ගන්න, ඔයාට ඔයාගේ වටිනාකම තවත් තේරුම් ගන්න හදලා දෙන වෙලාවක්. දන්නවද? මේ විශ්වය නිහඬව වැඩ කරනවා. ඔයාට අයිති දේවල් වැරදි වෙලාවක නම් කොහෙත්ම දෙන්නේ නැහැ. ඔයා කොච්චර බලාපොරොත්තු වුණත්, ඔයාට ඒක කොච්චර ඉක්මනට ඕනේ වුණත්, වැරදි දේවල් එහෙම ඔයාට ඕන වෙලාවට මේ විශ්වය දෙන්නේ නැහැ. වැරදි මිනිස්සු, වැරදි අවස්ථා, වැරදි දේවල් ටිකෙන් ටික ඔයාගෙන් අයින් කරනවා. ඒක ඔයාට කඳුලක් තියලා හරි, ඔයාට වේදනාවක් තියලා හරි ඔයාගෙන් අයින්ම කරනවා. ඔයාට ගැළපෙන දේවල් හරිම දේවල් වෙනුවෙන් එයා ඉඩ හදන එක තමයි ඒ කරන්නේ. ඒක තමයි හොඳ මිනිස්සුන්ගේ ජීවිතයේ තියෙන වෙනස. එයාලට දේවල් ලැබෙන්නේ ඔයා හිතන විදිහට හරි ඉක්මනට නෙවෙයි. ඒත් ලැබුණම ගොඩාක් කල් ගිහින් හරි ලැබුණම ඒවල හිස්තැන් තියන්නෙත් නෑ. මොකද ඔයා ගොඩාක් බලාපොරොත්තු වුණු කෙනෙක්නේ. ඒවල වටිනාකම තවත් වැඩි කරනවා. ඒ හැම දෙයකම හැඟීමක් තියෙනවා. ලොකු ආශිර්වාදයකුත් තියෙනවා. සමහර දේවල් ඔයාට ලේට් ලේට් ඩිලේ කියලා පෙනුනට ඊට පස්සේ ලැබෙන්නේ ඒ වගේ පර්ෆෙක්ට් ටයිම් එක හින්දායි. අන්තිමට බලද්දි තේරෙනවා ඉක්මනට ලැබුණු දේවල් වලට වඩා බලාගෙන හිටපු දේවල් තමයි අපේ මේ හදවතට ගැඹුරටම දැනෙන්නේ කියලා. ඉතින් ඔයා බලාපොරොත්තු වෙන ආදරෙත් ඔයාගේ ජීවිතයට ලැබෙන්නේ පර්ෆෙක්ට් ටයිම් එකට. විශ්වාස කරන්න. ඒ නිසා ඉවසන්න. හොඳ හිතින් ඉන්න එක කවමදාකවත් නවත්තන්න එපා. ඔයාට තියෙන විශ්වාසය නැති කරගන්නත් එපා. මොකද විශ්වය හොඳ මිනිස්සුම කවමදාකවත් අමතක කරන කෙනෙක් නෙවෙයි. ඒ අයට ලැපෙන්නේ මෙහෙමයි කියලා මට විස්තර කරන්න බැරි තරම් ලස්සන දේවල්. ලියන්න 0711982948 හරි ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකට ඇවිත් ඔයාට ලැබිලා තියෙන ඔයා බලාපොරොත්තු වෙන දේවල් රණවේට කලින් ලියන්න. විශ්මින්නව ඒවා කියව.

0: ඉනාවෙන්න වෙලාව.
1: ඔෆු සෙලබ්‍රේට් බ්ලක්
2: සෙලිබ්‍රේට්
1: මොකද මට චුකුල
2: නෙමෙයි හලෝ ස්පෙක්ටකියුල.
3: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියතFM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
4: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා
10: තෑගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: The Palace ගම් පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
13: නිවසට අවශ්‍ය හැම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න ජූනි 31 දක්වා පමණයි Single Big Bonanza Mid-Year Shopping Festival
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
16: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
17: 1500cc turbo engine කින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
18: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of bed car ya david pierce motor company private limited

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114 700 550.
3: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන 0115 880 400. LO LC රන් සවි රන්ය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා orders miss වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගන්න අතරට සුවසිරුමෙට දැන් මම බය නැහැ.
8: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club.
9: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
10: ඈරාලහමි
9: ඇහුන් නැද්ද මං කියපුවා
10: නෑ නෑ අහන් හිටියේ
9: මොනවද අහන් හිටියේ
10: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
9: හෑ
10: ඕරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
6: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
2: අනුග්‍රහය

రాత్రి 7:00 వినాడి 52 అదైతే ఇంకా రేఖ మమ ఒయాట మతక్ కర కర హిటియే ఒయా మేలోకే హొందమ కెనా ఉనత్ ఒయా మేలోకే ఇన్న దాహక్ లక్షయక్ కోటి గానక్ మినిస్సు అతరిన్ హొందమ కెనా ఉనత్ ఒయాట కౌరు హరి అకమతి నాం అన్నయా లంగది ඔයාගේ වටිනාකම බිඳුවයි. ඉතින් මං ආයෙමත් මතක් කරනවා. ඔයා හුස්ම ගන්න ඕනේ, ඔයා ආදරය කරන්න ඕනේ. මේ ජීවිතේ ඔයාගේ තැන දෙන්න ඕනේ. ඔයාට වටිනාකමක් දෙන, ඔයාව වටින, ඔයාව අගයන කෙනෙක් ළඟ. එහෙම කියද්දී ඉසුරු මංච නායක මෙන්න මේ විදිහට කමෙන්ට් කරලා තියෙනවා. හුස්මටත් රැටිය, හැමදේටම වැටිය, මං ආදරය කරත්ති. ඔයාට මාව තේරුණේම නැත. හිතුවට පරක්කුද මං? මං තාම හේතු හොයනවා. මගේ හුස්ම නුඹට නොතනෙන්න හේතුව මොකක්ද කියලා.

ఏకనే అన్నహర్ ఏత్తక గైలు స్పెషల్ కనెక్ ఇన్నో ఎకతు కరక అన్న మతక్ కరన్న మోనే ఒకట మతక ఏతి గియ సతియే ట కలిన్ సతియే మమ ఆదర కతావ కివ్వా బాయ్ శ్రీలంకన్ ఇన్నే ఇటలీ వల ఎతకట గర్ల్ ఎహెమ కనెక్ ఎతకట మటే కతావ కివ్వే මේ දෙන්නව අඳුන්වලා දෙන සපෝට් එක උපරිමයටම දෙන අපේ ධනංජය. එතකොට මේ ශ්‍රී ලංකන් බෝයි තමයි නියෝන්. එතකොට යාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් අර ලස්සන ගැහැනු ළමය වෙන කවුරුත් නෙමෙයි මාර්තීනා නේද? ඉතින් හොඳම දේ තමයි මාර්දීනට හොඳක් වෙලා තියෙන්නේ. නියෝන්ටත් හොඳක් වෙලා තියෙන්නේ. නියෝන්ගේ කෙතරින් කිව්වලු ඕන දෙයක් කරගන්න ඔයාට හොඳනම් දැක්කන ඉතින්නේ. අම්මලා තාත්තලාට දැනෙන දේවල් ඔළුව වෙනස් වෙන්න යන්න ටික වෙලාවක්. ඉතින් ධනංජය ඔයාට තැන්කියෝ. අපිටත් මැසේජ් එකක් දාලා කසින් උනත් ඔයාට පුළුවන් උපරමයටම උදව් කරලා. දැන් ඉතින් කැමද දෙයක් කරගන්න කිව්වනේ. දැන් තියෙන මාර්තීනට හැපි එකේ ලංකාවට ඇවිත් නියෝන්ගේ අම්මවයි තාත්තවයි බලලා ඒ ආශිර්වාදෙත් ලබා ගන්නනේ. හරිම සතුටේ. කන්ග්‍රැචුලේෂන්ස්. ලංකාවට ආවහම මාවත් බලන්න එනවලු. ගුඩ් ගුඩ් ගුඩ් ගුඩ් ගුඩ්.

0: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
1: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
0: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
0: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
2: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0.1147667222 අමතන්න.
9: මට කීප දෙනෙක්ම කිව්වනේ මේ මගේ මధుර මනෝහර කර්ණ රසායන කටහඬත් එක්ක ඔයාගේ කටහඬ ඇහෙනකොට හරිම කර්ණ කර්කශ මනෝ විපරීත ගතියක් මිනිස්සුන්ට දැනෙනවා.
10: බොරු කියන්නේ පාමකලෝ. මගේ කටහඬ හරියට නිකන් කනට මේ පැණිවක් කරනවා වගේ.
9: ඔව්, මේ පැණි රත් කරලා වක් කරනවා වගේ.
11: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
13: අයියා, මට ඇපල් මලක් දෙන්න.
14: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
13: අයියා, මට මල් ගොඩාක් දීලා.
14: ඔව්වා, මොනවද නංගි? අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
13: H15 පිස්සුවක්ම තමයි.
15: සෙනසුරාද උදේ 8ට
16: ගිය පාර පොයදත් ඔයාලා මොකක්කරි පෙන්වුවනේ.
17: ගිය පාර පෙන්නන්න හිටියා.
16: මොකද්ද පෙන්නන්න හිටිය?
17: නාලාගිරි දමනේ.
16: ඇයිදින් බැරි වුනේ?
17: නාලාගිරි යට රාකල 18ක්ද කොහෙද වීලනේ එන්නේ? ප්‍රයව් සේරනම කලින් මේ රාකල ටික ගෙනල්ලා.
16: ඈ?
17: රාකල ටික ගෙනල්ලා උන් වීලා.
16: මොකක්ද?

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ ඉක්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
2: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
3: දැන්ම දඩුවගේ 9යි 9යි වසරයි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000ක්.

රාත්‍රී 8යි විනාඩි 11යි. සියත ආදරේ කහගෙන ඉන්න විශ්මිත එක්ක කතා කරන අද දවසට දෙවනි පැය වගේම අන්තිම පැය. හුස්ම ගන්න ඕනේ. අපි කැමති දේවල් කතා කරන්න ඕනේ, කියන්න ඕනේ, ලියන්න ඕනේ, අහන් ඉන්න ඕනේ. අපිට වටිනාකමක් ලැබෙන තැනක, අපිට වටිනාකමක් දෙන තැනක. මොකද ඔයා කොච්චර හොඳ කෙනෙක් වුණත්, කොච්චර ආදරණීය කෙනෙක් වුණත්, ඔයාට අකමැති කෙනෙක් නම් එයාකින් ඔයාට කවමදාකවත් වටිනාකමක් නම් ලැබෙන්නේ නැහැ. ඉතින් දුකින් හරි සතුටින් හරි කේන්තියෙන් හරි ඔයා ඔයාව ලස්සනට තියාගෙන ගැලපෙන්නේ නැති තැන් සයින්ස් ලැබෙනවානේ ඒ තැන්වලින් අයින් වෙන්න. මොකද ආදරයට ආදරයක් ලබන්න ඔයා ඩිසර්ව්.

0: බැඳීම් විරල වෙන තරමට ජීවිතය සරල කරගන්න පුළුවන්.
1: හොඳ අයත් එක්ක අපේ පැවැත්ම ඇති කරගෙන යමු, නරක අය අපේ ජීවිතෙන් ඈත් කරගමු. ඒ අයත් එක්ක ගැටීමක් ඇති කරගන්න එපා. අපිට දුක ඇති වෙන්නේ, සතුට ඇති වෙන්නේ ගැටීම නිසා.
0: අතීතයේ අත්හරින තරමට අනාගතයට ඉඩ වැඩි වෙනවා.
1: ඔබ අතීතය පිළිබඳව කිසිම වෙලාවක ශෝක කර කර ඉන්න එපා. එතකොට ඔබේ කාලය ගත වෙනවා. ගිය සතිය, ගිය මාසෙ, ගිය අවුරුද්ද යමක් කරන්නට බැරි වුණා නම් එය හෙට පටන් ගන්න.
0: හෙටට යෙදෙන ඇසළපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේගේ හඬින් බණ පදයක් අහන්න සිය තහන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
3: රතු සහල් වල වැඩිපුරම අඩංගු වන්නේ කුමක්ද? 1 ෆයිබර්, 2 ප්‍රෝටීන්.
4: පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කඳානෙන් උමේෂාද සොයිසා.
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
4: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
6: සියත පොකට් මනි.
4: හෙට උදේ 5යි කාලට සියතහන්න.
7: අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකේ.
10: City Ward සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. Coca-Cola ඉතිරි රුපියල් 150යි. Astra ඉතිරි රුපියල් 350යි. කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 135යි. ප්‍රීමා කොත්තුමේ චිකන් රස 35 පැක් එක රුපියල් 240යි. කගිල්ස් ෆුඩ් සිටි.
11: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
13: මොකද මේ වගේ කියන්නේ?
11: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
14: සහස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
0: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

රාත්‍රි 8යි විනාඩි 30යි. අපේ ජීවිතේ ගොඩාක් දේවල් එක්ස්පීරියන්ස් කරද්දී මිනිස්සුන් අඳුරගත්තී. කවමදාක්වත් ඔයා ඔයාව නැති කරගෙන ආදරය කරන්නත් එපා. ඔයාගේ නිදහස නැති කරගෙන ආදරය ලබන්න හිතන්නවත් එපා. මං ඉතින් මේ දේවල් සැරෙන් සැරේ මතක් කරන්නේ ඔයා දන්න දේවල් ඔයාට මේ බිසි ලයිෆ් එකේදී අමතක වෙන්න පුළුවන්නේ නේ. මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට. මැසේජ් එකේ වන්නේ අපේ ඉෂු මං හරි නේද? ඉෂු කියනවා ටොෆි කොලයක්වත් බිමට දාන්න හිත දෙන්නේ නැති තව මිනිස්සෙක්ගේ පහසුව සලකලා මගේ වැඩ කරගන්න හිතන තරම් දියුණු හිතක් ඒ හිත තියෙන මමත් ඔය කියපු කොටස කෙනෙක් වීම මට ආඩම්බරයක්. මං හිතන්නේ ෂූ මේ මීන් කරන්නේ මම ඉස්සල්ලා කිව්වනේ ඔයාගේ වටිනාකමක් දැනෙන්නේ නැති, ඔයාගේ වටිනාකමක් තේරෙන්නේ නැති, ඔයා වගේන්නේ නැති තැනක මොහොතක්වත් ඉන්න එපා කියලා. ඔයා කොච්චර හොඳ කෙනෙක් වුණත් ඒ වගේ තැනකදී ඔයාට ලකුණු වැටෙන්නේ බින්දුවයි. ඉතින් ඒ කතාවට තමයි ඉෂූ මේ මැසේජ් එක කියවලා තියෙන්නේ මං හිතන විදිහට. ඉෂූ කියලා තියෙනවා අපේ වැඩසටහන මේ ප්‍රෝග්‍රෑම් එක අහන එක යාට පුදුම තරම් වටිනවලු. hina vevi ජීවිතේට වැදගත් දේවල් එකතු කරගන්න ලැබෙන එකම මදිද කියලා අහනවා. පොඩි කාලේ ඉඳන් මේ වගේ වැඩසටහන් කරලා තියෙනවලු, අහලා තියෙනවලු. අද වෙන තැනක වුණත් ඔයාලා එදා වගේම සමීපයි කියලා තමයි ෂෝ කියලා තියෙන්නේ. හුඟ දවසකින් එයාට මෙහෙම අපි වහන්න මාව කොහොම හරි අල්ලගෙන ආදර එක අහන ලැබීම එයාට සතුටක් කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම තමයි අපේ අර ඉටලි වල ඉන්න ලව්ලි කපල්ලක ඉන්නේ නියෝනුයි අපේ මාර්ටිනයි අර දනංචි හැම වෙලේම මැසේජ් එකක් දාන්න. ඔන්නේ දෙන්නට ඉෂුත් විශ් කරලා තියෙනවා. බොහොමත්ම ස්තුතියි. දැන් ඉතින් මම ඉන්නේ දනංජය මාර්ටිනාගේ මැසේජ් එකක් එවලා තිබ්බා ඒ ලැංග්වේජ් එකෙන්ම. මං කිව්වා ඉතින් මට පුළුවන් නම් ඒක කෙටියෙන් සිංහලෙන් ටයිප් කරලා එවන්න කියලා. අපි බලමු මොනවාද ටයිප් කරලා එවන්න කියලා. හරිද? පැය භාගයක් තියෙනවා ඔයාට මැසේජ් එකක් එවන්න. 0711 98294 අපේ වට්ස්ඇප් නම්බර් එකට හරි ආදරේ කාන්සියට FM අපේ Facebook page එකට ඇවිත් කමෙන්ට් එකක් දෙන්න. හුස්ම ගන්න ඕනේ. ලස්සනට හරිම කාම් විදිහට ඔයාගේ වටිනාකම නැති වෙන්නේ නැති තැනක.

0: තයිලන්ත් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77

ඉතින් කාලය කියන දේ අපිට ඕන විදිහට නවත්තන්න බැහැ. රාත්‍රී 8:48 හරියට වෙලාවත් නිකන් හිතා ගන්න බැහැ නේද? හැබැයි ඔයා හිතන්න ඕන දෙයක් තියෙනවා. ආදරේ කරද්දී ආදරේ ලබද්දී ඔයා තරම් ආදරණීය කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. එතකොට එහෙම අපි ආදරේදිත් හරියට ජීවත් වෙද්දී අපි පොසිටිව් හිතනවා වගේම තමයි ඔයා එහෙම හිතන්න ඔයා ළඟට හොඳ දේවල් විතරයි ඇට්‍රැක්ට් වෙන්නේ, ළඟට එන්නේ. හැබැයි ඉතින් ඔය මොන දේ වුණත් මං හිතන විදිහට සාර්ථක ආදරයක් ළඟදී පුංචි පුංචි රණ්ඩු සරවල් තියෙන්න ඕනේ නේද? ඒකනේ මේ අපේ මලිති කියලා තියෙන්නේ. මලිතිට පොඩි නරක දෙයක් සිද්ධ වෙලා එයාගේ බොයෆ්‍රෙන්ඩ් තරහ වෙලාලු. මම මොකද කරන්න ඕනේ කියලා මගෙන් අහනවා. කමක් නැහැ, ඔයා යාට බනින්න යන්නවත් එයාව හදන්න යන්නවත් එපා. එයා ඇයි තරහක් අරන් ඉන්නේ කියලා තේරුම් අරගෙන එයාවත් චුට්ටක් තේරුම් ගන්නනේ. මොකද එයා කේන්තිය පිට කරනවා ඇත්තේ ඔයාගේ වචනවලට හිත රිදිලා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් මොන දේ වුණත් ඔයානේ එයා ළඟින් ඉන්න කෙනා. එතකොට එයා වෙන මොකෙකට හරි ප්‍රෙෂර් වෙලා ඉන්නවනම් සමහරක් විට ඔයා කියන විදිහට එයාට මේ දවස්වල එක්සෑම්ස් ඉන්නනේ. ඒ හින්දා එයා පොඩ්ඩක් ටෙන්ෂන් වෙලා ඉන්න පුළුවන්. ඉතින් එයාට නිදහස්ම තැනදී එයා එයා විදිහට එයාගේ ඉමෝෂන්ස් පිට කරනවා ඇති. ඒ හින්දා චුට්ටක් එයාට වෙලාව දීලා මොන හරි කන්න බොන්න දීලා පොඩ්ඩක් ඉන්න, නිහඬව ඉන්න. එතකොට එයාම බලන්න පටන් ගන්නවා මොකද්ද මේ මලිතිට අද වෙලා තියෙන්නේ. ආ මම මේ කියපු දේ හින්දාද දන්නේ නැහැ. ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. කවන් නැහැ අනේ, ආදරේදී ඔය වගේ දේවල් තියෙන්නම ඕනේ. එතකොට තමයි ලස්සන. හරි හරි හරි. හැබැයි ඔයා ආදරේ කරන්න ඕනේ. ඔයා ඔයා විදිහට හුස්ම ගන්න ඕනේ. ඔයාට වටිනාකමක් ලැබෙන තැනක. අදිති මිෂ්ම කිව්වේ ඒ දේවල් නේද? ඔයා මේ ලෝකේ හොඳම කෙනා වුණත් ඔයාට අකමැති කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ වටිනාකමට බිඳුවයි. හැබැයි ඔයාට වටිනාකමක් දෙන, ඔයාව දන්න, ඔයාට ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාකෙන් ඔයා හිතන්නේවත් නැති විදිහට වටිනාකම වගේම ඔයාගේ ජීවිතයට ලස්සන දේවල් ලං වෙන්න පටන් ගන්නවා ඔයා හිතන්නේ නැති විදිහට. අර මම පළවෙනි පය පටන් ගනිද්දි කිව්වේ හරියට මල් පොකුරක් වගේ. ඔයාගේ වටිනාකම දන්න කෙනා, ඒ මල් පොකුරේ වටිනාකම දන්න කෙනා ලස්සනට ඒ මල් ටික වාසයකට දාලා පුළුවන් තරම් ඒක තියාගන්නවා. එහෙමත් නැත්නම් එයා ආස කරන එක මලක් හරි එකෙන් අරගෙන පොතක් ඇතුළට හරි දාගන්නවා ආයෙ මතක් වෙන්න. හැබැයි ඒ වටිනාකම දන්නේ නැති කෙනා ඒ මල් ටික දවසයි දෙකයි ඩස්ට්බින් එකකට දානවා. හුස්ම ගන්න ඕනේ ඔහට වටිනාකමක් ලැබෙන තැනක කියලා තමයි මං ආයෙත් කියන්නේ. යන්න වෙලාවත් ඇවිත්, හැබැයි වට්සප් එක පැත්තට යන්න ඕනේ, යාළු ටිකක් ඉන්නවා මතක් කරන්නත්. අපේ ජගත් කියනවා විශ්මි වගේ කෙල්ලෙක් ලෝකෙ ආයෙත් ඉපදෙන්නේ නෑලු. පෙර සසරේ අපිත් එක්ක ඉන්නත් ඇතිලු එයා දන්නේ නෑලු. මේ ලස්සන කෙල්ල දාලා කොහෙවත් එයා යන්නේ නෑලු. ඔයා වගේ සුවඳ මලක්, ඒ කියන්නේ මං වගේ සුවඳ මලක් මල් ගොමුවක පිපිලා නෑලු. Thank you so much ජගත්. එතකොට අදත් මොලටුව රුක්ෂාන් අපි වහගෙන ඉන්නවා. ඉෂු බොහොම ස්තුති වගේ මැසේජ් එකට. එතකොට මොරටු එම්ම ඉන්නවා, මොරටු මුල්ලෙන් චාන්දනී. චාන්දනී කියලා තියෙන විශ්මි, ඔයා නම් විශ්මයක්ම තමයිලු. හිතට පුංචි කාලයකට හරි සැනසීමක් දැනෙනවලු සියත ආදරයක අහත්ති. එහෙනම් ඒ දේ තමයි වෙන්න ඕනේ. මට හරිම සතුටුයි ඒ දේ ඔයාට දැනුණා නම්. ආදරේ කියන්නේ
අපි හැමෝම ලබන්න ඕන හොඳම හැඟීම. හොඳම දේ. ඉතින් ඒ දේවල් ලැබෙන්න කියලා තමයි සියත ආදරේක හැමදාම ප්‍රාර්ථනා කරන්නේ. ගිහින් එන්න. යන්න කලින් මතක් කරන්න ඕනේ. දැන් ටිකකට කලින් මට කෝල් එකක් ආවා අපේ පුංචි ෆෑන් කෙනෙක්ගෙන්. ඔනි, thank you so much. සියත ආදරේක අහනවට ඔයා හරිම හොඳ ලස්සන හાર્ට් එකක් තියෙන ළමෙක්. Thank you so much. එහෙනම් අපි ආයේ හම්බ වෙන්නේ බදාදා නෙවෙයි, හෙට නෙවෙයි, බ්‍රහස්පතින්දා රෑ 7ට. ගිහින් එන්නම් ඔබට සුබ රාත්‍රියක්. මං විශ්මී.

0: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
1: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
0: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
0: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
2: සියත පාත්‍රේ විදහාසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමකි.
4: මට කීප දෙනෙක්ම කිව්වනේ මේ මගේ මధుර මනෝහර කර්ණ රසායන කටහඬත් එක්ක ඔයාගේ කටහඬ ඇහෙනකොට හරිම කර්ණ කර්කශ මනෝ විපරීත ගතියක් මිනිස්සුන්ට දැනෙනවා කියලා.
7: බොරු කියන්නේ පාමකලෝ. මගේ කටහඬ හරියට නිකන් කනට මේ පැණිවක් කරනවා වගේ.
4: ඔව්, මේ පැණි රත් කරලා වක් කරනවා වගේ.
8: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
10: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මාව දැකලා හැංගුණානේ.
12: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
10: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
13: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නෑනි.
10: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි.

0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්.

0: දැන්වෙලාව රෑ 9:00 විනාඩියකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: බැඳීම් විරල වෙන තරමට ජීවිතය සරල කරගන්න පුළුවන්.
1: හොඳ අයත් එක්ක අපේ පැවැත් නැති කරගෙන යමු, නරක අය අපේ ජීවිතෙන් ඈත් කරගමු. ඒ අයත් එක්ක ගැටීමක් ඇති කරගන්න එපා. අපිට දුක ඇති වෙන්නේ, සතුට ඇති වෙන්නේ ගැටීම නිසා.
0: අතීතයේ අත්හරින තරමට අනාගතයට ඉඩ වැඩි වෙනවා.
1: ඔබ අතීතයේ පිළිබඳව කිසිම වෙලාවක ශෝක කර කර ඉන්න එපා. එතකොට ඔබේ කාලය ගත වෙනවා. ගිය සතිය, ගිය මාසේ, ගිය අවුරුද්ද යමක් කරන්නට බැරි වුණා නම් එය හෙට පටන් ගන්න.
0: හෙටට යෙදෙන ඇසළපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්නම්.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
3: දෙමව්පිය හැටියට ඔබ දරුවව පීඩනයට පත් කරන්න එපා. නමුත් විභාගෙට කරන්න ඕනේ දේවල් පිළිවෙලට ඒගොල්ලොත් එක්ක කරන්න. අලුතින් දේවල් කියලා දෙන්නේ නැතු ඒගොල්ලෝ දැනටම දන්න කුසලතා ඔප්නම් වන්න කටයුතු කරන්න. ඒගොල්ලන් අතින් වැරදීමක් වුණොත් ඒකට කෑ ගහන්න බයින්න යන්න එපා. විභාගයේ කුමන විදිහකට ඒගොල්ලෝ මූණ දුන්නත් විභාගය ඉවරෙච්ච ගමන්ම ඒගොල්ලන්ට අරන් දෙන්න උංචි තෑග්ගක් අරගෙන ඔතන ගෙදර තියාගන්න. විභාගෙ ලිව්ව එකට තෑග්ගක් දෙන්න ප්‍රතිඵලවලට නෙමෙයි. විභාගය ඉවරුණාට පස්සේ ආගෙට ආවේ මොනාද වැරදුනේ කියලා හොයන්න නැතු හොඳට සෙල්ලම් කරලා කාලය ගත කරන්න දෙන්න. ප්‍රතිඵල ආවට පස්සේ ඒකට අපි කලබල වෙන්නේ නැතු එතන ඉඳලා අපිට ඉස්සරහට යන්න පුළුවන්.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදැසන 7

0: nun da su du conti gena e disney
1: danen anna sati tawassala hawasa dekata
2: siyata hot and spicy with sudu kochi
1: godak kadare
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
10: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
12: මන්නම් හිතන්නේ නැහැ.
10: දකින හේන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
13: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
14: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
10: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
15: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

98.4 මෙගාවාට්ෂයට සියත FM.

0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
5: නිවාසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
9: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
10: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
11: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා. david pierce motor company private limited with

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. කොකෝෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550
4: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 LOLC රන්සවි රන්නය සේවාව වලස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රස් කරන්න පික් මී ෆ්ලෑෂ් කරන්න.
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
7: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
8: ගන් අතුරට සුරසිරුමට දැන් මම බය නෑ.
6: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.

0: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාසයක් නෙවේ.
1: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
0: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට වට්ස්ඇප් කරන්න.
0: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
2: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: මට කීප දෙනෙක්ම කිව්වනේ මේ මගේ මధుර මනෝහර කර්ණ රසායන කටහඬත් එක්ක ඔයාගේ කටහඬ ඇහෙනකොට හරිම කර්ණ කර්කශ මනෝ විපරීත ගතියක් මිනිස්සුන්ට දැනෙනවා.
6: බොරු කියන්නේ පාමා කළෝ. මගේ කටහඬ හරියට නිකන් කනට මීපැණිවක් කරනවා වගේ.
0: ඔව්, මීපැණි රත් කරලා වක් කරනවා වගේ.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය.

0: 6යි විනාඩි 1යි වේලාව ඔබ වෙත ගෙනාවේ
1: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න.

0: ගීතායයි.
1: අයිබුවන්, මම දිමුතු චින්තක. සියත FM ගුවන් ඉදිරියේ සමග එකතු වන ඔබ මේ රාත්‍රියේ රැය 10යි ගී 10ට ඔබ අහගෙන ඉන්නවා මා සමග සියත FM. මේ ගී 10 මොනවද කියලා රැය 10ට ගීතයක් අහන්න තියෙනවා නම් හොඳම කාලයයි ඒ සියත FM රැය 10යි ගී 10යි. මම මේ ගී 10න් 10වෙනි ගීතය තෝරගත්තේ වර්තමානයේ මාද රංගනින් දායක වුණු ජයන්ත ජන්සිරි මහතාගේ සමනල සඳුනි චිත්‍රපටයේ අමරසිරි පීරිස් මහතා ගායනා කරන ගීතයක්. සංගීතවත් කළේ දර්ශන රුවන් දිසානායක. මේ පද රචනය අමිල තේනුවර. මේ ගීතයට විශේෂත්වයක් තිබුණා. මේ ගීතයත් එක්කම චිත්‍රපටය වගේ මේ ගීතයේ ගොඩක් හැම නිවස්නයකම හැම පවුලකම හැම තරුණයෙක් විතරක් නෙමෙයි වැඩිමහල් හැම දෙනාම නැවත හිතන්න පටන් ගත්තා. මට මගේ නෝන, මගේ මාදරයත්

0: ගීතයයි.
1: අත සොඳුර මුණ කැසීම රංගන ශිල්පී දිමුතු චින්තක.
2: රෑදාය ගීතයයි සමග එකතු වන ඔබ මගේ නමවෙන ගීතය. මට මතක් වෙනවා නමවෙන ගීතය නමවෙනි ශ්‍රේණියේදී තමයි සෙල්ලාම සෙනෙහවන්තකම නැත්තං ආදරය කියන සිතුවිලි මෝදුනේ. මං හිතන්නේ ඒක ඔබට හිතේ වැරදි කියලා. නමුත් ඉතින් ඒ කාලේදී සිදුවෙන අපේ ශාරීරික සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් වෙන්නත් පුළුවන්. ආදරය පිළිබඳව ඒ දැනෙන මොහොතේ ඒ ආදරය පිළිබඳව එක්තරා විදිහක ආසල් ශිෂ්‍යාවක් මේක ආදරේද ඇත්තටම මේක ආදරේද කියන අහන්න සුදුසුම ගීතයයි කියලා මට හිතෙනවා. ආදරේ ආදරේ ඔබට අපට දැනෙන අපූර්වතම අවස්ථාවක්. ඒක වචනයෙන් කියන්නට අපහසුයි. හැබැයි එදා මුල්ම ආදරය පිළිබඳව සිතුවිලි පහළ වෙනකොට ඒක ආදරේ කියලා දැනුනේ නැහැ. තවත් කෙනෙක් පිළිබඳ සිතක්, හැඟීමක්, කරුණාවක්, දයාවක් සමග හැමදාම ඇයගේ රූපය දෙස බලන්නට පාසල් ගේට්ටුව ළඟ බලාගෙන හිටියා. ඊට පස්සේ තමයි දැනෙන්නේ මේ ආදරේ කියලා. මේ දවස්වල අපි යාළු එකතු වෙලා ඩෙස් එකට තට්ටු දාන්න පටන් ගන්නකොටම කියන පළවෙනි සින්දුව තමයි මම නමවෙනි ගීතේ හැටියට තෝරගත්තේ. ධර්මශ්‍රී ගමගේ මහතා රචනාකට පේමසිරි කේමදාසයන් සංගීතවත් කොට අරුණ්ලන්තා ගායනා කරන සුලං කුරුල්ලු ආදරේ.
1: අංක 9.

0: ගීතායයි.
1: අත සොඳරුමුණ කැසීම රංගන ශිල්පී දිමුතු චින්තක.
2: රෑදහයේ ගීදහයේ අහන ඔබට ඊළඟ ගීතේ මොකක්ද කියලා හිතෙන්න ඇති. සමහරවිට ඔබේ පාසල් කාලයේදී ඔබ 9, 10, 11 වගේ පන්තිවලද අතීතයේ මතක් කරොත් මම හිතනවා මේ ගීතය අමතක නොවන ගීතයක්. එඩ්වඩ් ජයකුඩි ගායනා කළේ. ආදර සම්බන්ධයත් එක්කම තමයි අපිට විරහව දැනෙන්නේ. අපිත් එක්ක එකතු වෙලා කතා බහ කරපු අය වෙන පාරක වෙන තැනක යන්නට බොහෝ ඉඩකඩ තියෙනවා. ඒක අපිට දැනෙනවා. අපි යාළු හැමෝම එකතු වෙලා සමහරක් වෙලට සංගීතය නැතුව මගේ කඳුලෙන් නිමා වූ මාවතේ ගීතය මිමුණුවා. ඒ ගීතය තමයි 8 වෙනි ගීතය හැටියට මා තෝරගත්තේ.
1: අංක 8

0: අපි දායයි.
1: අත සොඳුර මුණ කැසීම රංගන ශිල්පී දිමුතු චින්තක.
2: හත්වෙනි ගීතය හැටියට මා තෝරගත්තේ අපූරු ගීතයක්. මං හිතනවා ආදරය කරන බොහෝ දෙනෙක්ට ආදරේ වගේම ආදරය කරලා කාලයක් ඉඳලා වෙන්ම යෑම ඒ පිළිබඳ දැනෙන්නේ යම් ශෝකාන්තයක් වගේම විරහ හැඟීමක්. ඒ හැඟීම දැනෙන්නේ දෙදෙනාම එකම නගරේ ඉඳලා ඒ නගරෙන් පිට යනවා. එහෙම නැත්නම් වෙන අවස්ථාවකට උදාහරණයක් ඇරෙට ගත්තොත් එහෙම එක ගමේ ඉඳලා ඒ විශ්වවිද්‍යාලයට යනවා. ඒ උසස් අධ්‍යාපනය සඳහා යනවා. වෙන් වෙනවා. නමුත් ඇයගේ රූපය ඇයත් එක්ක කතා කරපු තැන්වල වැවිස්මත් මාර්ගේ බොහෝ තැන් අපිට පේනවා ඇය සමග මා කතා කළාද කියලා. ඒ වේදනාවත් සමග තමයි මේ නගරයෙන් අපි එකිනෙකාට වෙන්වන්නේ. මේ ගීතයත් අපි බොහෝ විට ඇස්වල කඳුළු පුරවගෙන කියපු ගීතයක්. පාසල් කාලේ අවසානය වෙනකොට ජීවිතය පිළිබඳව එහෙම නැත්නම් ආදරය පිළිබඳව වෙන්ව යාම පිළිබඳව අපිට අභිවර්ධන බාලසූරිය මේ ගීතය හැඟීමකින්ම ගායනා කරලා තිනවා. ඒ හැඟීමම අපිට මොහොතක් නිහඬව අහන්න පුළුවන්. දැහැංග

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අත සොඳරුමුණ කැසීම රංගන ශිල්පී දිමුතු චින්තක
2: රැදාහැ ගීදාහැයි මේ රාත්‍රියේ මා තෝරාගත්ත හයවෙනි ගීතය. මා හිතනවා අපි එකතුව සහ සම්බන්ධ වන ඒ සොඳුරු යෞවනයේ කාලයේ පාසලේ අන්තිම කාලයේ ඒ කාලයේදී මේ අත්දැකීම මට වඩා මගේ මිතුරන්ට තමයි ලැබුණේ. මගේ මිතුරන්ට වෙච්ච සිදුවීමක්. ඒකින්ද මේ ගීතයට මම ගොඩක් ඇලුම් කළා. ඒ ගීතය කියන්නට අපි අපේ අර ගීත සමුච්චයේ අර ඩෙස් එකට ගහලා යාළුවෝ එකතු වෙලා එහෙම නැත්තම් වැවක් අයිනේ එහෙම නැත්තම් ගඟක් අයිනේ කිසිම සද්දයක් බද්දයක් නැති වෙලාවට මොමුණන ගීත අතර මේ ගීතයටත් සුවිශේෂ තැනක් හිමි වුණා. ශෛලි වෛද්‍යන්ත මහතා ගායනා කරපු ගීතයක්. අපි වෙන්නුනාම වෙන්නේම ඉතා දුකක්. කවදාද ආයෙන්නේ? හමු වන්න මා ඉතින්. ඇස් දෙක රෙදින තුරා බලන්න ඉන්නවා කොයි වෙලාවකරේ කියලා. නමුත් එන්නේ නැහැ. හැබැයි ඒ වගේම තමයි එදා ප්‍රේමයේ තුල වැඩිහිටියන්ට ගෞරවයක් තිබ්බා. අද වගේ නෙමෙයි. හරි භක්තියක් තිබුණා. රෑ බොවිල අද දින ගෙවිලා වැඩිහිටියන් බලා ඇති. අප දුටුවෝතින් සිදුවේ නපුරක් වෙන්වී අපි අනික යමු. එහෙමයි කිව්වේ. ඒ ගීතයත් අපි ඇස්වල කඳුළු පුරවගෙන හැඟීමකින් ගායනා කරා. අද ඒ ගීතය හමු රෑදාය ගීදාය සමග මේ හයවෙනි ගීතය.

0: ගී දායයි.
1: අත සොඳුරුමුණ කැසීම රංගන ශිල්පී දිමුතු චින්තක.
2: ප්‍රේමයේ අවසානය විරහයකින් ඉවර වෙන්නත් පුළුවන්, විවාහයකින් ඉවර වෙන්නත් පුළුවන්. මා විවාහයකින් නැවත අලුත් ජීවිතයක් ආරම්භ කළා. විවාහය තුළදී අපි දකින්නේ බිරිඳ පෙම් කරපු පෙම්වතියම තමයි. නමුත් බිරිඳ වුණාම ඊට වඩා වැඩ රාජකාරී ගොඩක් තියෙනවා කරන්නට. විශේෂයෙන්ම මේ අද තියෙන මේ රටේ ආර්ථික ප්‍රශ්නත් එක්ක කොහොම හරි දරුවන්ගේ කටයුතු හොයනවා වගේම තමාගේ ස්වාමි පුරුෂයාගේ කටයුතු හොයන්නට බිරිඳකට කාලය ගත කරන්නට වෙනවා. ඒ වෙනුවෙන් කැප වෙනවා. යහපත් බිරිඳක් වන්නේ සේය. ඒ වෙලාවට තමයි තාත්තා කෙනෙකුට හිතෙන්නේ, ස්වාමි පුරුෂයෙකුට හිතෙන්නේ, තාත්තා වුණත් මම පතසාරි කරනවා. ඇත්තරම ඔබ අම්මා තමයි. මටත් අම්මා කෙනෙක්, මාවත් බලා ගන්නවා, දරුණුත් බලා ගන්නවා. එහෙම අම්මලාට, එහෙම බිරිඳෑවරුන්ට ආදරයෙන් කියන්නට මේ ගීතය මා තෝරගත්තා. සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලද, රෝණ වීරසිංහයන් විසින් සංගීතවත් කළ, පණ්ඩිත WD අමරදේව ගායනා කර මේ ගීතය ගීත සමුච්චයේ නැත්නම් රැය 10 ගී 10 පස්වෙනි ගීතය. මේ ගීත තෝරන මම රංගන ශිල්පී දිමුතු චින්තක. තව ගීත කීපයක් තියෙනවා රැඳී සිටින්නේ. පස්වෙනි ගීතය සමග අපි පුංචි වෙනසක්, ආදරණීය බිරිඳ ගැන ජීවිතෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා කල්පනා කරමු, හිතමු, ආදරය කරමු.

0: ස්කී දායයි.
1: අත සොඳරමුණ කැසීම රංගන ශිල්පී දිමුතු චින්තක.
2: මම තෝරගත්ත හතරවෙනි ගීතයට විශේෂ හේතුවක් තියෙනවා. හේතුව තමයි මම හතරි පන්තියේදී ඉන්නකොට පාසලේ තිබ්බා සාහිත්‍ය සමිතියක්. ඒ දවස්වල අපිට ඇහුනේ ඒ දශකයේ මිල්ටන් මලාරච්චිගේ ගීත. ඒ ගීත හැම තැනම මුමුණනවා. හතරේ පන්තිය වුණත් ඒකේ තේරුම දන්නේ නැති වුණත් මට හිතුණා ඒ ගීතය කියන්නට. ඒ කියන්නට ගොස් මගේ සංගීත ගුරුතුමිය මගේ කණෙන් අල්ලලා කිව්වා ළමයි කියන්න ඕනේ ළමා ගීත කියලා. ඊට පස්සේ මට මිල්ටන් මලාරච්චිගේ ගීත අහන්න ලැබුණේ නැහැ. හැබැයි ඒ ආදරණීය විරහ ගීතවලට තාමත් මම ආදරේ. මගේ බිරිඳ වඩවඩාත් ආදරේ ඒ ගායකයාට, ඒ ආදරණීය ගීත සමුච්චයට. ඒ නිසාවෙන්ම මිල්ටන් මලාරච්චිගේ මේ ගීතය මම හතරවෙනි ගීතය හැටියට තෝරගත්තේ ඒ දශකයේ මහිද අපූර්වත්ව ගායකයෙක් හැටියට. විරහ වේදනාවෙන් කියන්නට පුළුවන් එවැනි හඬක් තියෙන ගායකෙක් නිසාවෙන්මයි මම හිතනවා ඒ අතීතය මතක් කරන්නට මේ ගීතය හොඳම අවස්ථාව.

0: ස්කී දායයි.
1: අත සොඳුරු මුණ කැසීම රංගන ශිල්පී දිමුතු චින්තක.
2: තුන්වන ගීතය මේකත් ආදරේ සම්බන්ධවයි. හැබැයි අපි පින්තුන් හිටියට ආදරේ කරා, බිරිඳට ආදරේ කරා, ඊට පස්සේ දරුවන්ට ආදරේ කරනවා. ඒ ආදරය පුංචි පුංචි වෙනස්කම් තිබුණාට ආදරේ ආදරේම තමයි. ඒ ආදරේ බර අපට දැනෙනවා. ඒ ආදරේ හැඟීම අපිට දැනෙනවා. මේ දියණියක් ඉන්න තාත්තා කෙනෙක් හැටියට දියණියකට ඕවදන් දීම ආදරණීය දියණියක් වඩාත්ම ආදරේ තාත්තට. මට දියණියක් ඉන්නවා. ඒ නිසා වෙන්මයි මා මේ ගීතය තෝරගත්තේ. සමස්ත දියණිවරුන්ටම තාත්තලා ආදරේ කරන්නට සිත් පහන් වේවා කියලා සීතේෆ්ම් මැදිරි ඉඳලා කියන්නේ. එහෙම කළ යුතු කාලයක් මේක. මේ සුල්ලිදලි සිංහයන් ගායනා කරන ගීතය.

0: ගීතයයි.
1: අත සොඳුර මුණ කැසීම රංගන ශිල්පී දිමුතු චින්තක.
2: පායයි හිනහෙන්නේ කෙනයි කියන්නට හදන්නේ. මම හිතනවා අපි නොරත්පුර මැදිවිදුහලේ මගේ පැරණි මිත්‍රයෝ ටික එකතු වුණාම කියන ගීත අතර මේ ගීතයේ විශේෂත්වයක් තියෙනවා. ඒ ගීතයටම විශේෂත්වයක් තිබෙනවා. මේ ජෝතිපාලගේ ගීතයක් අපේ කණ්ඩායමේ ගැයෙනවම තමයි. ඒ නිදි නොමැති රාත්‍රියේ ගෑ පහන් වෙනතුරු අපි සින්දු කියලා ඇති. ඒ මේ සින්දුව කියන්නේ විශේෂත්වයක් තියෙනවා. ඇගේ දිමුතු දසන් කියලාත් මේ පදයක් තියෙනවා. ඒ නිසා මේ ගීතය මම ප්‍රිය කළා. මේ රාත්‍රියේ මේ ගීතය මදක් ඇස් දෙක පියාගෙන අහනවා නම් අපි ගොඩක් හොඳ හැඟීමක් අපිට ඇති වෙයි කියලා මං හිතනවා. එනිසා වෙන්න එච්.ආර්. ජෝතිපාලයන්ගේ මේ ගීතය තෝරගත්තා. රෑ 10යි ගී 10යි සියත FM ගීතාවලියේ දෙවෙනි ගීතේ හැටියට.

0: ගී දායයි.
1: අත සොඳුර මුණ කැසීම රංගන ශිල්පී දිමුතු චින්තක.
2: රෑදාහයයි ගී දායයි. 11ට මිනිත්තු කීපයක් තියෙන මොහොතේ, සමුගන්නට මොහොතේ මේ ගීතය කියන්නම වෙනවා. මේ ගීතය මම අවුරුදු ගණනාවක් තිස්සේ මගේ හඬින් මිතුරු සාජ්‍යවල මිතුරු හමුවල ගයන ගීතයක්, ප්‍රසංගවල ගයන ගීතයක්. මම මේ ගීතයට කැමති වෙන්න එක හේතුවක්, මේ ගීතය අපේ පුරවරයට සම්බන්ධයි. කරුණාරත්න දිවුල්ගෙනේ ගායනා කරන ගීතයක්. මං හිතනවා මේ ගීතයත් බොහෝ දිනාගේ තිවාග නැත්තම් හිතේ මුමුණන ගීත අතර එක ගීතයක්. ඇත්තටම අද දවස ඉතාම සතුරු දවසක්. හරසුන් ගීත ලෝකයක් තුළ හරවත් වූ ගීතය සමුච්චයක් ගෙන එන්නට සියත FM ගන්නා මෙහෙවර පිළිබඳව මා සතුටු වෙනවා. මේ නිහන රාත්‍රියේ අපූරු ගීත රසක් තෝරගෙන සහෘදයෙකුට එකතු වෙන්න තිබෙනවා නම් ඒ අපූරුයි. ඒ අපූරු කටයුත්ත කරන්නට සියත FM ගුවන් ඉදිරියට හැකි වේවා. ඒ තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්න මොහොතේ මතක් කරන්නේ මේ සියලු දෙනාටම මෙවැනි හරවත් වූ වැඩසටහන කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. රෑ 10යි ගී 10යි සමගින් මම සමුගන්න දිමුතු චින්තක. පින්සර ඔබහැර පිළිබඳ සිතුවිලි වෙනතක දලුලාල. මේ මා හැමදාම මූණන ගීතය. ඔබටත් මූණන්නට, ඔබටත් හිතන්නට මේ ගීතය සමග මතක් කරමින් මා සමුගන්නවා. මම දිමුතු චින්තක. සුබ රාත්‍රියක්.

0: රාත්‍රිය 11යි විනාඩි 1යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: බැඳීම් විරල වෙන තරමට ජීවිතය සරල කරගන්න පුළුවන්.
1: හොඳ අයත් එක්ක අපේ පැවැත් නැති කරගෙන යමු, නරක අය අපේ ජීවිතයෙන් ඈත් කරගම්. ඒ අයත් එක්ක ගැටීමක් ඇති කරගන්න එපා. අපිට දුක ඇති වෙන්නේ, සතුට ඇති වෙන්නේ ගැටීම නිසා.
0: අතීතයේ අත්හරින තරමට අනාගතයට ඉඩ වැඩි වෙනවා.
1: ඔබ අතීතයේ පිළිබඳව කිසිම වෙලාවක ශෝක කර කර ඉන්න එපා. එතකොට ඔබේ කාලය ගත වෙනවා. ගිය සතිය, ගිය මාසෙ, ගිය අවුරුද්ද යමක් කරන්නට බැරි වුණා නම් එය හෙට පටන් ගන්න.
0: හෙටට යෙදෙන ඇසළපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.

0: නද සුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතර hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192492 0.7192
6: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න 98.4 මේ කමුවට

0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
1: ඈරාලහමි?
0: ඇහුන් නැද්ද මං කියපුවා?
2: නෑ නෑ, අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
2: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
2: ඕරාලහමි, වන් ඇන් ඔන්ලි සින්දු සියත.
3: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
4: අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ.
4: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
6: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
7: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
8: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ
9: ස්විස් ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
10: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
11: 98.2 98.4

0: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
1: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
0: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
0: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
2: සෙනසුරාදා උදේ 8ට.
3: ගිය පාර පොයදත් ඔයාලා මොකක් හරි පෙන්නුවනේ.
4: ගිය පාර පෙන්නන්න හිටියා.
3: මොකද්ද පෙන්නන්න හිටි?
4: නාලාගිරි දමනේ.
3: ඇයිදින් බැරි වුනේ?
4: නාලාගිරි යට රාකල 18ක්ද කොහෙද වීලනේ එන්නේ. ප්‍රයව් සේරම කලින් මේ රාකල ටික ගෙනල්ලා.
3: ඈ?
4: රාකල ටික ගෙනල්ලා උන් වීලා.
3: මොකක්ද? ආ.
5: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
6: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
7: දැන්ම දරුවගේ 9යි 10යි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත පොකට් මනි.
9: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
10: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වී.
11: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
12: රාජ්‍යරය ගොබ්බයා.
13: එයි, හත ගොබ්බයතෝ ගොබ්බයා කිව්වේ.
6: නිලබල කරේති ඔලමුල පුරේ.
11: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට.
14: සියත TV තුලින්.

පිහිටවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම.

හරික විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

හැම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

දුටු කැමුණු රජතුමාණන් විසින් රන් පතක ලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්වඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥානශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්වඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.